0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: සුබදසනක් ලස්සන දවසක් අද ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනීය මේ ලක්කන.

0: Lakhanda Radio ITN.
1: විලව් දසන පහයි විනාඩි 37යි.

0: මම බුදුරස්
1: දැකගත් විලාව දැසන පහයි විනාඩි 40යි.

වාසනාවන්ත සුන්දර දවසක් අද ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා ඉරිදා දවස. අද දවස ජාත්‍යන්තරව සමරද්දී ලෝක සත්ව දිනය විදිහට තමයි සතුන්ගේ අයිතිවාසිකම් සත්ව සුබ සාධනය සහ සතුන් ආරක්ෂා කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිත කරන දිනයක් විදිහට තමයි අද දවස සඳහන් කරන්න ලැබෙන්නේ. ඉතාමත්ම සුවිශේෂී දවසක්, මොකද සතුන්ට ආදරය කරන මිනිසුන් ලෝකේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අය අතරට එකතු වෙන්නට ඔබටත් හැකියාව තිබෙනවා, මොකද සතුන් වෙනුවෙන් වෙන් කළ තියෙන දවසක්. නීති සම්මත කර වසර දෙකයි ආයෝජන මණ්ඩල අහෝසි යෝජනාව තවම යටගහලා, විදේශ ආයෝජන සඳහා තනි කවුලුවක් ලෙස සේවා සපයන්නන් ආයෝජන මණ්ඩලය අසමත් වී ඇති බව ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව කියයි අද ලංකාදීප ප්‍රධාන සිරස්තලය. තෙල් බෙදෙන විදේශ සමාගම් වලට රුපියල් 70 මදිලු 135ක් ඕනලු. ප්‍රවාහනයේ වාහන නවයක් පිල්ලි ගිහින් රථ 46ක රාජ්‍ය ලාංඡන නැහැ, විගණන වාර්තාවක් කියයි. පොලිස් වැඩිහිටි විශේෂ ඒකකයේ පිටවන්න මානව හිමිකම් කොමිසන් සමාගම කොමිසමෙන් නියෝගයක්. රියදුරු බලපත්‍ර 107ක් ගොඩ ගැහිලා දවසක මුද්‍රණය 4600යි. ප්‍රමාදය ගැන මැති සභා කමිටුව වාර්තාවක් ඉල්ලයි. එන සතියේ තද වැස්සක් නැහැ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි මෙහෙම කියන්නේ. කථානායක විශ්වාසභංගය අත්සන් ගැනීම එන සතියේ. වගා ව්‍යාපෘති පෙන්වා ඇතැම් ආයතන නීති විරෝධී මුදල් ජාවාරමක. ලංකාවට ද්විතීක සම්බාධක පනවන කතාව බොරු, විදේශ කටයුතු අමාත්‍යංශයේ සඳහන. එල්නිනෝ පෙබ්‍රවාරියෙන් ඉවරයි, පෙබ්‍රවාරි සිට අප්‍රේල් තෙක් නියඟයක්, පරිසර ඇමති කියයි.

දිස්ත්‍රික්ක 11කින් නව රක්ෂිත 121ක් රටපුරා හෙක්ටයාර් 74,000ක වනජීවී නීති අලුතින් බලාත්මකයි. සුරේස් සලේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් 10කට නොතීසි. එක්නැලිගොඩ නඩුවේ තීරණාත්මක පාපොච්චාරණයක භාෂාව වෙනස් වෙලා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවට බරපතල කැලලක්. මානව හිමිකම් කොමිසමෙන් ලිපියක්. මාස දෙකට රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කරලා. අද සිළුමින ඒ විදිහට තමයි මුල් පිටුව වාර්තා කරන්නේ. දෙවයින මුල් පිටුව වාර්තා කරන්නේ කොහොමද? අද ප්‍රධාන සිරස්තලයේ තෙල් ගෙන්නු වියදම 161කින් නැගී අගෝස්තු දක්වා ඩොලර් මිලියන 472.1ක මුදලක් වැය වෙලා. කුඩු කේස් වලට ළමයි 8,000ක් අත්අඩංගු වේ. උඩ රටටම දුම්රිය දහවණය සිංහල අවුරුද්දට පෙර. දැන්ම ලෑස්ති වෙන්න, එල්නිනෝ දරුණු වෙයි කියලායි දිවයින ඉරිදා සංග්‍රහය මුල් පිටුව වාර්තා කරන්නේ. බබාලට වඩා ආච්චිලා සීයලා වැඩි වෙලා. රනිල් සිංගප්පූරුවේයි. අපේක්ෂා රෝහල උදව් ඉල්ලයි. උද්දමනය මට්ටු කරන්න මහ බැංකුව ඔට්ටු වෙයි.

චම්පික රණවකගෙන් ඉන්ධන ප්‍රහාරයක් පෙට්‍රල් 92ක් ආනයනික මිල 292යි විකුණන මිල රුපියල් 414යි ඔටෝ ඩීසල් ආනයනික මිල රුපියල් 350යි විකුණන මිල රුපියල් 392යි නාමල් ගැන සම්මන්ත්‍රණයක් පාතාලයේ සහ මධ්‍යාවරම මඩින වැඩත් පළාත් රැසක පොලිස් ආරක්ෂාව පුළුල් කෙරේ

0: වෙලාව උදෑසන 6:33.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච්ලයිට් ලයිට්
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සර්ච්ලයිට් සමාජ ගවේෂණය.
0: වෙලාව උදෑසන 6:15.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිහිපයක් ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

වසර 2024 සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අහෝසි කර ඒ වෙනුවට වෙනත් ආයතන පහක් පිහිටුවීමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇතත් වසර දෙකකට වැඩි කාලයක් ඉක්ම ගියද ආයෝජන මණ්ඩලය මෙතෙක් අහෝසි කර නැහැ කියලා තමයි ඉරිදා ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ නීති සම්මත කර වසර දෙකයි ආයෝජන මණ්ඩල අහෝසි යෝජනාව තවම යට ගහලා කියලා ප්‍රවෘත්තිය අරගෙන එන්නේ. 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනතෙන් ආයෝජන මණ්ඩලය අහෝසි කර ඒ විනුවට පිහිටුවීමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇති ආයතන වන්නේ ශ්‍රී ලංකා ආර්ථික කොමිසම් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය, ජාතික නිෂ්පාදිතතා කොමිසම් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික හා ජාත්‍යන්තර වෙළඳ ආයතනය යන ඒවා. මෙරට ඉන්ධන සැපයුම් කටයුතුවල නිරත විදේශීය සමාගම්වලට ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇතත් එම සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 135 සිට රුපියල් 247 දක්වා වැඩිවීමක් ඉල්ලා සිටීම නිසා දෙපාර්ශ්වයේ අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව තමයි වාර්තා වෙන්නේ. ප්‍රවාහනයේ වාහන නවයක් පිල්ලි ගිහින් ප්‍රවාහලංශයේ වටිනාකම සඳහන් නොවන වාහන නවයක් අස්ථානගත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. මාතර බෙලියත්ත දුම්රිය ව්‍යාපෘතිය සඳහා ආනයනය කරන ලද කැබ් රථ 6ක්ද ඊට ඇතුළත්. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම්

0: වෙලාව උදෑසන 6යි විනාඩි 22යි. අසන් අසන්
1: දාත් ඇයි කියන්නේ කො නංගි කතා කරන්නේ නැත්තේ? එයා මැරිලාද?
2: සත්‍ය කරන්නේ බබුදේ පොඩක් අට වහගෙන ඉන්නකෝ.
3: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: ඉතින් කමුද කොහමද අලු අවුරුදු ගානක් මෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ? මුත් එක ජීවත් වුනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා.
2: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට හරි හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයියු දීලා නැහැ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල

අංකතාඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නයි යටිතල පහසුකම් හා උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා.

මහ බැංකුවේ ලියාපදිංචි නොවු කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගැනීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් වගා ව්‍යාපෘති මුවාවෙන් ඇතැම් ආයතන දැනට සිදු කරගෙන යන්නේ නීති විරෝධී මුදල් තැන්පතු රැස්කිරීමක් බවත් මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය 30 වෙනිදා ප්‍රකාශ කළා. වගා ව්‍යාපෘති පෙන්වා ඇතැම් ආයතන නීති විරෝධී මුදල් ජාවාරමක කියලා තමයි ලංකාදීප මුල්පිටුව මේ වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාව දේශීය ජලතීරයට ඔබ්බෙන් වූ අනන්‍ය ආර්ථික කලාපයේ රැඳී සිටින ඉරාන නෞකාවලට ජලය, ආහාර සහ ඉන්ධන ඇතුළු සැපයම් ලබා දුනහොත් දීතික සම්බාධක මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය රජයට දැනුම් දී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ ඉරිදා ලංකාදීපයට සඳහන් කළා තියෙනවා.

0: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ JJL Overseas Education ආයතනයක සංවිධානය කළ International Career and Education Expo ප්‍රදර්ශනය ගලුමෝදර හෝටලයේදී ඊයේ පැවැත්වුණා. අගමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න ඊදී සහභාගී වුණේ ප්‍රධාන ආරාධිතයන් විදිහට. උතු සභාව ඇමතු අග්‍රාමාත්‍යවරිය මෙන්න මේ විදිහට කිව්වා.
1: Equip our young people with the knowledge, skills and opportunities they need to succeed.
2: මෙරට පළමුවන රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනිය විශාල කාර්යභාරයක් සිදු කරනවා. දැන් ඔවුන් මාධ්‍ය භූමිකාවෙන් එපිටට පැමිණ අධ්‍යාපනික ශාස්ත්‍රයේ නව මාවත් විවර කිරීමට මේ දරණ උත්සාහය මමාගය කරනවා. අනාගත දරු පරපුර වෙනුවෙන් ගනු ලබන මේ උත්සාහයට මගේ ස්තුතිය පළ කිරීමට මං කැමැති. ඒ වගේම අපගේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එහිදී විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මෙරට අධ්‍යාපන අවස්ථා හිමි කර දීම අපේ අපේක්ෂාවයි.
0: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා රටේ තාරුණ්‍ය ජාත්‍යන්තරයට ගෙන යන IC මෙහෙයුම පිළිබඳව පැහැදිලි කළා.
3: ITN එක කියලා කියන්නේ අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හැම වෙලාවෙම කැපවුණු ආයතනයක්. සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල සීමාවෙන් ඔබට ගිහිල්ලා අපි බොහෝ වැඩ මේ වෙනකොට කරමින් යනවා. ඒතර ඔබ දන්නවා මේ වෙනකොට ලෝකේ විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තියෙනවා සද්ධාපටි ලැබීම සඳහා. නමුත් ඒ අවස්ථාවන් සම්බන්ධයෙන් අපේ රටේ දුවදරුවන්ගේ තියෙන අවබෝධයේ විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් අපි මේ හිදස අපි නිවැරදිව හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීම ප්‍රතිඵලයක් විදිහට තමයි IC 2026 ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ. එතකොට මම හිතන්නේ ඉතාම විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් තිබුණා. මම හිතන්නේ ඒක ආයතනයක් විදිහට අපි ලැබු විශාල ජයග්‍රහණයක් වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ITN එක සම්බන්ධයෙන් මේ රටේ සුවහසක් ජනතාව තබා ඇති විශ්වාසය තමයි ඒකින් ප්‍රතිමාන වෙන්නේ. ඒක කොච්චරද කියනවා නම් අපිට ඇත්තටම දින 3කට කලින් මේ රෙජිස්ට්‍රේෂන් පවා නවත්තන්න සිද්ධ වුණා. ඒ තරම් විශාල ප්‍රමාණයක් ගේ ඉල්ලීම් ආවලිය අපන්චි වීම සිද්ධ වුණා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ප්‍රමාණයට විශාල අවස්ථාවක් හමු හිමු වුණා. ITN කණ්ඩායම සහෝදර සේවක සේවකයන් විශාල කැපකිරීමක් මේක සඳහා කරා. ඉතින් ඒක සිහිකරන එක මගේ මේ අවස්ථාවේදී යුතුකමක්. මම කියන්නේ අපි මේක මෙතනින් නවත්තන්නේ නැහැ. දැනටමත් අපිට ඉල්ලීම් ගණනාවක් ඇල තියෙනවා ප්‍රාදේශීය මට්ටමේ මෙම එක්සිබිෂන් එක කරන්න කියලා. කොහොමත් අපි අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ මේක මීට වඩා දැවැන්ත ප්‍රදර්ශනයක් විදිහට ගෙනියන්න බලාපොරොත්තුවක් තියෙනවා.

වෙලාව ඔබ වාසනාවන්තයෙක්ද වාසනාවන්තයක්ද කියලා බලන්න හොඳ වෙලාව. මොකද ඊයේ රාත්‍රියේ දිනුම් බදින් ලද ලොතරැයි බලන්න නොහැකි වුණා නම් මේ වෙලාවේ ලොතරැයි පත්‍රිකා අතර ගන්න මහජන සම්පත, ගුවිසෙත, මෙගා පව, ධන නිධානය, අඳහන, අද සම්පත, ජය, ඒ වගේම සුබ දවසක් ලොතරැයි අතර ගන්න ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ. ඊයේ රාත්‍රියේ දිනුම් බදින් ලද මහජන සම්පත ලොතරැයි මුලින්ම අතර ගන්න 6329 වන වාරයේද කියලා බලන්න. කිව් අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 7 5 7 0 4 0 වාසනාවන්ත අංක උනේ. 6329 වන වාරයේ මහජන සම්පත ලොතරැයිය කිව් අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් උනේ. අංක 7 අංක 5 අංක 7 අංක 0 4 0 වාසනාවන්ත අංක සටහනේ සටහන් උනේ. ගුවිසෙත 4571 වන වාරයේදී යූ අක්ෂරය අංක 14 අංක 22 23 සහ 30යි වාසනාවන්ත අංක උනේ. 4571 වන වාරයේ ගුවිසෙත ලොතරැයිය යූ අක්ෂරය අංක 14 22 23 30 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගත්තා. මෙගා පව ලොතරැයි 2677 වන වාරයේදී එස් අක්ෂරයයි ජයග්‍රහී අක්ෂරය බවට පත් උනේ. සුපිරි අංකයේ අංක 15 වෙද්දී 2 63 67 73 වාසනාවන්ත අංක සටහනේ සටහන් උනේ. 2677 වන වාරයේ මෙගා පව ලොතරැයිය එස් අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් උනා. සුපිරි අංකයේ උනේ අංක 15, අංක 2, අංක 63, අංක 67 සහ අංක 73යි වාසනාවන්ත අංක උනේ. ධන නිධානයේ 2359 වන වාරයේදී එන් අක්ෂරය අංක 2, අංක 42, අංක 44, අංක 76 තමයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධන නිධානයේ 2359 වන වාරයේදී එන් අක්ෂරය අංක 2, අංක 42, අංක 44, අංක 76 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. හඳහන 1638 වන වාරයේදී මකර ලග්නයේ ජයග්‍රහී ලග්නය වුණේ අංක 4, අංක 16, අංක 43 සහ 46 ඔබට වාසනාව අරගෙන ආවේ. 1638 වන වාරයේදී මකර ලග්නය හඳහන ලොතරැයියේ ලග්නය විදියට වාසනාවන්ත වුණා. අංක 4, අංක 16, අංක 43, අංක 46 ඔබ වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත් කළේ. අද සම්පත 904 වන වාරයේදී රටා වුණේ 4 0 0 4 0 7 0 4 0 ක්‍යූ අක්ෂරය. අද සම්පත 904 වන වාරයේදී රටාව 4 0 0 4 0 7 0 4 0 ක්‍යූ අක්ෂරය. ජයලොතරැයි 597 වන වාරයේදී ආර් අක්ෂරය අංක 3 9 5 3. 597 වන වාරයේ ජයලොතරැයි ආර් අක්ෂරය අංක 3 9 5 3. සුබ දවසක්. 445 වන වාරයේදී කන්‍යා ලග්නයයි ජයග්‍රහී ලග්නය වුණේ අංක 29 38 සහ 51 වාසනාවන්ත අංක. 445 වන සුබ දවසක් ලොතරැයිය කන්‍යා ලග්නයේ ජයග්‍රහී ලග්නය වුණා අංක 29 අංක 38 අංක 51 තමයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. සුබ දවසක්. වගේම ජය ලොතරැයිය අද සම්පත, හඳහන, ධන නිධානය, මෙගා පව, ගුවිසෙත, මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් බදින් ලද ලොතරැයි ප්‍රතිඵල තමයි ඔබට අරගෙන ආවේ. ඔබ මේ වන විටත් වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත්වලා ඇති. වෙලාව උදෑසන 6:35.

0: වෙලාව උදෑසන 6:39.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: අංකයේ රූෆින් සසීලින් ෂීට්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: සතියක ලක්හඬ

0: පවතින අධ්‍යාපන ක්‍රමය අදට ගැලපෙන ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා දේවල ගල්කිස්ස මහනගර සභාව එක්ක සංවිධානය කළ ලෝක ළමා දින වැඩසටහනට එක්වමින් අග්‍රාමාත්‍යතුමිය මොකක්ද කීවේ?
1: රාජ්‍යයක් ඇතුළත අපි අධ්‍යාපනයට විශාල අවධානයක් දීලා තියෙනවා. පවතින අධ්‍යාපන ක්‍රමය මීට වඩා අද ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කරන්නත් අපි මේ දවස්වල ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දෙමින් යනවා. මේ අවුරුද්දේ අපි පළවෙනි වසරට හඳුන්වා දුන්න ඒ අධ්‍යාපන අලුත් විෂය මාලාව 2027 දෙවන වසර දෙවන ශ්‍රේණියටත් හයවන ශ්‍රේණියටත් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා වඩා නිදහස්ව සක්‍රීයව හොඳ පුරවැසියන් වෙන්නත් ආර්ථිකයට හොඳ ක්‍රියාශීලීව සම්බන්ධ වෙන්න පුළුවන් වැඩිහිටියන් බවට ඔබ පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක අපේ විශාල වැඩසටහන ක්‍රමානුකූලව සියලුම පාසල් තුල අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් ඩිජිටල් පහසුකම් මේ සියල්ලම අපි ලබා දෙන්න වැඩ දැන් සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක වෙමින් යනවා.

වයස අවුරුදු 5ට දරුවන්ගේ ජනගහනය අභිබවා වයස අවුරුදු 65ට වැඩි ලෝක වැඩිහිටි ජනගහනය ඊළඟොස් ඇතැයි ජාත්‍යන්තර ජනගහන සංගණන වාර්තාව අනාවරණය කළ තිනෝ 2020-2025 වර්ෂයන්ට අදාළව එක්සත් ජනපද සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති Aging World 2025 නම් ජනගහන වාර්තාවේ මේ බව සඳහන් වෙනවා කියලා තමයි දිවයින වාර්තා කළ තියෙන්නේ.

0: රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වී මාස 11ක කාලයකදී වයස අවුරුදු 12 13 14 සිට අවුරුදු 18 දක්වා ළමා හා නව යෞවන දරුවන් 8000කට අධික පිරිසක් මද්‍රව්‍ය ආශ්‍රිත සිදුවීම් සඳහා අත්අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහත්තයා සඳහන් කරනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කර සිටියේ මවවරුන්ගේ පියවරුන්ගේ හෝ නිසි භාරකරුවන්ගේ ආරක්ෂාව අධීක්ෂණයේ අවධානය නොමැති දරුවන් බහුතරයක් මේ ව්‍යසනයට ගොදුරු වී ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඉදිරි කාලයේදී උද්ධමන පීඩනයේ තවදුරටත් වැඩි වුවොත් උද්ධමන ඉලක්ක ගත මට්ටම වඩා ස්ථාවර වීම තහවුරු කිරීමට කාලෝචිත සහ සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සූදානම්ින් සිටින බව මහබැංකුව කියයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරන උද්ධමනය මට්ටු කරන්න මහබැංකුව ඔට්ටු වෙයි. මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය කීපයක් පරිත්‍යාග කරන ලෙස රෝහල් බලධාරීන් ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් මේ අපේක්ෂා රෝහල උදව් ඉල්ලව කියලා තමයි මේ ප්‍රවෘත්තිය දිව ඉන අරගෙන ඉන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 45යි. මෙරට රෝහල් වලට අවශ්‍ය සිටි ස්කෑන් සහ MRI වැනි පරීක්ෂණ වලට අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර රැසක් ලැබන වසරේදී ලබා දෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කරනවා. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමේ වාර්ෂික සම්මේලනයේට එක්වෙමින් මේ වගේ කතාවක් කිව්වා.
1: උපකරණ මිලදී ගැනීම සඳහා අයවැයෙන් පමණ රුපියල් බිලියන 75 අපි යොදවනවා. වෛද්‍ය ලබන වසර වෙනකොට විශේෂයෙන් මධ්‍යම ආණ්ඩුවට රෝහල් සියල්ලගේම CT අවශ්‍යතාව විස්තරන පුළුවන්කම ලැබෙනවා. MRI අවශ්‍යතාව විස්තරන පුළුවන්කම ලැබෙනවා. ලිනක් මැෂින්ස් ටික ලබා දෙනවා. කැත් ලැබ්ස් ටික ලබා දෙනවා. මේ වසරේ සහ ලබන වසරේ වෙනකොට කැත් ලැබ්ස් 16ක් අපේ පද්ධතියේ එකතු වෙනවා. අපි තුතික මට්ටමේ රෝහලට අවශ්‍ය කරන සියලු නවීන උපකරණ ලබා දෙනවා. ඒ අතරේ අමර්කේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 2000 අපි ඊළඟ පියවරේදී දැන් පටන් අරගෙන තියෙන්නේ ක්ලස්ටර් කරනවා. ක්ලස්ටර්ස් 140කට 145කට. මේ සිස්ටම් එක වෙනවා කියලා කියන්නේ අපේ හැම පුරවැසියෙකුටම ඒ පුරවැසියාගේ සෞඛ්‍ය රකබලා ගන්න සෞඛ්‍ය කණ්ඩායමක් ඉන්නවා. ඒ වෙනුවෙන් කැපවෙච්ච ඉදිරි දශකය තුළ අපේ රටේ වේගයෙන්ම දියුණු කිරීම බලාපොරොත්තුන ශේෂ්ඨයක් තමයි මේ ඖෂධ කියලා කියන්නේ. ඖෂධ නිෂ්පාදනයේ සිට බෙදාහැරීම ජනතාවට සැපයීම දක්වාම සමස්ත ශේෂ්ත්‍රයම විද්‍යානුකූලව සංවර්ධනය කළ යුතුයි.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ශ්‍රී ලංකාවේ නීතිපොතට බරපතල කැලලක් බවත් ඒ අවශ්‍ය කිරීමට සුදුසුම කාලය මේ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු LTB දෙහිදෙනිය අවධාරණය කරයි කියලා ප්‍රවෘත්තියක් සිළුමින අරගෙන එනවා. සභාපතිවරයා මේ බව අවධාරණය කරන්නේ අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාරට ලිපියක් යොමු කරමින්. කොළඹින් කඳුකරය බලාගිය උඩරට වැණිකේට සිය ගමන අතිරුවන්නට සිදුුනේ මාස 10කට පෙර ඇති වූ දිට්වා සුලි කුලාටුව නිසා. දුම්රිය සේවකයන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා මාස 10ක් ඇතුළත රඹුක්කන සිට පේරාදෙණිය හා ගම්පොළ දක්වා දුම්රිය ගමන් ආරම්භ කරන්නට හැකි වුණා. එසේ ගමන් ආරම්භ කළ පළමු මගී දුම්රිය වූ කොළඹ කොටුව පේරාදෙණිය නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේදී ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයෙකු මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කළ අවස්ථාව ඡායාරූපයකට අරගෙන දෙන සුලෝචන ගමගේ ඒ ඡායාරූපය විදේශිකයෙක්ගේ මේ ජංගම දුරකථනයෙන් පරීක්ෂා කරන ආකාරය තමයි දකින්න ලැබෙන්නේ සිළුමිණ පත්‍රයේ. ඉතාමත්ම සුන්දර ඡායාරූපයක් හැටියට එය අරගෙන එනවා. දිස්ත්‍රික්ක 11කින් නව රක්ෂිත 121ක් රටපුරා හෙක්ටයර් 74,000ක වනජීවි නීති අලුතින් බලාත්මකයි. 2025 වසරේ සිට 2026 සැප්තැම්බර් මාසයේ දක්වා කාලයේදී දිස්ත්‍රික්ක 11කට අයත් වනාන්තර 121ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනාවරණය කරනවා. මේ වනාන්තර හෙක්ටයාර 74,725.15ක විශාලත්වයකින් යුක්තයි. අම්පාර, කෑගල්ල, ගාල්ල, පුත්තලම, මහනුවර, මොණරාගල, මාතර, බදුල්ල, නුවරඑළිය, අනුරාධපුර සහ වවුනියා යන දිස්ත්‍රික් වලට අයත් වනාන්තර මෙසේ අලුතින් රක්ෂිත වනාන්තර ලෙස නම් කළා තියෙනවා. එක්නැලිගොඩ නඩුවේ තීර්ණාත්මක පාපොච්චාරණයක භාෂාව වෙනස් වෙලා මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳව නඩුවේ තීර්ණාත්මක සාක්ෂිකරුවෙකු වන සුමතිපාල සුරේෂ් කුමාර් හේවත් මුරලි විසින් 2015දී ඕමගම් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කළ පාපොච්චාරණයක භාෂාව පිළිබඳ ගැටලුවක් මතු වී තියෙනවා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විභාග වන මේ නඩුවේදී සිකුරාදා මේ බව අනාවරණය වුණා. මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ තමා කළ පාපොච්චාරණය දුන්නේ දෙමළ භාෂාවෙන් බව සාක්ෂිකරු පවසා සිටියත් ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කර ඇති ඒ ලේඛනය සිංහල භාෂාවෙන් තිබීම මේ ගැටලුව වුණා. තවදුරටත් සාක්ෂිකරුගේ හරස් ප්‍රශ්න ඇසීමට නියමිතයි. මාස දෙකට රස පරීක්ෂක වාර්තා 10,506ක් නිකුත් කළා. තදබදය අවම කරන හැටි ඇමති කියයි. බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමේ පියවරක් ලෙස අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදී මද්දව්‍ය නඩුවලට අදාළ රජයේ රස පරීක්ෂණ වාර්තා 10,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරනවා. අගෝස්තු මාසයේ මද්දව්‍ය සම්බන්ධ වාර්තා 9,061ක්, සැප්තැම්බරේදී තවත් වාර්තා 8,445ක් මෙසේ නිකුත් කළ තියෙන බව තමයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. බන්ධනාගාර ගත රැඳවියන්ගේ සුබසාධන කටයුතු තවදුරටත් විධිමත් කිරීම සහ බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් ඇති වුවොත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණ පීඨුවේ වැඩපිළිවෙල යටතේ කෑගල්ල බන්ධනාගාරය තුළ එම යාන්ත්‍රණ ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් බ්‍රහස්පතින්දා ඇමතිවරයා මේ අදහස් පළ කළා.

0: වෙලාව උදැසන 6යි විනාඩි 51යි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තැකි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

කන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව සතියක ලක්හඬ.

0: වැසියාමට ඉඩහැර තිබූ මෙරට තැපල් සේවාව වසර දෙකක් තුළ ඉදිරියට රැගෙන යාමට වත්මන් රජයට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න ප්‍රකාශ කළා. ඒ ලෝක තැපල් දිනයට සමගාමීව ස්පීඩ් පෝස්ට් සේවාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට එක්වමින් මෙහෙම කිව්වා.
1: තව හංවඩු ගහිලා තිබුණේ විශේෂයෙන් තැපැල් කාර්යාලය යන්න කම්මැලි නේද? අර මකුළු දැල් බැඳිච්ච පරණ ආයතන විදිහට අපි ඒක සම්පූර්ණයෙන් නැති කරලා ශ්‍රී ලංකා පෝස්ට් කියන රීබ්‍රෑන්ඩින් එකත් එක්ක අද ඉස්සරහට යමින් ඉන්නවා. අපිට කෑෂ් ඔන් ඩෙලිවරි ගත්තොත් මං හිතන්නේ ගොඩ ගහන්න බැරි තරම් ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ පිරීලා තියෙනවා. මොකද පහුගිය කාලේ විශේෂයෙන් ඇති වෙච්ච තෙල් අර්බුදයත් එක්ක මං හිතන්නේ අපි මේ දවස්වල බලමින් යනවා කෑෂ් ඔන් ඩෙලිවරි වලට වෙනම තැනක් ගන්න. ඇමතිතුමත් එක්කත් කතා කරා, ප්‍රවාහන අමාත්‍යාංශයට අයිති යම් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් හොයලා අපිට මධ්‍යම තැපැල් හුවමාරුවෙන් එළියට ගෙනල්ලා කෑෂ් ඔන් ඩෙලිවරි වෙනම සර්විස් එකක් හැටියට ස්ථාපනය කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම මං හිතන්නේ වැදගත්ම දේ අපි මේ අවුරුද්දේ ඉලෙක්ට්‍රික් බයික් 165ක් ගන්නවා බෙදා හැරීම් සඳහා. 165ක් කියන්නේ පොඩි ගාණක්. නමුත් අපි ලබන අවුරුද්දේ බජට් එකටත් යම් ප්‍රමාණයක් වාහන ගන්න දාලා තියෙනවා.

Around the world. ලෝක ප්‍රවෘත්ති අතරය විශේෂයෙන්ම මේ ෆ්ලයි ඩුබායි ගුවන් යාම ගැටුම පිළිබඳව වාර්තා වුණා. ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සහාය නියමුවා ඒ මගීන් විසින් මෙල්ල කළා බැඳ දැමුව අවස්ථාවේදී තමාව මරා දමන ලෙසට ඔහු ඉල්ලා තියෙනවා. ඉතින් මේ තත්වය හෙලිකරේ වෛද්‍යවරයෙක් මේ දන්ත වෛද්‍යවරයා ඕමාන සහාය නියමුවරයාගේ පීපාර කෑමට ලක්ුණු ඉන්දියා කපිතාන්ගේ අධික ලේ ගැලීම නවතාලීමටත් කටයුතු කළා. වෛද්‍යවරයා ජෝජියාවේ වෙසෙන යුදෙවියෙක් මේ මගින් කීප දෙනෙකු එක්ක මේ සාහසික ඕමාන සහාය ගුවන් නියමුවා බැඳ දැමුව අවස්ථාවේ ඔහු දිගින් දිගටම ඉල්ලා තිබෙනේ තමාව මරා දමන ලෙස. ඔහු අර පීපහරක් එල්ල කළා. කොමුණත වීරයෙක් හැටියට තමයි ෆ්ලයි ඩුබායි ගුවන් නියමුවාව වාර්තා කළේ. ඉතින් ඒ පිළිබඳව ලෝක ප්‍රවෘත්ති බොහොමයක් පත්තරවල විස්තර අතර තියෙනවා. වෙලා උදැසන 6යි විනාඩි 57යි. ස්පෝර්ට්ස් රවුන්ඩප්. ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී වාර්තාවක් බිඳහෙලන්න සමත් වෙනවා. දැන් ශ්‍රී ලංකානු වාර්තාවක් තමයි මේ විදිහට බිඳ දමන්නේ. මේ සුසන්තිකාගේ රෙකෝඩ් එක කැඩු චෙන් යූජි පිළිබඳව වාර්තා කරන ඡායාරූප සහිතව වර්තමාන ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස අභිෂේක් ලැබමින් ජපානයේ නගෝයා පුරවරයේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරුණු 20 වැනි ආසියාතික ක්‍රීඩාවලියේ කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම ගෙලපෙළඳ ගැනීමට චීනයේ චෙන් යූජි සමත් වුණා. ආසියාතික වාර්තාවක් බිහි කරමින් විශේෂයෙන්ම වාර්තා කළ කාලය මීටර 100 තප්පර 11.06. අවුරුදු 24ක් පුරා පැවති තප්පර 11.15 කුණු ආසියාතික තරඟ වාර්තාව 2002 වසරේ දකුණු කොරියාවේ බුසන් නුවරදී පිහිටු වීමට සුසන්තිකා ජයසිංහට තමයි හැකියාව ලැබුණේ. කොහොමුණත් ඒ වාර්තාව බිඳ හෙළලා තියෙනවා. අද කාටූනය සිලුමිනය ගෙනේන අංජනගේ ටෝක් කාටූනය කෙහෙල් බද්දර පත්මේ මජ්ජාවරුන්ගේ තොරතුරු පොත්වල ලියලාලු. දේශපාලකයන්ගේ තොරතුරු ඒවායේ තියෙනවලුද? එම තමයි ප්‍රශ්න කරන්නේ අංජනගේ ටෝක් කාටූනේ සමගින් සතියග පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර දවසක්. ඔයා තමයි මගේ ළඟින් ඉන්නේ. සමුගන්න අවසරයි. වෙලාව උදෑසන 7යි. සුන්දර සත්‍යන්තයක්.

0: සතියක ලක්හඩ.
1: ඒවන් වාසනන්තු දේශන කුදේ 7යි විනාඩි 5යි වෙලාව. ජීවිතේ තවත් අලුත් දවසක්, ලස්සන දවසක්, හිතේ තියෙන හැම බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් මිටුවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළා. රේඩියෝ මැගසින් ආරම්භ කරන ලෑස්ති. ඒවන් ගුඩ් මෝර්නින් රණිල්.
2: ඒවන් හැමෝටම සුබම සුබ දේශනක් ප්‍රාර්ථනා කරනවා. වීකෙන්ඩ් මෝර්නින් අපි මේ විදිහට පටන් ගන්න හදන අපේ මැගසින් එක. ඉතින් මදුචංග මෙහෙම පටන් ගන්න හිතුණා. ඔබේ ගමන විශ්වාස කරන්න, දිගටම ඉගෙන ගන්න සහ දිගටම ඉදිරියට යන්න, ඔබේ ප්‍රගතිය තවමත් ලියවීමෙන් පවතී කියලා මේ තාම ප්‍රසිද්ධ ගුරුවරේ තමන්ගේ හෝස්ට් එක විදිහට මේක දාලා තිබ්බා. කතාව ආයි කිව්වොත් එහෙම, ඔබේ ගමන විශ්වාස කරන්න, දිගටම ඉගෙන ගන්න සහ දිගටම ඉදිරියටම යන්න, ඔබේ ප්‍රගතිය තවමත් ලියවීමෙන් පවතී කියලා තමයි ඒ කතාව ඇතුළේ තියෙන්නේ. මේක මේ මතු පිටින් හරි සරල වචන ටිකක් වුණාට මේක හරි ගැඹුරු කතාවක් තියෙනවා.
1: මන් තමයි පොර කියලා හිතන හුඟක් අය ඉන්නවනේ. ටික කාලයක් යනකොට මට මේ ගේම් එකක් නැහැ කියලා හිතලා අතහරින කොටසක් ඉන්නවා. සමහර වෙලාවට ඇඳ ගන්න කොටසක් ඉන්නවා. සමහර වෙලාවට ගණන් ගන්නෙ මොනද, කවදා හරි දවසක මගේ ඉරණම ලියවිලා තියෙන විදිහට මේ දේවල් විසඳෙයි කියලා අතහරින කොටසකුත් ඉන්නවා. මේ හැමෝටම කියන්න තියෙන්නේ, ඔබ මේ වෙලාවේ ක්‍රමින් ඉන්න දේ ඇතුලේ තමයි ඔබේ ප්‍රගතිය ලියවෙමින් තියෙන්නේ. හරි, ඔබ 100%ක් සාර්ථක නැහැ. දැන් හිතන්නකෝ, ලෝකයේ දැවැන්ත ව්‍යාපාර ගොඩනගපු මිනිස්සු හිතුවනම් මම මේ වෙනකොට ප්‍රකෝටිපතියෙක්. මේ ඇතිනේ, දැන් මම මේක ෆික්ස් එකක් දාගෙන ජීවත් වුණත් ඇති කියලා එහෙම හිතන මිනිස්සු කොටසක් ඉන්නවා.
2: මම මේ ඔක්කොම මට ඕන අර කියන්නේ ආයුධ ටික මෝහත් කරගෙන ඒවට පුහුණු වෙලා මගේ වැඩේ මම පටන් ගන්නෙ ඔක්කොම රෙඩි කරගත්තට පස්සේ. මම මේ වැඩේ පටන් ගන්න නැහැ කියලා ඔබ කල්යල් බලමින් නම් ඉන්නේ. ඔබට තිගටම සිද්ධ වෙන්නේ වැඩේ ආරම්භ නොකර කල්යල් බලමින් ඉන්න විතරයි. ඒ නිසා ඔබ ගමන විශ්වාස කරන්න, ඔබ ගමන පටන් අරන් තියෙන්න ඕනේ. ඔබ යන ගමනේ තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ ඔස්සේ තමයි සාර්ථක වෙන්න ඕනේ.

ஸ்டாண்ட் அப் வீக்கெண்ட் மேகசின். ஆயுபவன் வாசனாவந்த உதாசனக் ජීවිතේ දිනන්න ඕනේ කියන බලාපොරොත්තුව හැම වෙලෙම අපේ හිත ඇතුළෙ තිබුණාට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න එහෙම නැත්නම් තමන් දැක්ක හීනේ හැබෑවක් කරගන්න අපි ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා මේ උදේ පාන්දරම ආයමත් කල්පනා කරලා බලන්න. මාස 10ක් ගෙවිලා ගිහින් ජනවාරි පළවෙනිදා ඔබ හිතපු දේවල් ඔබට ඉෂ්ට කරගන්න පුළුවන් වුණාද? අඩුම තරමේ ඔබ දැකපු හීනේ හැබෑ කරගන්න ඔබ එක පියවරක් හරි ඉස්සරහට තියලා තියෙනවද කියලා ආයමත් කල්පනා කරලා බලන්න. මිනිස්සුන්ට ගොඩාක් වෙලාවට විවිධ ආශාවන් තියෙනවා. තමන්ගේ අරමුණු ජයග්‍රහණ, තමන්ගේ පවුලේ සතුට, තමන්ගේ ව්‍යාපාරයේ ජයග්‍රහණය කරවන්න, ව්‍යාපාරය ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් කරන්න. ඔබ දැකපු හීනය හීනයක් විතරක් වෙන්නේ ඔබ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම නිසා. ඔබට පුළුවන් නම් ඔබේ හීනේ හැබෑවක් කරගන්න ක්‍රියාත්මක වෙන්න පළමු පියවර හරි අද උදේම තියන්න ඔබට ඔබේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට පරම්පරාවෙන් කිසිම දෙයක් උරුමුනේ නැහැනේ. දෙමව්පියන්ගෙන් මට කිසිම දෙයක් ලැබුණේ නැහැනේ. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා අහන දරු පරම්පරාවක් අද වෙද්දි නිර්මාණය වෙලා සමහර දරුවෝ තර්ක කරමින් ඉන්නවා. ඔබේ උවමනාවට දරුවන් හැදුනා මිසක් අපේ උවමනාවට මේ ලෝකයට අපි ඇවිල්ලා නැහැ. ඒ නිසා අපිව බලාගන්න එක දෙමව්පියන්ගේ වගකීමක්. අවුරුදු 18ක විතර තරුණයෙක් මේ ගැන සමාජ මාධ්‍ය තුල කතා කරනවා. ඇත්තටම ඔබට ලැබුණු ජීවිතයට අර්ථයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ අම්මට තාත්තට, පවුලේ උදවියට, පරම්පරාවට, මුතුන් මිත්තන්ට නෙවෙයි. ඔබ ඔබේ ගමන වෙනුවෙන්, ඔබේ ජීවිතේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක විය යුතුමයි. හුඟක් වෙලාවට අපි දකිනවා මේක මගේ අවාසනාව, මේක මගේ කරුමේ, මේක මගේ නොලැබීම, මොන දේ කළත් හරියන්නේ නැහැනේ. මේ වගේ කතන්දර මේ සමාජයේ ඕනෑ තරම් අපිට හෙනවා. මොන දේ කළත් හරියන්නේ නැහැ කියන්නේ හරියන දේ ඔබ කළේ නැහැ කියන එක මිසක් කරන දේ හරියන්නේ නැහැ කියන එක නෙවෙයි. මේක මගේ නොලැබීම කියන්නේ ලැබීම ඔබේ අතට ගන්න තරම් ඔබ මහන්සි වෙලා නැහැ කියන එක. මේක මහා කර්ම කාලයක්. එහෙම කියන්නේ ඔබ ඔබේ හිත හදාගන්න. මේ ලෝකේ දැවැන්ත සන්නාම හදපු, ජීවිත දිනපු, ව්‍යාපාර ගොඩනගපු, ලෝකෙම තමන්ගේ අත උඩට ගත්ත මිනිස්සුන්ගේ කතාව ඔබේ කතාවට වඩා හාත්පසින්ම වෙනස්. ඒ හැමෝම පටන් ගත්තෙම අප්‍රමාණ කටුකාල. හොඳට හොයලා බලන්න. ලෝකේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච මිනිස්සු, ලෝකේ ධනවතුන් වෙච්ච මිනිස්සු පටන් අරගෙන තියෙන්නේ අම්මගෙන් තාත්තගෙන් අරගෙන නෙවෙයි. ඉතාම දරිද්‍රතාවයේ පැත්තේ කොහොම හරි කැපකිරීම කරලා මුදල් කළමනාකරණය කරගෙන, ව්‍යාපාර පිළිබඳ අලුත් සංකල්ප නිර්මාණය කරගෙන, ලෝකයේ අවශ්‍යතාවන් හඳුනාගෙන, ඒ වෙනුවෙන් දින ගණන් නිදිවර්ජිතව ඉඳලා එහෙම තමයි මිනිස්සු ගොඩනැගුණේ. ඉතින් අපි කිසිම කැපකිරීමක් කරන්නේ නැතුව, ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ නැතුව ලෝකයට විශ්වයට කෑ ගහලා වැඩක් නැහැ. අපි අලුතෙන් පටන් ගමු. ඔබට මට මගහැරෙන්නේ නැති. මගහැරුණු හැම අඩියක්ම අපිට ඉස්සරහට තියන්න වෙනවා. ඔබට ජයග්‍රහී වාසනාවන්ත උදෑසනක්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: උදේ 7යි විනාඩි 18යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: සුබ දවස
5: අලුත් වෙලා
6: පහසු වෙලා තෑගි පැදි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
5: කැමති එකක් අපේ අතේ සුබ දවස
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
10: දශක තුනක ලක්හඬ අභිභානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
11: Lakhanda Golden Voice.
12: Happy to yanne lube handai.
10: Sanga sanga badada saha

0: තියෙන එකම රේඩියෝව ලක්හඬ. ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් පාපින් පෑන්නා.
1: අපි පුදුමයි නේද සරම. අපි ඔක නිව්වේ අවුරුද්දකට. මගේ ෆිල්ම් එකේ ඔයා කරන කැරක්ටර් එකේ නම මාලි. සඳ මාලි. මේ මොනොලොගික මේ විදියට මම ඔඩිෂන් එකේදී කිව්වේ කොහොමද සරම.
2: මොන්දන්නේ නැස. මං කිසිම දෙයක් දන්නේ නැස.
1: සඳ මාලි.
2: සර මොන මතක නැ. මං කිසිම දෙයක් දන්නේ නැ. මගේ පාඩුවේ ඉන්න දැන් සර මට මට යන්න.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Light
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරම
4: ලක්ෂණ මොමලින් ඒසයි.
5: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
6: එහෙමයි.
5: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
6: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
5: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
6: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
5: ඈ?
7: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ පිටිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
9: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
10: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
0: Legacy.

සතියක ලක්හඩ. ලක්හඩ Weekend Legacy.

0: උදේ 7 විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: සතියක ලක්හඩේ.

0: Standard Weekend Magazine.
1: ආයුබෝවන්. ඉතින් අද දවසේ මම ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සමාජ නිතරම අහන්න ලැබෙන හැබැයි නීතිමය පැත්ත ගැන ගොඩක් දෙනෙක් නිවැරදිව නොදන්න කාරණාවක් ගැන. ඒ තමයි නිදහස වීම සහ පුරාවස්තු සම්බන්ධ නීතිය පිළිබඳව. ගොඩක් වෙලාවට මගේම ඉඩම නිදානයක් තියෙනවා කියලා සැකයක් තියෙනවා. ඉතින් මගේ ඉඩමනේ මට හාරන්න බැරිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ඉඩමක් වුණ පමණින් පුරාවිද්‍යා වටිනාකමක් තියෙන දෙයක් හොයාගන්න කැනීම් කරන්න ස්වයංක්‍රීය අයිතියක් ලැබෙන්නේ නැහැ කෙනෙකුට. ශ්‍රී ලංකාවේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත සහ ඒකට සිදු කරගෙන සංශෝධන. ඒක නිසා පැරණි කාසි පිළිම ශිලා ලේඛන පැරණි ගොඩනැගිලි කොටස් එම නැත්නම් වෙනත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන පුළුවන් දේවල් සම්බන්ධයෙන් මේක මගේ ඉඩමින් හම්බුණා ඒ නිසා මගේ කියලා සරලව තීරණය කරන්න බෑ. ඒ වගේම තමයි නිදන් තියෙනවා කියන විශ්වාසයෙන් නිසි නීතිමය අවස්ථරයකින් තොරව පුරාවිද්‍යාත්මක ස්ථානවල කැණීම් කරන්න ඒවට හානි කරන්න හරි පුරාවස්තු විනාශ කිරීම හරි සිදු කිරීම බරපතල නීතිමය ප්‍රතිවිපාක කියලා දෙන හැරද්දක් වෙන්න පුළුවන්. තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඔබේ ඉඩමේ අහම්බෙන් පැරණි භාණ්ඩයක්, කාසියක්, පිළිමයක් එහෙම නැත්නම් ගල් ලකුණක් හරි පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දෙයක් හරි හම්බුනොත් ඒක රහසිගතව අරගෙන තබා ගැනීම හරි තවත් හරලා බලන එක වෙනුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීලා නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කිරීම තමයි ආරක්ෂිතම ක්‍රමය. මතක තියාගන්න පුරාවස්තුවක් කියලා කියන්නේ ඒක හමුවුණු පුද්ගලයාට පමණක් අදාළ වස්තුවක් නෙවෙයි. ඒක රටක ඉතිහාසය පිළිබඳ සාක්ෂියක් වෙන්න පුළුවන්. ඒ නිසා නිදන් ගැන කුතුහලයක් තියෙන පුද්ගලයන් ඒ කුතුහලය ඇති කර ගැනීම වැරැද්දක් නෙවෙයි. හැබැයි ඒ කුතුහලය නිසා නීති අතට අරගෙන කැණීම් කිරීම ඔබව අපරාධ නඩුවක් දක්වා ගෙන යාමේ හැකියාව තියෙනවා. ඒක නිසා නිදානයක් හොයන්න ගිහින් තමන්ගේ නිදහස නැති කරගන්න එපා. විශේෂයෙන්ම ජම් අවස්ථාවකදී ඔබ එවැනි කැණීමක් සිදු කෙරෙන අවස්ථාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තොත් ඔබට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා.
2: උදේ 7:39 වෙලාව දැන් නිදානයක් කියලා කියන්නේ අපි හිතන්නේ වාසනාවක් කියලා. අපේ වත්තේ නිදානයක් තියෙනවා ඒ නිසා ඒක මට ගන්න පුළුවන් වගේ තනගනම් අපි හිතන් හිටියේ. මේ හැම එකක් නෑ ඒකට නීති ප්‍රතිපාදන සූදානම් වෙලා තියෙනවා සකස් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන අදත් දැනුවත් කිරීම කරන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනි සඳලත අධිකාරි. ගොඩක් ස්තුතියි අපි නොදන්න කියන කාරණානේ. ඔව්. අපි කියලා දෙනවට. එහෙමනම් ඉතින් පුංචි විරාමයක් අරගෙන අපි ආයෙමත් කතා කරමු මේ ලක්කඩ. Radio Magazine. Udehatai Vinadi Hatalihai.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වලවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.

0: මෝට සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝට සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝට සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝට සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
6: ලක්හඬ Weekend Magazine. Magazine.
7: උදේ 7 වෙනි 47 වෙලාව ලක්හඬ ඉතිහාසය තුල අපිට හරි ලස්සන මතකයන් ගොඩක් තියෙනවා. දැන් මේ සාහිත්‍ය මාසයේ කියවීම මාසෙම ලං වෙන රනිල් නේද? ඒ දවස්වල නම් අපි මේ හැමදාම කොහේ හරි බුක් ලොන්ච් එක තමයි ඉන්නේ. හරි. ඉතින් එහෙම ගියාම ලංකාවේ විවිධ විද්වතුන් විවිධ තැන්වලදී තාම ලස්සන කතන්දර කියනවා. හරි. මේ කතා ටික රටට ලෝකෙට අහන්න ඊළඟ પરම්පරාවට පවරා දීමේ වගකීම මාධ්‍යකරුවන්ගේ වගකීම සේසලකලා අපි කයිමන් දොරකඩ ආරම්භ කළේ. ඉතින් මේ සෙග්මන්ට් එක අදත් අපි ඔබත් එක්ක බෙදාගන්න ලෑස්ති. මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා ගීයක් කවියක් ලියනකොට මිනිස්සු කොයිතරම් ලස්සන භාෂාවක් පාවිච්චි කරනවද? දම්මික බණ්ඩාරයන් ලියු ගීතයක් ගැන තමයි රත්නශ්‍රී විජේසිංහන් මේ කතාව කියන්නේ.
8: ප්‍රේමය කියන්නේ නරක දෙයක් නෙමෙයි. ප්‍රේමය කියන්නේ මනුෂ්‍යයාගේ අතිශය වැදගත් ප්‍රබල කායික මානසික චර්යාවක්. සාහිත්‍ය දනම් ප්‍රේමයේ ශෘංගාරයේ ශෘංගාරයේ දෙයාකාරයි. සම්භෝග ශෘංගාරය සහ විප්ලම කියලා දෙකක් තියෙනවා. හැබැයි අද ඇහෙන නාලිකා 44ක වුණ විදිහ නාලිකාවල රූපය නාලිකා 24ක වැඩිපුරම ඇහෙන ප්‍රේම ගීත තමයි. ඒවැයේ තියෙන ශෘංගාරය නම් මොකද්ද කියලා දෙයියම තමයි දන්නේ. දෙයියන්ගෙන් තමයි අහන්න ඕනේ. මට තේරෙන්නේ නැහැ මේ ශෘංගාරය. ප්‍රේමේ සුකුමාරයේ සෞකුමාරයේ දොළොස්වන සියවසේ මැද භාගයේ ලක්ෂ්මණ සේන රජුරුවන්ගේ රාජසභාවේ ඉඳපු කවියෙක් හිටියා ශ්‍රී ජයදේව කියලා. ඔහු තමයි ප්‍රේමේ මාධූර්ය අති උත්කර්ෂණ නංගපු කවියා ජයදේව. ඔහුගේ ගීත ගෝවින්දේ තමයි ප්‍රේමේ හැම කල්පනාවකටම මූලික නිමිත්ත සම්පාදනය කළේ අපිට. රාධකෘෂ්ණා පෙම්පූත පිළිබඳව ගීත ගෝවින්දේ ඔහුගේ රචනා අතිශය මధుරයි රමණීයයි. ඒ සියල්ල තමන්ට සමීකරණය කරගෙන සීකරණය කරගෙන ධම්මික ලියන වරක් මෙහෙම. හිමදියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙනකැටි බලන්න රාධා. රාධා උත්තර දෙනවා ඔහුට, සුළඟමයි සීතල සාදා සීතල ගිනි ගනිද ක්‍රිෂ්ණ. ප්‍රේමය කියන මනෝභාවය ආකස්මිකව හිටි හැටි අහසින් කඩා පහත් වෙනවා වගේ මහපාරේදී, බස් එකේදී, බස් නැවතුම් පළේදී, මහජන වැසිකිළියක් ගාවදී, කුණු කණුවක් අයිනේදී, ගොම ගොඩක් උඩදී ප්‍රකාශයට පත් වෙන්න පුළුවන්. එහෙම ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ ප්‍රේමය. ඒකට ගැළපෙන උචිත ආලම්බන විභාවයක් තියෙන්න ඕන. එල්බ ගන්නා භාවයන් තියෙන්න ඕන. කොතන තියෙන? හිමදියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා. හිමාලයේ හිමදිය වෙලා යමුනා ගඟේ රැළි නැගෙනවා. සුදු පෙන කැටි බලන්න රාධා. ඉතින් මේ පරිසරයේ ප්‍රේම නොකර ඉන්න පුළුවන් කාටද? උචිතව පරිසරයේ ආලම්බන විභාවය ඇති කළා ඔහු ගීතේ පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා ඔහු මෙහෙම. ජලාසි හංසයෝ ඉන්නවා. හංසයෝ ඉන්නවා. හංසයෝ අපිට කලනොත් මුණ ගැහලා තියෙනවානේ. දෑත විහිදා ඉන්න අඳුරේ ඔන්නු අල්ලා ගන්න මිහිරේ කියලා අපිට කියලා තියෙනවා හංසයෝගේ. මානසිංහන් කිව්වා, හිමියනි ඔබගේ පුළුළුර තලයේ වැයුරේ නැත වෙනස පෙනෙන්නේ. පියුමට පියුමක් හැපෙනව දැකලායි හංස පැටව මේ හැටි දඟලන්නේ.

0: සතියක ලක්හඩ.
1: ලක්හඩ වීගන් මැගසින් මැගසින්.
2: අද ටෙක්නිකල් හන්දියෙන් කියන්නේ රසවත් කතාවක්. හැබැයි මේ තිත්ත බෙහෙත් ගැන. තිත්ත බෙහෙත් බොන්න තියෙන අකමැත්ත නිසාම බෙහෙත් නොබී ඉන්න අයට ඔන්න නියම විසඳුමක් ඇවිල්ලා තියෙනවා. සමහර අය තිත්ත රසට කොච්චර අකමැතිද කිව්වොත් ඒ වෙනුවෙන්ම භාවිතා කරලා අයින් කරන්න පුළුවන් ඩිස්පෝසබල් පුංචි දිව ආවරණයක්. කියන්නේ ටංකාව එකක් නිර්මාණය කරන්න කෙනෙක් පෙළඹිලා තියෙනවා. මෙහි ක්‍රියාකාරීත්වය හරිම සරලයි. බෙහෙත් පෙත්ත හෝ දියරේ බොන්න කලින් මේ සිහින් ආවරණය දිව මත තබා ගැනීම විතරයි කරන්න තියෙන්නේ. මෙයින් බෙහෙත කෙලින්ම දිවේ රසකුහර මත ගෑවෙන්නේ නැති නිසා දැනෙන තිත්ත ගතිය ගොඩක් අඩුවෙන් තමයි දැනෙන්නේ. වැඩේ ඉවරුන ගමන්ම මේ ආවරණය අයින් කරලා විසි කරන්න විතරයි තියෙන්නේ. බෙහෙත් බොන්න අමාරු තිත්ත රසට අකමැති අය වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු මේ එක්වරක් පමණක් භාවිතා කළ හැකි දිව ආවරණය දැක්කම අපිට හිතෙන්නේ අපොයි මේක මෙච්චර සරල දෙයක්ද කියලා නේද? සංකීර්ණ උපකරණ විශේෂ බිම් වර්ග මොනවත්ම නැතුව දිව සහ තිත්ත රසය අතර ඇති කරන පුංචි බාධකයක් මේ තරම් ලොකු ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් වීම ඇත්තටම පුදුමයි. වෙලාවකට අපිට එන ලොකුම ප්‍රශ්නවලට වඩාත්ම සරල විසඳුම් තියෙන්නේ නිකන්ම අපේ ඇස් පනා පිටම වෙන්න පුළුවන්. ඔබත් මේ ගැන වෙනස් විදිහට හිතලා බලන්න.
1: ඩෙන්කල් හන්ඩියා.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දැන් වෙලාව උදෑසන 8යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ගුවන් වාසනාවන්ත උදෑසනක් උදේ 8:00 13යි වෙලාව. ලංකාවේ අපිට සමහර දේවල් මතක් වෙන්නේ ටිකක් බරපතල තත්ත්වයකට අපි මුහුණ දෙන උට. ගාක් වෙලාවට අපි අන්තිම කට්ටෙටම යන්න පුළුවන් තරම් ගිහිල්ලා බැරිම වෙනකොට තමයි අපි කාගේ හෝ පිටක් පතන්න එහෙම නැත්නම් අපි ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන හැබැයි එතනින් නෙමෙයි මේ වැඩේ පටන් ගන්න. දෙයක් වෙන්න කලින් අපිට වළක්වා ගන්න පුළුවන් නම් ඒ වළක්වා ගැනීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාර්යභාරය මොකක්ද කියලා හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම තමයි අපි කළ යුත්තේ. මොනවා ගැනද මේ කතා කරන්නේ? ඊයේ තැන්දාවේ මම පොඩ්ඩක් කල්පනා කරගෙන ඉන්නවා රනිල් පොඩි බැහි පොඩක් වැටෙන්න පටන් ගන්නවානේ.
1: ඔව්
0: අසමර මේ දවස්වල ටික ටික වහින්න පටන් ගන්නවා ලංකාවේ තැන් තැන්වල අනුරාධපුර පැත්තනොත් මගේ මිත්‍රයෙක් කතා කළේ කිව්ව පෙරේදා විතර වගේ පොඩ්ඩක් වහින්න පටන් ගත්තා කියලා. මේ වැස්සත් එක්ක ඇති වෙන ඉතාම බරපතල තත්ත්වය තමයි ලංකාවේ සාමාන්‍යයෙන් වැස්සකට පස්සේ කැසෙම් මිරිසාව සාමාන්‍ය වුණ ටික කොහොමත් පොඩි දරුවන්ට එහෙම අරගෙන යන්න වෙනවා. ඒත් එක්ක බරපතල ගණයේ ප්‍රශ්නකට අපි මුහුණ දෙනවා ඩෙන්ගු ව්‍යාප්තිය වැඩිවීමත් එක්ක. එනිසා අපි දිගින් දිගටම මාධ්‍යකරුවාගේ කාර්යභාරය ඉටු කරමින් අපි රජයේ මාධ්‍ය ආයතනයක් විදිහට වග කිව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට රටද වග කියන ITN ලක්කන විදිහට අපි මේ දැනුවත් කිරීම දිගින් දිගටම සිදු කරමින් ඉන්නවා. මොකද මේ ළඟ ජීවිතයේ වටිනාකම අපිට කලින්ම හඳුනා ගන්න පුළුවන් වෙච්ච නිසා අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඩෙන්ගු මර්ධන ව්‍යාපාරය සම්බන්ධයෙන්. ඒත් එක්කම විශේෂයෙන්ම කියනවනේ දැන් මේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා ඩෙන්ගු මර්ධන ඒකකය තවත් ස්වේච්ඡා සංවිධාන ගණනාවක් එකතු වෙලා ඩෙන්ගු වලින් තොර ශ්‍රී ලංකාවක් හදන්න පුදුම කැපකිරීම් ටිකක් කරමින් ඉන්නවා. මේ වැඩේට පාර්ශ්ව කරුවෙක් විදිහට ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය සමාජයේ අත්වැල් බැඳගෙන ඉන්න. ඉතින් ඒක විශේෂයෙන්ම අපි මතක් කරන කාරණාවක් වෙනරනේ අපේ රටේ යම් ව්‍යසනයක් ඇති වෙන්නේ කොතනද? රතුකුරු සංවිධානයේ ඒ හැම තැනම අනිවාර්යෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කරමින් හිටියා. මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න, මිනිසුන්ගේ ජීවිතවල තියෙන වටිනාකම හඳුනාගෙන මේ මිනිසුන්ට ජීවත් වෙන්න හුස්ම ටිකක් ගන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න. ඔවුන් ස්වේච්ඡාවෙන් මේ කටයුත්තත් එක්ක අත්වැල් බැඳ ගන්නවා හැමදාම. ඉතින් ඒ නිසා අපි සූදානම් වෙන්නේ අද ඩෙන්ගු මර්ධන ව්‍යාපාරයත් එක්ක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා ඉතාම ඕනෑකමින් අර අපිට එකපාරම පහුගිය කාලේ පේන්න පටන් ගන්නෝනේ රෝගීන්ගේ වර්ධනයක්. මේ මෝසම් වෙහි ක්‍රියාත්මක වෙනවත් එක්කම රෝගීන්ගේ වැඩිවීමක් සාමාන්‍යයෙන් උත් අපේක්ෂා කරනවා. ඒ වැඩිවීම පාලනය කර ගැනීම සඳහා දැවැන්ත දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. එහි සාර්ථක ප්‍රතිඵල අද අපි අත්විඳින්න ඉන්නවා. අපිට ඩෙන්ගු ගැන ටිකක් අමතකුණා නේද පහුගිය කාලේ? ඒ අමතක වෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය, ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ සමාජයේ මේ හැම දෙනාම කළ කැපකිරීම නිසා. ඒ නිසාම ඉදිරියේදී ඩෙන්ගු මර්ධනය සඳහා එහෙම නැත්නම් ඩෙන්ගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තියෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් කතා කරන්න අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා වැඩසටහන් ප්‍රධානී ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ගංගා කාර්යෝස මහත්මියට අයිබෝන් කියලා පුදුමිය පිළිගන්නවා.
2: අයිබෝන්,
0: අපි කතාව පටන් ගමු. ලංකාවේ රතුකුරුස සමාජය එහෙම නැත්නම් රතුකුරුසේ කියලා කියප ගමන් රෙඩ් ක්‍රොස් එක කියප ගමන් අපිට මතක් වෙන්නේ මිනිස්සුන්ට යම් කිසි ව්‍යසනයක් කරදරයක් නම් එතන අනිවාර්යෙන් රෙඩ් ක්‍රොස් ඉන්නෝ. ඩෙන්ගු මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් ඔබතුමිය එකතු වෙනවා සමාජයක් විදිහට සමස්ත මේ වොලන්ටියර්ස්ලා ඔක්කොම එකතු වෙලා මේ වැඩේ පිළිවෙල පිටිපස්සේ මහා හායියක් වෙනවා, ශක්තියක් වෙනවා. මම දන්න විදිහට රතුකුරුස සංවිධානයේ ආරම්භ වෙන්නේ මදුරුවෙක් නිසා. අපි පොඩ්ඩක් රතුකුරුස සංවිධානයේ ආරම්භයත් එක්ක ඔබ ආපු ගමන් මග පොඩ්ඩක් මතක් කරගෙන මේ කතාවට આવොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා.
2: හරි, බොහොම ස්තුතියි. අපි ඇත්තටම 1936 ඉඳන් තමයි මේ ගමන එන්නේ. මේ ශ්‍රී ලංකා රතුකුරු සමාජය පිහිටවන්නේ 1936 බ්‍රිතාන්‍ය රතුකුරු සමාජයේ ලංකා මධ්‍යම කවුන්සිල ශාඛාව, ඒ කියන්නේ සිලෝන් රෙඩ් ක්‍රොස්, සිලෝන් සෙන්ට්‍රල් කවුන්සිල් බ්‍රාන්ච් ඔෆ් ද බ්‍රිටිෂ් රෙඩ් ක්‍රොස් සොසයිටි විදිහට තමයි අපි පටන් ගන්නෙ. ඒකට හේතුව වෙන්නේ යටත් විදිත යුගයේ ගිය මැලේරියා වසංගතයට එරෙහිව සටන් කරන්න තමයි අපි මුලින්ම මේක පිහිටලා තියෙන්නේ. එතකොට එහෙම පිහිටපු සංවිධානයේ කාලෙත් සමග ඔය ආපදා ප්‍රතිචාර දැක්වීම මේ වගේම දිගු කාලීන වැඩසටහන් වගේ දේවල් සමග පරිණාමය වෙලා අද මේ තත්ත්වයට අවිල්ල තියෙනවා. විවිධාකාර වැඩසටහන් කරගෙන යනවා. ඉතින් ඇත්තටම 1936 න් පස්සේ 1949 දී ආයි අපි වෙනස් වෙනවා නිදහස ලැබීමත් එක්ක සිලෝන් රෙඩ් ක්‍රොස් සොසයිටි විදියට, ලංකා රතුකුරු සමාජය විදියට. ඒ වගේම අපි එතකොට එතනින් අපිට හයවැනි බිතානේ හයවැනි ජෝර්ජ් රජු විසින් ප්‍රදානය කරන ලද රාජකීය ප්‍රඥප්තියක්. එහෙම නැත්නම් රොයල් චාටර් එකක් හරහා අපිට නීතිමය විදියට ලංකාවේ කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා 1951 ඉඳලා. ඊපස්සේ එතනින් පස්සේ 1952 දී අපි එකතු වෙනවා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංගම්වල සංවේලනය. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් රෙඩ් ක්‍රොස් ඇන්ඩ් රෙඩ් ක්‍රිසන්ට් සොසයිටීස් IFRC කියලා කෙටියෙන් කියනවා. ඒ සම්මේලනයේ සමාජිකත්වයේ දරනවා අපි 1951 ඉඳලා. අද වෙනකොට රටවල් 191ක් මේ සම්මේලනයේ සමාජිකත්වයේ දරමින් වැඩ කරනවා. ඉතින් එතෙන් සිට අපි ලංකාවේ වැඩ කටයුතු කරගෙන යනවා. අපි සිලෝන් රෙඩ් ක්‍රොස් සොසයිටි එක ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් සොසයිටි නැත්නම් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විදියට 1972 දී නවතත් අපේ නම වෙනස් වෙනවා නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට සමගාමීව. ඉතින් ඒක තමයි අපේ නම සහ අපේ ආයතනයේ මේ ඉවෝල්ව් වුණේ කොහොමද කියන එක. ඒ වගේම මම කියන්න කැමති දැන් අපිට ගොඩක් අයට පැටලෙන දෙයක් තමයි රෙඩ් ක්‍රොස් කිව්වහම විවිධ ආයතන මම දැන් කියපු විදියට කොටස් කීපයක් තියෙනවා. අපි ඒකට කියනවා රතු කුරුස ව්‍යාපාරය කියලා, රෙඩ් ක්‍රොස් මූව්මන්ට් කියලා කියනවා. ඒකට අපි දැන් ලංකාවේ අපිට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය තියෙනවා, ජාතික සමාජය විදියට. ඒ වගේම අර වන් කිව්වා වගේ රටවල් 191ක ඒ වගේ ඒ රටේ ජාතික සමාජ පිටවල තියෙන. ඒතර මේ ජාතික සමාජ සියල්ලම එකතු වෙලා තමයි අර ෆෙඩරේෂන් එක. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් රෙඩ් ක්‍රොස් ඇන්ඩ් රෙඩ් ක්‍රිසන්ට් සොසයිටීස්. ඒ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංගම්වල සම්මේලනය පිටවල තියෙන. අපි ඒකේ සමාජිකයෙක් විදිහට තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඊට අමතරව ඉන්ටර්නැෂනල් කමිටි ඔෆ් රෙඩ් ක්‍රොස් ICRC එක. එහෙම නැත්නම් ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ඉන්නවා. ඒතර මේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විශේෂයෙන්ම ගැටුම් පවතින කලාප, යුද කලාප සහ යුද සිරකරුවන් ආරක්ෂා කිරීම කෙරේ අවධානය යොමු කරන එක තමයි කරන්නේ. ඉතින් මේ කොටස් තුන එකතු වෙලා තමයි රෙඩ් ක්‍රොස් මූව්මන්ට් එක නැත්තම් රතු කුරුස ව්‍යාපාරය ඇති වෙන්නේ. ඉතින් අපි ඒකේ කොටස් කරුවෙක් විදියට ලංකාවේ අපි රතු කුරුස ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විදියට

0: යම් කිසි මැදිහත්වීමක් කරනවා ඔවුන්ගේ කාර්යභාරයට කරනවා. මේ කිසිවක් සමාජිකයෝ ස්වේච්ඡා සමාජිකයෝ නේද සියලු දෙනා, එහෙම නැත්නම් මේ මේ
1: නෑ ඇත්තටම බොහෝ දුරට ස්වේච්ඡා සමාජිකයෝ ඉන්න. අපිට ඇත්තටම ලක්ෂ දෙකකට අධික ලියාපදිංචි සමාජිකයන් සහ ස්වේච්ඡා සේවකයන් පිරිසකින් අපේ ආයතනයේ සමන්විත වෙනවා ශ්‍රී ලංකාවේ. එතකොට ඇත්තටම අපිට ලංකාවේ දිස්ත්‍රික්ක 25ෙම රතුකුරුස සමාජය මේ මෙහෙයුම් සිදු කරනවා. අපිට ශාඛාවන් 25ක් තියෙනවා දිස්ත්‍රික්ක 25ට. ඉතින් ඒක පුළුල් ජාලයක්. එතකොට ඒ හරහා තමයි අපි රතුකුරුස සමාජයේ ඒතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සහ ග්‍රාමීය ප්‍රජා ඒකක දක්වා අපි කොටස් යනවා. ඒ කියන්නේ අපි ඩිවිෂන් සහ යුනිට් විදියට බෙදිලා යනවා. ඒ වගේ ලොකු ජාලයක් තියෙනවා. අපි ඇත්තටම අපේ මෙහෙයුම් වල කොඳුනාරටි විදියට අඳුනගන්නේ අපේ මේ ස්වේච්ඡා සේවකයෝ. ඇත්තටම එක මොකක් හරි වෙලාවක වෙසනයක් ආපදාවක් සිද්ධ වෙච්ච වෙලාවක අපිට විශාල වශයෙන් අපිත් එක්ක එකතු වෙනවා. ඒ කියන්නේ ඒ මොහොතේදී එකතු වෙන ලොකු ප්‍රමාණයක් ඉන්නවා එකවරම. අපි මේ අපි ඒක හොඳටම දැක්කා මේ අවසරයේ පගිය අවුරුදු සිද්ධ වෙච්ච දිප්පා සුලිකුණාටුවත් එක්ක අපිට ගොඩාක් වොලන්ටියර්ස්ලා එකතු වුණා. ඒ ඇත්තට මේ හැමෝම හරිම අර උනන්දුවෙන්, ඒ කියන්නේ අර එක ජාතිය අදහස් තියෙන පිරිසකකින් යුක්ත වෙන මිනිස්සු වෙනුවෙන් කපවල වැඩ කරන්න කැමති පිරිසක් තමයි මෙතෙන්ට හැමතිස්සම
0: සංවේදී හදවතක් තියෙනත් ඕනේ. මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න නම් එහෙම හැකියාවක් තියෙනවා නම් ප්‍රගුණ කළ ගුණාංගයන්ගෙන් සපිරි පිරිසක් තමයි ජාතික මට්ටමේ මේ වැඩ කටයුතු වලට සහයෝගය ලබා දෙන්නේ ශ්‍රී ලංකා රතුකුරු සමාජයේ.
2: බදුෂංගෝ මට දැන් මෙහෙම අහන්න හිතුණා, දැන් මෙතුමිය මේ වෙලාවේ මේ වැඩසටහන සඳහා නමුත් අපි මීට සති කිහිපයකට කලින් ඩෙංගු මර්ධනයේ අධ්‍යක්ෂතුමා මෙතනට ගෙනලා මේ ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩ කටයුත්තදී කතා කරා මේක මහජන මැදිහත්වීමකින්, එහෙම නැත්නම් අපි මේක පාලනය කරන්න දරපු වෑයමේ ප්‍රතිඵලයක් නිසා තමයි මේක එකපාරට
0: පහතර
2: ගේන්න පුළුවන් වුණේ. මේසුර කතා කරන්න තවදුරටත් මේක අදිවසංගත තත්වයක් වසංගත තත්වයක් නොවි නැවත මේක අපේ මාතෘකාවක් නොවෙන්න කටයුතු කරන්න සිද්ධ වුණා. එතකොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගැන කතා කරා. ලංකාවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කියන්නේ රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රමුඛම පෙළේ වැඩසටහනක්. ලංකා ව්‍යසනයක් අහම ඒක ඉදිරියට ඇවිල්ලා ඒක ව්‍යාපෘතියක් විදිහට කටයුතු කරනවා. මම කැමති ඔබතුමීගෙන් දැනගන්න දැන් ශ්‍රී ලංකා රතුකුරු සමාජය කියන්නේ ලෝකෙ තියෙන විශාලතම ජාත්‍යන්තර සංවිධානයක්. එතකොට ඒක ලංකාවේ කොහොමද ඔපරේට් වෙන්නේ? ක්ලීන් ශ්‍රී ලංකා එක්ක ඔබතුමීල කොහොමද සම්බන්ධ වුනේ? මේ වැඩ කටයුතු මුල් පිරුවේ කොහොමද කියන කාරණේ දැනගන්න අපි කැමතියි.
1: ඔව් ඇත්තටම අපි කිව්ව වගේ ගෝලීය පිළිගැනීමක් යටතේ ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා රතුකුරු සමාජය මානුෂීය කටයුතු වලදී ශ්‍රී ලංකා රජයේ නිල සහායක ආයතනයක් විදිහට කටයුතු කරන්න අපිට රොයල් චාර්ට් එක හරහා ලැබිලා තියෙනවා. එතකොට අපි මේ සුවිශේෂී තත්ත්වය අපිට බලපානවා හැමතිස්සෙම ඉක්මනින්ම මේ කඩිනමින්ම නීත්‍යානුකූල සහ ක්‍රමවත් මැදිවත්වීම් සිදු කරන්න රජයත් සමග එකතු වෙලා. එතකොට මෙතෙන්දී අපි මේ ඒ වෙද්දී දැන් ඒ කියන්නේ ඔය ඩෙන්ගු විසණය අවුට් බ්‍රේක් එකක් විදිහට අපි දකිද්දී අපි කොහොමත් හෙල්ත් මිනිස්ට්‍රි එකේ ඩෙන්ගු මර්ධන කටයුතු සමග සම්බන්ධ වෙලා හිටියේ. නැෂනල් ඩෙන්ගි කන්ට්‍රෝල් යුනිට් එකත් එක්ක ඩෙන්ගු මර්ධන ඒකකයත් එක්ක අපි සම්බන්ධ වෙලා වැඩ කරමින් සිටියේ ඒ අවස්ථාව වෙද්දී. එතකොට ඒ නිසා අපි ඒකත් එක්ක එකතු වෙලා ඒ සමගම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒකේ පොඩි කතාවක් තියෙනවා. අපි ඒක හිමීට කතා කරමු කොහොමද ඒක සිද්ධ වුණේ කියලා.
0: ඩෙංගු මර්ධන ව්‍යාපාරයට තමන්ගේ කාර්යභාරය ඉටු කරන්න තමන්ට බද්ධ වෙන්න අවස්ථාව ලැබෙන. දැන් අපි සාමාන්‍යයෙන් දන්න කාරණේ තමයි 2017 විතර ඉඳන්ම රතුකුරුස සමාජයේ තමන්ගේ කොටස මැනවින් ඉටු කරමින් සිටියේ. දැන් මේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙලත් එක්ක රතුකුරුස සංවිධානයේ එකතු වීම ඇතුළේ ඔබතුමියන්ලාට මොන වගේ කාර්යභාරයක්ද පැවරලා තියෙන්නේ? විශේෂයෙන් දැන් ජාතික ඩෙංගු මර්ධන ඒකක එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා ප්‍රමුඛ ඒ කණ්ඩායම් එක පැත්තකින් සහයෝගය ලබා දෙනවා. මේ ජාත්‍යන්තර සංවිධානයක් විදිහට ශ්‍රී ලංකා රතුකුරුස සමාජයත් මෙහි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. ඔබතුමිය ඇතුළු රතුකුරුස සමාජිකයින්ට මොන වගේ වගකීමක්ද පැවරුණේ ඩෙංගු මර්ධන ව්‍යාපාරය ඇතුළේ?
1: ඇත්තට මෙතෙන්දී අපි විශේෂයෙන්ම කටයුතු කරේ ඩෙංගු වර්ධන කටයුතු සඳහා ඒ වෙලාවේ තිබුණු ලොකු අවශ්‍යතාවයක් තිබුණා. හියුමන් රිසෝස් ඒ කියන්නේ වොලන්ටියර්ස් ලගේ ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒ වොලන්ටියර්ස් ලගේ අවශ්‍යතාවය සපුරලා දෙන්න සහ මේ තව කියන්නේ අනිත් ලොජිස්ටික් පහසුකම් ඒ වගේ දේවල් වලට අපි උදව් කරන එක තමයි කරේ. ඒක පහසුකම් සපයන එක තමයි අපි ඒ වෙලාවේ කරේ. ඇත්තටම අපි අර කලින් ඉඳලා ඒකට ලෑස්ති වෙලා හිටපු නිසා අපිට ඒ වෙලාවේ
2: සංවිධාන ජාලයක්
1: තිබුණු නිසා සහ අපි වෙනම ව්‍යාපෘතියක් හරහා කලින් ඒ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලෑස්ති කරගෙන හිටපු නිසා අපිට ඒකට ඒ විදියට වැඩ කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒක තමයි අපි ක්ලීන් ශ්‍රී ලංකා

0: කෘති මේ වැඩසටහනේ අපි ලොකුවටම සම්බන්ධ වුණේ එතෙන්දී. ඒ කියන්නේ අපි අර ඒ මාසයක් සම්පූර්ණයෙන් මාසයක් ජූනි මාසේ සිට ජූලි මාසේ ජූලි මැද ඉඳලා ජූලි මැද වෙනකන් මේ මාසේ ලංකාවේ high risk MOHS කියලා කියනවා, වැඩි බලපෑමක් තියෙන MOHS 61ක් කවර් වෙන විදියට ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා මේ මාසය ඇතුළත. ඉතින් ඒකට අපි අපේ දිස්ත්‍රික්ක 11කින් ස්වේච්ඡා සේවකයන් සහ අර අපේ තියෙන පහසුකම් ටික සපයලා දුන්නා, සහ අපි ඒ ටීම්ස් එක එකතු වෙලා වැඩ කරා. එතන ලොකු කවරේජ් එකක් දුන්නා ඒ මාසය ඇතුළත. ඉතින් ඒක තමයි අපි එකතු වෙලා කරපු වැඩසටහන. නමුත් ඇත්තටම ඒ වෙද්දි අපේ වැඩසටහනක් තිබුණා. ඒ වැඩසටහන හරහා තමයි අපි අතෙන්ට සම්බන්ධ වුණේ. අපි ඒක කොහොමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්ධන ඒකකයට එකතු වෙලා ඒ වැඩසටහන කරගෙන ගියා ඒ වෙලාවේ.
1: දැන් අපිට මේ වෙලාවේ මේ පණිවිඩයේ මතක් කරන්න තියෙන්නේ ඩෙංගු මදුරුවන්ට නෙවෙයි. මේ කතා බහ කරන්නේ ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂා විය යුතු මහජනතාව වෙනුවෙන්. මේ රටේ දරු පෙටවුන්ට, මේ රටේ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, අජ්ජම්මලට, සීලට, මේ හැමෝටම තමයි මේ කතාව ගංගාකාරියෝ සම්මහත්මිය වැඩසටහන් ප්‍රධානි තනතුරේ වැඩ කටයුතු කරන අතරතුරේ අද අපේ ආරාධනාවෙන් මෙතෙන්ට එන්නේ මේ දැනුවත් කිරීම කරන්න. රතුගුරුස්ස සමාජය ගැන අපි මුලින් කතා කරන්න ප්‍රවිෂ්ටයක් ලබා ගන්න, ඊට පස්සේ මේ ඩෙංගු ව්‍යසනය මෙහි බරපතලකම මෙයින් වැළකෙන්නේ කොහොමද, මේ ආදී කරුණු කාරණා ගණනාවක් අපිට කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම රතුගුරුස සමාජය සම්බන්ධයෙන් වගේම මේ කණ්ඩායමේ මැදිහත් වීම සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී අපට දැන ගියා ගන්නට අවශ්‍ය තොරතුරු ගණනාවක් ඇති. අපිට කතා කරන්න පුළුවන් මේ සංවාදයේ කොටස් කරගන්න වෙන්න 011-2-774-606 අපේ දුරකථන අංක 011-2-775-285 අපිට කතා කරන්න පුළුවන්. 07-0-3-93-5-93-7 ඔස්සේ WhatsApp පණිවිඩයක් තියන්න. ඉතින් මේකෙන් වැඩි දුර තොරතුරු දැන ගියා ගන්න අවශ්‍ය නම් අපිට විරාමයක් ගන්න අවසර දෙන්න. විරාමෙන් පස්සේ යලි අපි කතා කරන 08:27.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත්ය ගිදිනා ගන්න TLB වාසී කොයි කාටත් වාසී
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706-478-478.
5: වසර 25ක විශ්වාසය AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්තව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමකට මාතර කුරුණෑගල දුරකථන අංක 077-32-11-400.
6: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
7: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
6: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
7: රයිනෝ ප්‍රීමියර්.
6: එතකොට යට මැටි කෝටින් එක තියෙන
7: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
8: සේවන ප්‍රදාන අභිමානයි රයිනෝ.
9: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට්
10: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB
11: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB Rolodos වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 0777-32-11-400
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: උදේ 8:34
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
8: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
9: අපේ ආණ්ඩුව වසර 2යි. රටට සුබයි.
10: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness within Sonalika Tractory මහ පොළොවට මහ බලයක්
12: දෙන්නේ මාරාන්තිකයි
13: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
12: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ഡെ അണ്ടെ വിനാടി സഹ വിലാദാപി കഥാകരമിന്റെ ഡെഗു മർദ്ദനീയ സംബന്ധേൻ വിശേഷം അത് മേ കഥാപാഠപ്പി ആരാധനാക്കല ശ്രീലങ്ക റത്തുക്കുറുസു സമാജേ വെടസഠാൻ പ്രധാനി ഗംഗാകാര്യവ സമാത്മ്യ അപ്പി അയസമഗിൻ കഥാകരാണേ ഡെങ്കു മർദ്ദനേ സദഹ ജനതാവ് ധനുവാത് കിരീം ഹിമനത്തൻ ജനതാവ് പെലമ്പവീം ജനതാവട്ടെ എം കിസി പണിവിടയാക് അറകിനാണേക്ക് മകർ കലിനുത് ക്യൂവാകെ ഡെങ്കു മധുരവാട മേ കിസിവാക് അദാലനെ ഡെങ്കു മധുരവാട തീയന്നെ മധുരടിക്കാക് എക്കത്തുവന്ന തനാക് ബലോ തമങ്കെ ബിത്തരടിക്ക് ഏ സ്ഥാനേ തിമുനമ കീറ്റയാൻ ഹെതിനോ ഇട്ട് പസ്സേ ഡെങ്കു മധുരവാ വിധിയേറെ ദഷ്ടകരമിൻ അപ്പിട്ട് മേ രോഗിയെ വ്യാപ്ത കിരിക്കുന്നതുമായി ഡെങ്കു മധുരവാട്ട് തീയത്തിങ് ഇക്ക് യാത്ര ചെയ്യാൻ ഭരണി സാധ്യമായി അപ്പി സമസ്തമേ സമാജയെ ജനതാവ് തെരുവത്കരാണ് അപ്പിയൊക്കെ തൂല ഡെങ്കു മധുരവ് പോകുന്ന സ്ഥാനത്തേക്ക് വിനാശിക്കലതാമോ സതീകട്ടേക്ക് ദാവസക്കിത്രേത് ദുർവല പസ്കരണോ അത് പതുകാനോ ഡെങ്കു മധുരവ് പോവുന്ന പുലുവാൻ മധുരയ്ക്ക് തുന്ന പുലുവാൻ തെണ്ടിക്ക് അവിടെ പുലുവാൻ സത്യത്തേക്ക് ദവസാക്ക് പൗലെ ഹെമോമേക്ക് തൂല പാസലേക്ക് നങ് ദർവൂ ഗുരുവുരുടെ ദിമോപ്യോ ഹെമോമേക്ക് തൂല പൊട്ടക് മീ പരിശ്രയ ശുദ്ധ പവിത്രകരണേക്ക് എത്തനെ അവിടെ മീ പ്രശ്നം വിശദമാക്കുകയാണ് പോലും വെടിയത്തിന് വെടി ഉടുതുകൊണ്ടുകാൻ അവ മേഖന വെടി അവധാനയാക്കി നൊക്കറസിറ്റിയും റാണിലിപ്പോ തന്നെ അത് ഡെങ്കു കിലകിയെന്ന് ദീർഘ ഇതിഹാസക്തിയും രോഗിയാണ് ലങ്കാവേ ഗംഗ മഹാത്മിയ കൊയ് കാലേ വകയത് ഡെങ്കു രോഗി മൊലിയമ്മ വാർത്ത വെള്ളത്തിന്റെ ഈ വർദ്ധനയ പശുകാലീനോ പെണ്ണുങ്കരണ പടം കന്നെ കൊയ് കാലേ വകയത്
1: ඔයතරම් ඉතිහාසය ගැන කතා කරොත් හැමදේටම ඉතිහාසයක් තියෙනවානේ දැන් ඩෙංගු වල ඉතිහාසය පටන් ගන්න 1965 ඉඳලා තමයි 65 දී තමයි මුලින්ම ඩෙංගු රෝගී වාර්තා වෙලා තියෙන්නේ ලංකාවේ ඊට පස්සේ ඒක ටිකෙන් ටික දිවෙන පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා ඒ කියන්නේ දැනට සංගතයක් බවට පත් වෙලානේ තියෙන්නේ ඒකට 89 අවුරුද්දේ තමයි මේක වර්ධනය වෙන්න පටන් ගන්න තියෙන්නේ ඒකට ඒ වර්ධනය වෙන ව්‍යාප්තියක් ඇති වෙලා තියෙන්නේ 89 දී ඒකට 89 ඉඳලා මේක නැවත නැවතත් මතුවෙන ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම 2000 2002 2017 2023 කියන අවුරුදුවලදී අපේ රටේ විශාල වශයෙන් ඩෙංගු අවුට්බ්‍රේක්ස් ඩෙංගු ව්‍යාප්තීන් වාර්තා වෙලා තියෙනවා. එතකොට දැන් මේ වෙලාව ගත්තත් 2026 කියන්නේ ඒ වගේ විශාල ව්‍යාප්තියක් තියෙන වෙන අවුරුදුවලටත් වඩා ලොකු ව්‍යාප්තියක් තියෙන අවුරුද්දක්. එතකොට දැන් ඒක අප්‍රේල් මැයි වගේ ඉඳලා තමයි මේ අවුට් බ්‍රේක් එක එන්නේ. ඉතින් තාමත් ඒක යනවා. ඒක අඩු වෙලා තිබුණා තාමත් ඒක යනවා ඉතින්. ඒතර මේ වෙන විට මේ ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. වාර්තා වෙමින් පවතිනවා. වැඩිපුරම බස්නාහිර පළාත, කොළඹ ගම්පහස කඩුතර කියන දිස්ත්‍රික්කත්, මහනුවර කියන දිස්ත්‍රික්කෙත් තමයි වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මේ වෙද්දී.
0: සාමාන්‍යයෙන් දැන් අපි මේ සති කිවේකට කලින් කතා කරද්දී මරණ සංඛ්‍යාව 70 වගේ ලිමිට් එක තමයි තිබුණේ. දැන් වෙනකොට සාමාන්‍යයෙන් ඩෙංගු මරණ මේ අවුරුද්ද ඇතුලේ කීයක් විතර වාර්තා වෙලා තියෙනවද?
1: දැන් සැප්තැම්බර් 27 ඩෙංගු රිපෝට් එක විදියට නැෂනල් ඩෙංගු කන්ට්‍රෝල් යුනිට් එකෙන් රිලීස් කරපු රිපෝට් එකේ විදියට 77 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඇත්තටම 128,000 ඩෙංගු රෝගය හැදිලා තිය�නවා ලංකාවේ.
0: 128,000. ඒ අතරින් 77 දෙනෙක් ජීවිතය අතහැරලා දිනවා. හැබැයි මේ වළක්වා ගන්න පුළුවන් මරණ නෙමෙයි.
1: ඔව් ඒක තමයි කනගාටුදායක කාරණේ. දැන් වෙන වෙසනයක් වගේ වෙන ආපදාවක් වගේ අපිට දැන් ගම් වතුරක් හරි නායන එකක් හරි අපිට එකපාරටම නවත්ත ගන්න බැ. නමුත් මේ සියලුම දෙනා ජීවත් වෙන්න හිටපු මිනිස්සු. එතකොට ඒගොල්ලෝ තමයි ජීවිතේ නැති වෙලා තියෙන්නේ මේ ඩෙංගු රෝගය නිසා. ඒ වගේම අර 100,000 ගාණක් මිනිස්සු හැදිච්ච සියලුම දෙනාට තව කොම්ප්ලිකේෂන්ස් තව ප්‍රශ්න එනවා. කියන්නේ ඩෙංගු හැදිච්ච කෙනෙක් ඒක දන්නවා. කියන්නේ එකපාරට රිකවර් වෙන්නේ නැහැ. සමහරවිට එයාට පෞලි ප්‍රශ්න, ඒ වගේ මුළු පෞලක්ම ඒ වෙනුවෙන් සෆර් කරනවා. එතකොට ඒ හැමදේම අපිට වළක්ව ගන්න පුළුවන් දෙයක් තමයි අපි මේ හැම අතේ තියාගෙන ඉන්නේ. කියන්නේ ඒක තියෙන්නේත් අපේ අතේම තමයි.
0: මේක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක්. හැබැයි මේ වැඩේ අපි මග හරිනවා. අපිට මතක තියෙන්නේ ටික කාලයනේ. අර ලංකාවේ මිනිස්සුන්ට මතක තියෙන්නේ සතියක් විතර වගේ කාලයක් කියන එක ඇත්ත. ඉතින් ඒ නිසා අපිට අමතක වෙලා යනවා. ගෙවල් අහල පහල කාට හරි ඩෙංගු හැදුනොත් ඔන්න ගමේ මහා ශ්‍රම දාන දාලා ඉක්මනට මේක සුද්ධ පවිත්‍ර කරලා කොහොම හරි එතනින් බේරෙන්න හදනවා. අවදානමක් තමන්ගේ ළඟටම ගිය දොරකටම ආවට පස්සේ. හැබැයි මේ අවදානම එන්නේ නැති වෙන්න වග බලා ගන්න අපිට පුළුවන්. ඒක මහා ලොකු වැඩක් නෙවෙයි. අපි උටක් පැහැදිලි කරගමු ඩෙංගු කියන රෝගය ව්‍යාප්ත වෙන්න බලපාන හේතු සහ අපි මොනවද මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් ටික අපිට.
1: ඇත්තටම ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන්නේ ඍතුමය විදිහට. ඒක වෙන්නේ වර්ෂාවත් එක්ක. අපිට මොකද අපි දන්නවා මෝසම් වැසිනේ අපිට ලැබෙන්නේ. ඒතකොට මෝසම් දෙකකින් අපිට ලංකාවට වැසි ලැබෙනවා. එකක් තමයි නිරිත දිග මෝසම් කාලය මැයි සිට සැප්තැම්බර්. අනිත් එක තමයි ඊසාන් දිග මෝසම් කාලය ඔක්තෝබර් සිට පෙබරවාරි. ඒතකොට ඒක අනුව තමයි දැන් මේ සැරේ බැංක 2026 මැයි සිට සැප්තැම්බර් සඳහා තියෙන මේ නිරිත දිග මෝසමත් එක්ක අප්‍රේල් මැයි වගේ තමයි මේක පටන් ගන්නේ. ඇත්තටම මේ අවුට්බ්‍රේක් එන්නේ ওই වැස්සත් එක්ක. පළවෙනි වැසි වාර කීපයක් එක්ක තමයි ඒක එන්නේ. ඉතින් එතකොට ඒකත් එක්ක තමයි අපි කල්පනා කරන්න ඕනේ අපි කොහොමද මේක කන්ට්‍රෝල් කරගන්න කියලා. ඒක තමයි ඩෙංගු කන්ට්‍රෝල් යුනිට් එක පවා කරන්නේ. එතකොට ඩෙංගු අවදානම ගත්තොත් ඇත්තරම කරුණු ගොඩක් බලපානවා. එකක් විශේෂයෙන්ම තමයි වර්ෂාපතනය සහ උෂ්ණත්වය. දැන් ඇත්තරම ක්ලයිමට් චේන්ජ් කියලා දේකුත් අපි කතා කරනවානේ, දේශගුණ විපර්යාස. එතකොට දේශගුණ විපර්යාසත් නිසා අපිට වර්ෂාපතන රටාවේ වෙනසක් තියෙනවා. එතකොට වර්ෂාපතන රටාවත් එක්ක මේ ඩෙංගු කන්ට්‍රෝල් කරන එක ටිකක් අමාරුලා තියෙනවා. අනිත් දේ තමයි ක්ලයිමට් චේන්ජ්. එහෙම නැත්නම් දේශගුණ විපර්යාසත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වැඩි වෙන උෂ්ණත්වයත් අපිට මේ නරක විදියට බලපානවා ඩෙංගු කන්ට්‍රෝල් කරන්න ගියහම. මොකද ඩෙංගු වලට ඒක ෆේවරබල් කන්ඩිෂන් එකක් නිසා. ඒ වගේම අපි ජලය එකතු වීම, ජලය රැඳ වෙන තැන්, ඒ දේවලුත් අපිට ඩෙංගු වල අවදානමට බලපාන එක වස්සත් එක්ක එන දෙයක් මේකත්. ජලය එකතු වෙන එක. ඒ අනිත් එක තමයි නාගරීකරණය සහ ජනගහන ඝනත්වය. ජනගහන ඝනත්වය වැඩි නාගරික ප්‍රදේශවල වැඩි. ඒ කියන්නේ ඒක මිනිස්සු අතර පැතිරෙන දෙයක් නේ. ඉතින් එතකොට ඒ වගේ කරුණුත් බලපානවා ඩෙංගු වල අවදානම වැඩි වෙන්න. අනිත් එක විශේෂයෙන්ම කසල කර්මනාකරණය සහ පාරිසරික තත්ත්වයන්. ඒ කියන්නේ ඩෙංගු සහ කසලවල, ඒ කියන්නේ ඝන අපද්‍රව්‍යවල ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට කසල කර්මනාකරණය කියන එක හරිම වැදගත් දෙයක්. ඩෙංගු අවදානම වැඩි වෙනවා කසල කර්මනාකරණය හරියට උනේ නැත්තම්. අනිත් එක තමයි මිනිස්සුන්ගේ ගමන් බිම.
0: මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් සමාජයේ කතා බහක් තියෙනවා, විවිධ සෞඛ්‍යංශ පවා දැනුවත් කිරීමක් කරලා තියෙනවා. පිරිසිදු වතුරේ තමයි ඩෙංගු මදුරුව බෝ වීම සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ගැන අවධානය යොමු කරන්න තැන තැන මේ අපද්‍රව්‍ය එකතු වීම ඇතුළේ ඩෙංගු ව්‍යාප්ත වෙනවා කියලා කිව්ව ගමන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙම වෙන්න බෑනේ. එහෙනම් මේ දෙක පරස්පරයිනි කියලා. මොකද මේ කතාව ටිකක් අපි පැහැදිලි කරගමු. ඇයි ඝන අපද්‍රව්‍ය නිවැරදිව කළමනාකරණය නොකිරීම ඇතුළේ කොහොමද ඩෙංගු ව්‍යාප්ත වීම සිදු වෙන්නේ ගංග මහත්මිය?
1: ඔව්, එතරම් ඝන අපද්‍රව්‍ය කියන ඒවායි ගොඩක් වෙලාවට තියෙන්නේ දැන් පොලිතීන්. එතකොට යෝගට් කප් වගේ ප්ලාස්ටික්
0: සැමන්ටින්
1: කප් ඒවා ඇත්තටම සැමතරමට පිරිසිදුයි. මොකද ඒ දෙවලට එකපාර දෙයක් වැහලා වතුර පිරුණාම ඒවා පිරිසිදු වතුරක් තමයි ඒක එකතු වෙන්නේ. කොටින්ම මේ පොඩි බෝතල් මූඩියක් පවා ඇති. එතකොට ඒ අපද්‍රව්‍ය වල ගොඩක් වෙලාවට තියෙන දැන් පොලිතීන් එකකට උනත් වතුර වැටෙනවා, වතුර එකතු වෙනවානේ. ඉතින් ඒ අපද්‍රව්‍ය වල වෙන්නේ වතුර එකතු වෙන එක. ඉතින් ඇත්තටම අපි කසල කළමනාකරණය කරලා සමහරලාට ඇත්තටම අපිට ගැටලු තියෙන්න පුළුවන් මේ කසල වලට කරන දේ ගැන. ඒක අපි වෙනම කතා කරන මාතෘකාවක්. නමුත් මෙතන අපිට තියෙන්නේ කසල වලට වතුර එකතු වෙන්නේ නැතුව ඒක දැන් තැන් තැන් වල දාන්න නැතුව එක තැනකට එකතු කරලා ඒක තෙමෙන්නේ නැතුව වතුර පිරෙන්නේ නැතුව තියෙන විදියට අපි මේ එක්තැන් කරලා හරි තියන්න පුළුවන් නම් මේකෙන් අපිට ගැලපෙන්න පුළුවන්. මොකද මේ මදුරුව ඇවිල්ලා විතර දාන්නේ වතුරේ, පිරිසිදු වතුරේ, ඒ වතුර එකතු වෙන තැන් නැති කිරීම තමයි මේකේ අරමුණ වෙන්න ඕනේ කසල කළමනාකරණය කිරීමේදී. කසලවල විතරක් නෙවෙයි, ඒක තමයි මං කියන්නේ. අනිත් එක වෙන තැන් වලත් වතුර එකතු වෙනවා. කසලම වෙන්නේ නැහැ, ගෙවල් ඇතුළේ වතුර එකතු වෙනවා, මල් පූච්චි වල වතුර එකතු වෙනවා, පොඩි තැනක් ඇති ස්ලැබ් වල වතුර එකතු වෙනවා, වැහිපීලි තියෙනවා, ඒ වගේ ගොඩක් තැන් වල වතුර එකතු වෙනවා. මේ වතුර එකතු වෙන තැන් නැති කරන එක තමයි කරන්නේ. හැබැයි විශේෂයෙන්ම වැඩිපුරම තියෙන්නේ මොකද, වැඩිපුර තියෙන්නේ කසල. කසල නිසා තමයි ගොඩක්
2: ඇති. ඔබතුමීලගේ කණ්ඩායම මේ ගියහම අත්දැකීමෙන් මේ කියන්නේ. අතටම මේක දැන් මේ මවල මෙතන ඉඳගෙන මේ සීතල කාමරක ඉඳන් කියන කතාවක් නෙවෙයි. හැමෝම බිමට ගිහිල්ලා මේ රජයේ ආයතනත් එක්ක, රජයේ ආයතන පාර්ශවත් එක්ක, සෞඛ්‍යංශත් එක්ක ගිහිල්ලා බිම දැක්ක දේවල් ටික තමයි මේ කියන්නේ. ඒ නිසා මම කැමති ඔබට ආරාධනා කරන්න මේ කතාවට සම්බන්ධ වෙන්න. හේතුව තමයි දැන් ඔබට කියන්න බැහැ නැවත කතා කරලා ඩෙංගු වලින් වැළකෙන්නේ මෙහෙමයි. මේ ටික අපි කියනවා. ඔබ මේ පැත්තෙන් අහන් ඉන්නවා. නමුත් අපිට යුතුකමක් තියෙන මොදුශංක අපි අහගෙන ඉන්න අපේ පුරවැසියෝ විදිහට මේ සමාජයේ දකින්න වැරදි ටික. ඒ කියන්නේ දැන් මෙච්චර මේ කියලා, මෙච්චර රජයේ වැඩසටහන් කළා, මෙච්චර රතුකුරුස සමාජයේ මැදිහත් වෙලා ඔවුන්ගේ ප්‍රතිපාදන වෙන් කරගෙන මිනිසුන්ගේ ජීවිත වෙර් ගන්න හදනකොට මේ සමාජයේ ඔබේ ගමේ තාමත් මේ වැරදි ටික තියෙන තැන් ටික තියෙනවා.
0: දැන් මේ මගෙත් එක්ක වැඩසටහනට කලින් වරෙල් මේ ගංගා මහත්මිය කතා කරද්දී කිව්වේ දැන් ඩෙංගු ගැන අපිටත් වඩා මේ රටේ මිනිස්සු දන්නවා. අපි මේ දැනුවත් කිරීම ටික කරලා ඉවරයි. ඇත්තටම ඩෙංගු වලින් වැළකෙන්නේ කොහොමද මේ කියන දැනුවත් වීම අපිට උගන්වන්න පුළුවන් තරමට දැන් රටේ මිනිස්සු දැනුවත් වෙලා ඉවරයි. ඒක රටකුරු සමාජය වෙන්න පුළුවන්, මේ ඩෙංගු මර්ධනය ඒකකේ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, අනිකුත් සිවිල් සංවිධාන වෙන්න පුළුවන්. මේ හැමෝම එකතු වෙලා මේ පණිවිඩය අරන් ගිහිල්ලා ඉවරයි. MOH එක හරහා දැනුවත් කිරීම කළා මිනිස්සු දන්නවා ඩෙංගු හැදෙන්නේ කොහොමද, ඩෙංගු මඳුරුව බෝ වෙන්නේ කොහොමද, තමන් මොනවද කරන්න ඕන කියලා. හැබැයි වැඩේ තියෙන්නේ දැන් ඩෙංගු ගැන දැනුවත් වුණාට ගංගා මහත්මිය අපි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක නොවීම නේද මේ අර්බුදය නිර්මාණය වෙන්න හේතු වෙලා
1: තියෙන්නේ. ඇත්තටම ඒ කියන්නේ අර අපි කියනවානේ නොලෙජ් ඇටිටියුඩ් ඇන්ඩ් බිහේවියර් චේන්ජ් එකක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැනුම, ආකල්ප සහ හැසිරීමේ වෙනසක් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මම කලින් කිව්වා වගේ දැනුමේ වෙනස දැන් වෙලා ඉවරයි. මේ විශේෂයෙන් මේ වගේ අවුට් බ්‍රේක් එකකල හැබැයි ඊළඟට ආයේ තව අපි කන්ටිනියුස්ලි කරන්න ඕනේ. මේ මොකද ඊළඟට එන ජෙනරේෂන් එකට අපි පාසල් වල ඒවා කරන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ආකල්පත් ගොඩක් වෙලාවට ගොඩක් අයගේ ඒගොල්ලන් දන්නවා මේක කරන්න ඕනේ කියන එක. හැබැයි අර බිහේවියර් චේන්ජ් එක හැසිරීමේ වෙනස්කම තමයි අපිට කරගන්න ඕනේ.
2: අන්න ඒකයි අර කිව්ව බිහේවියර් චේන්ජ් එක. එහෙම නැත්නම් හැසිරීමේ වෙනසට මේ මිනිසුන්ගේ ආකල්පනේ හැදෙන්න ඕනේ. එතකොට තාමත් ගම්වල, තාමත් නගරබදව, තාමත් ඔබ ඉන්න ප්‍රදේශ ආශ්‍රිතව කවුරු මොනවා කිව්වත් මං නෙවෙයි මැරෙන්නේ කියලා හිතාගෙන, මම මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන වැඩ කරන මිනිස්සු පිරිසක් ඉන්නවා. එතකොට ඔවුන් කරන වැරදි ටිකක් තියෙනවා තාම. يعني අපි මේ හිතන් ඉන්න පිටිසරවද ගම්වලත් ඩෙංගු තවන්න නැති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේවා PHI එනකම්ම ඉන්න, එහෙම නැත්නම් අහල පහල කෙනෙක් මැරෙනකම්ම ඉන්න ඕනේද? අන්න ඒක තමයි මහජනතාවගේ පැත්තෙන් අපිට එන්න ඕන කතාව. මොකද්ද ඒ පැත්තේ සිද්ධ වෙන වැරද්ද? එහෙම නැත්නම් සමහර සොලූෂන් තියෙනවා. මදුසංග ඝනද්‍රව්‍ය මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ලංකාවේ වැඩිම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒව කොහොමද හරියට කළමනාකරණය කරගන්නේ? නැත්නම් gedara කුණු ටික වර්ග කළා කුණු එළියට දානකොට කොහොමද මේ හැම දෙයක්ම මේකට බලපාන? ඒ නිසා ඔබ අපිට කතා කරන්න 0112774606 කියන දුරකථන අංකයට 0112274606 කියන දුරකථන අංකය අපි ඔබට විවෘත කරලා තිනවා. ඒ වගේම ඔබට මේක දැන් කියන්න නෙවෙයි නෑ, මට මෙන්න මේ වගේ අදහසක් තියෙනවා කියලා ඔබට හිතනවා නම් ඔබ වෙනද වගේම ඔබට පුළුවන් අපිට ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න WhatsApp ඔස්සේ 0702093597. කියන්නේ ඔබේ අදහස මේ කතාබහ ගැන, ඩෙංගු මර්ධනය ගැන, නැත්තම් ඔය එකක්වත් කළ වැඩක් නැහැ මෙන්න මෙහෙම කරොත් හොඳයි කියලා ඔබ හිතනවා නම් පුරවැසියෙක් විදිහට ලංකාවේ එකම තැන තමයි ඔබේ පුරවැසිය අදහස් වලට තැනක් ලබා දෙන, ඒවා කෙලින්ම එන සම්පත්දායකයත් එක්ක කතා කරලා ඒක අදාළ පාර්ශ්ව වලට දැනුවත් කරන. ඒ නිසා අපි කතා කරමු, අපි පුංචි විරාමයක් ගන්නවා, ඊට පස්සේ නැවත අපි කතා කරමු. උදේ 8යි විනාඩි 48යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි. සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා. තෑගි පැදි වෙලා. අංක 3යි ලග්න 1යි 105,000 ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: ඩෙංගු මර්ධනය කරන්න, ඩෙංගු පරාජය කරන්න අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ, මේ ගැන කතා කරන්න අද අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා වැඩසටහන් ප්‍රධානී ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ගංගාකාරියව සමහත්මියට. ගංගාකාරියව සමහත්මිය හරි ලස්සන කතාවක්, හරි ලස්සන පණිවිඩයක් සමාජගත කිරීමේ උමනාවත් එක්ක තමයි ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අර දවසක් වෙන් කරගන්න සතියකට ඒකත් විනාඩි 30ක් තිබුණම ඇති පවුලේ හැමෝම එකතු වෙලා තමන්ගේ නිවසේ සතියකට සැරයක් විනාඩි 30ක් භාවිත කිරීමෙන් ඩෙංගු මර්ධනය කරන්න පුළුවන් කියන සංකල්පය මේ වෙනකොට සමාජය තුළ කතා බහට ලක් වෙනවා. ඒ පිළිබඳ ප්‍රවර්ධනය කිරීම පුදුමයන්ල කරමින් ඉන්නවා. මොකක්ද මේ කාරණේ, මොකක්ද මේ කියන වැඩේ, පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඩෙංගු මදුරුව පරාජය කරන්න සතියට විනාඩි 30ක් ඇති.
1: ඇත්තටම ගත්තොත් මේක අපි කියන්නේ බ්‍රේක් ද සයිකල් කියලා. මේ සයිකල් එක බ්‍රේක් කරගන්න එක අපිට කරන්න ඕනේ. එතකොට ඩෙංගු මදුරුවගේ ජීවන චක්‍රය ගත්තොත් බිත්තර, ලාවා, කීටය සහ සුඹුල් මදුරුවා විදිහට තමයි ඩෙංගු මදුරුවගේ ජීවන චක්‍රය තියෙන්නේ. එතකොට මේ ජීවන චක්‍රෙන් මදුරුවා විතරයි වතුරෙන් උඩ ඉන්නේ. අනිත් ජීවන චක්‍රයේ අවස්ථා තුනම වතුරේ තියෙන්නේ. එතකොට දැන් ඒ සයිකල් එක බ්‍රේක් කරන්න අපිට කරන්න තියෙන්නේ වතුර අයින් කරන එක. කියන්නේ වෙලාවකට ඉතුහම තියෙන හරි සරල එක දෙයයි තියෙන්නේ. බ්‍රීඩින් සයිට්ස් අයින් කරනවා කියන්නේ වතුර රැඳෙන එක නවත්තන එක විතරමයි කරන්න තියෙන්නේ. එතකොට වතුර අයින් කරන්න අපි මේක අනිත් පැත්තෙන් දැන් මම කිව්වා මේ අපි බ්‍රේක් කරන්නේ ඩෙංගු මදුරුවගේ ජීවන චක්‍රය. එතකොට මේ ජීවන චක්‍රෙදී අපි ගත්තම බිත්තරයක් මදුරුවෙක් වෙන්න ගත වෙන කාලේ දවස් 7 ඉඳන් දවස් 10 අතර කාලයක්. එතකොට ඒ දවස් 7-10 අතර කාලය තුල අපිට පුළුවන් නම් මේ වතුර ටික අයින් කරන්න අර ජීවන චක්‍රය කැඩෙනවා. එතකොට අර ඒකයි කියන්නේ සතියකට දවසක් විනාඩි 30ක් කිව්වම අර ජීවන චක්‍රය අපිට කඩන්න පුළුවන් මදුරුවගේ. එතකොට විනාඩි 30ක් ගත කරලා මේ වතුර එකතු වෙන තැන්, ඊළඟට බ්‍රීඩින් සයිට්ස් විදියට අපි ගන්න මේ බෝ වෙන ස්ථාන, ඒවා අයින් කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒකයි අර කිව්වේ සතියකට දවසක් විනාඩි 30ක් කියන එක.
0: හැබැයි ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අපිට විනාඩි 30ක් සතියකට කැප කරන්න බෑ කියන එක බොරු කතාවක්. මේක වෙලාවක් කලාවක් නෑ. දවසේ ඕනම වෙලාවක් ඔයාලට වෙන් කරගන්න පුළුවන්. විශේෂයෙන් හැම සතියන්තෙම අපි මේ ඉරිදා දවසේ මේක කතා කරන්න තීරණය කළෙත් අද කතා කරලා ආය ලබන සතිය කරනවා කියන නෙමෙයි. අදම මේ ගංගා මිස් වැඩේ පටන් ගන්න බලවන්නේ නේ.
1: ඔව්, ඇත්තටම කරන්න තියෙන්නේ අපි කොහොමත් අපේ වත්ත සුද්ධ කරනවා, ඒ දේවල් කරනවා. ඉතින් එතකොට ඒකත් එක්කම අපි විශේෂ අවධානයෙන් ඒ දේවල් කරන්න ඕනේ. කියන්නේ නිවස ඇතුළ සහ නිවසේ පිටවත් අපි විශේෂයෙන් පරීක්ෂාවට ලක් කරමින් තමයි සුද්ධ කරන්න ඕනේ අපේ මේ වගේ කාලෙකදී.
0: එතකොට දැන් ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් අපි මෙච්චර කාලයක් දැනුවත් කිරීම කලේ වත්තේ තියෙන පොල් කටුවක් තියෙනවා නම් වතුර පිරෙන මේක අනිත් පැත්තට හරවන්න, ප්ලාස්ටික් කෝප්ප ටික, යෝගට් කප් එක, ඒ ටික මේ අනිත් පැත්ත හරවලා දාන්න, නැත්නම් විනාශ කළා දාන්න. 17 එකක් වගේ ටින් බෙල් එක මොනවා හරි තියෙනවා, වතුර එකතු වෙන දේවල් තියෙනවා, ඒවා තලලා පොඩ්ඩක් මේව කරන්න, නැත්නම් ওই භාණ්ඩ එකතු කරන්න ඉන්න කණ්ඩායම් වලට ඒවා බාර දෙන්න, ගෙවල් ඇතුලේ තියාගන්න එපා. අපි එතනින් එහාට ගිහින් මොනවද කරන්න ඕනේ? දැන් හුඟාක් වෙලාවට සමාජයේ අපිට අහන්න ලැබෙන දේ තමයි ඩෙංගු මදුරුව බෝ වෙලා ඉඳලා තියෙනවා, උඩ වහලේ ගහලා නැහැ, ස්ලැබ් එක විතරයි තියෙන්නේ. පොඩි අර සිමින්දි කපරාදුව දාගෙන එනකොට වතුර එකතු වෙන පොඩි වලක් තියෙනවා නම් මෙතනත් ඩෙංගු මදුරුව හැදෙන්න පුළුවන්. එතකොට අපි ওই අර සතියේට මේ විනාඩි 30ක් අරගෙන කරන වැඩේදී ටිකක් මේ මතුපිට පෘෂ්ඨවල විතර ඇලිලා තියෙනවා නම් ඒවා ගැලවිලා යන්න පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය කරන්න ඕනද? කොහොමද අපි මේ වැඩ කටයුතු ටික කරගන්න ඕන කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරගමු.
1: ඔව්, ඇත්තටම මේක හරි. දැන් අපි එකක් තමයි ඔය ඒ අයින් කරන පොල් කටු හරි යෝගට් කෝප් හරි ඒවා රෙස්පොන්සිබිලි රිමූව් කරනවා. ඒක කොහේ හරි එක තැනකට එකතු කරන එක නෙවෙයි. මොකද වතුර පිරෙන්නේ නැති එක තමයි මෙතන වෙන්න ඕන තියෙන්නේ. දැන් අපි දිනපතා අයින් කරන්න බෑ කියලා අපි දන්නවා. ඒක අරන් යනකම් හරි ඒවා ඩිස්පෝස් නියමිත විදියට ඩිස්පෝස් කරනකම් අපි ඒවා රෙස්පොන්සිබල් විදියට ඒවා අයින් කරලා තියාරන්නේ වතුර පිරෙන්නේ නැති වෙන්න. ඒ ඇවිල්ලා වතුර මදුරට බිත්තර දාන්න බැරි වෙන්න. ඉතින් අනිත් එක තමයි ඔය මේ කියපු විදියට එකක් තමයි මේ කාණු සහ ගටර්ස් වල, ඒ කියන්නේ වැහි පීලි වල වතුර එකතු වෙන කොළ පිරුනම ඒ ගොඩාක් මදුරු විතර දානවා අපි නොදැන වැහි පීලි වල සහ වතුර එකතු වෙන මේ ඒ කියන්නේ පිරිසිදු වතුර එකතු වෙන කාණු වල සහ ඒ වගේ තැන් වල. ඉතින් ඒවා අපි ඒ කියන්නේ සතියකට සැරයක් සුද්ධ කරන එක තමයි ඇත්තටම කරන් තියෙන්නේ. සමහර දේවල් ඇත්තටම ටිකක් අමාරුයි වෙන්න පුළුවන් ස්ලැබ් උඩ වගේ තැන් වල. ඉතින් ඒ වගේ තැන් වල වතුර නොරැඳෙන විදියට අපි සකසා ගන්න ඕනේ. නැත්නම් ඉතින් ඒ තැන් වල ඇත්තටම වතුර බෝ වෙනවා. විශේෂයෙන්ම මේ අර කිව්වා වගේ බිත්තරේ ඒකේ අලවන එක තමයි මදුරුව කරන්නේ. එතකොට වතුර ඇත්තටම ගොඩක් අමාරු දෙයක් මේ ඩෙංගු කන්ට්‍රෝල් කරන එක පැත්තෙන් ගත්තාම. මොකද වතුර ටික අපි අයින් කරත් අපි හිතමු දැන් සමහරලාට සුරතල් සතුන්ට වතුර දෙන භාජන වෙන්න පුළුවන්. ඒ අපි දිනපතා අලුතෙන් වතුර දානවා. නමුත් අර භාජනයේ ගැටේ මදුරුව බිත්තර දාලා තියෙනවා. අර වතුර ටික අයින් කරාට අරක පිරිසිදු කරන්න නැතුව අයින් කරාම ඒකේ ඉන්නවා. ඒ වගේම අපි අපේ කණ්ඩායම් වලට හම්බ වෙලා තියෙනවා තමන්ගේ මේසෙ උඩ තියාගෙන මල් පෝච්චි වතුර දාලා තියෙනවා. ඒකත් වතුර ටික අර පරණ වතුර හරලා අලුත් වතුර ගන්නවට හොඳත් හොඳටම පරීක්ෂාකාරීව බැලුවොත් ඒක ඇතුළෙත් මදුරු කීටියෝ ඉන්නවා. ඉතින් ඒ වගේ අපි නොදැන අපේ අවටම අපි ඒ වගේ ස්ථාන තියාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට කුස්සියේ හරියට ඉන්නවා, සිංක එකයට වතුර මොන හරි එකතු වෙන තැන් තියෙනවා, ඊළඟට ෆ්‍රිජ් එකේ වතුර එකතු වෙන තැන් තියෙනවා. ෆ්‍රිජ් එක ඇතුළේ සමහරලාට මේ ගොඩක් කූල් නැතිනම් ඒක ඇති තැන් තියෙනවා නම් එහෙම අපි නොදැන ඒ වගේ ඒකයි අර කිව්වේ මේ අර චෙක් කරන්න ඕනි කියන එක නිකන් සාමාන්‍ය විදිහට සුද්ධ කරන එක නෙමෙයි, අර රෙස්පොන්සිබල් විදිහට චෙක් කරලා තමයි අපි ඒ තැන් ටික අයින් කරගන්න ඕනේ. අනිත් එක තමයි වතුර එකතු කරන ඒවා වහලා තියෙන එක, දැන් අර වතුර එකතු කරන තැන් තියෙනවනේ ඒවා අපි භාජන වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වහලා තියන්න ඕනේ. ඒතර මදුරුවට ඇවිල්ලා බිත්තර දාන්න බැරි වෙන්න.
0: ගෙදර සමහර වෙලාවට ඒ නාන්න කරන වතුර ගන්න ටැංකියක් හදලා තිනවා. මේ ටැංකිය හැමදාම වතුර පිරිනවා. ඒකෙන් ආයෙත් අපි ප්‍රයෝජනෙට ගන්නවා, ආයෙ වතුර මාරු වෙනවා. හැබැයි රොබතුමිය කියනවා වගේ සතියකට සැරයක්වත් අපි මේ ටැංකියේ වටේ තියෙන බිත්ති ටික තාප්ප ටික සුද්ධ පවිත්‍ර කරලා අයින් කළේ නැතිනම් අපි කොච්චර දවස ගන්න මේ වතුර මාරු වෙනවා කියලා හිතන් හිටියත් ඩෙංගු මදුරුවාට ඒක අදාළ නැහැ. ඔහු ඔහුගේ ක්‍රියාවලිය ඒ විදිහටම කරමින් ඉන්නවා. අපි මදක තියාගමු අද ඉඳලා සතියට විනාඩි 30ක් වෙන් කරගෙන ඩෙංගු මර්ධන ක්‍රියාවලියේ සක්‍රීය සමාජිකත්වය ඔබේ පවුල තුලට අරගෙන එන්න. එහෙම වුණොත් ඔබේ අහිමි වෙන්න නියමිත ජීවිතය ඔබට වළක්වා ගන්න පුළුවන්. පවුල කෙනෙක් මිය ගියොත් ඩෙංගු හැදිලා දරුවෙක්ට යම්කිසි කරදරයක් වුණොත්, අම්මට අපච්චිට කරදරයක් වුණොත්, උන්ගේ ජීවිතවල ඉන්න උන් සමුගත්තොත් ඒක අපිට දරා ගන්න බැරි ඛේදවාචකයක්. ඉතින් එතෙන්ට යන්න කලින් මේක වළක්වා ගන්න පුළුවන්. අර නැති වෙච්ච ජීවිත 77 අපිට ඉතුරු කරගන්න තිබුණා. අපි හැමදෙනාම සක්‍රීයව මේ වැඩේට දායක වුණා නම් අපි තව කතා කරමු. අපි උදෑසන ප්‍රවෘත්ති වෙනුවෙන් විරාමයක් ගන්නෙ. ප්‍රවෘත්ති වලින් පස්සේ යලි කතා කරමු.

0: දශමපහ අනුතුනයි දශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑශ්‍රී ලංකය හඬ
1: වෙලාව පෙරවරු නවය විනාඩියකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩි ප්‍රවෘතේ සමගෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ සුපුන් දිලංකලේ නාරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අහුගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේදී දවසක සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා ප්‍රහාරයෙන් තුවා ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටි රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු වයස අවුරුදු 74ක් වන ගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩි තිබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනවා. දිවසේ ජනේලයෙන් ගෙඩි අවිය යොමු කර වෙඩි තැබීම සිදු කර ඇති බවටයි මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරනවා.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
0: සෞදි අරාබියේ රියාද් නගරුවර පිහිටි ඇරම්කෝ තෙල්පිරි පහදුවට බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යෙබඩේ සදා ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි හෝතී සංවිධානය සඳහන් කර ඇත්තේ. ප්‍රහාරයෙන් අදාළ තෙල්පිරි පහදුව පිහිටි භූමියෙන් විශාල දුම් සහ ගිනි ජාලා දැගෙනු දැක්ගත හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා. ප්‍රහාරයේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන් හෝ ඇරබ්කෝ සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
5: 24 පෑම සීරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
3: දෙක්යා සුරකින් මගතොට.
4: සෑහිනවා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඬ බලා ගන්න.
7: ලක්හඬ
8: සර්ච්ලයිට් අහගෙන ඉන්න වෙලාව 9:11.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
11: රටම

0: සර්ච් ලයිට් සමාජ ගතිකාවේ අපි දෙවැනි පැය මේ විදිහට ආරම්භ කරනවා. අද අපි කතා කරන්නේ ඩෙංගු ගැන. ඩෙංගු ගැන කියලා පැත්තකට කරන්න බෑ. මේ කතා කරන්නේ අපි ගැන. අපි හුස්ම ගන්න ඕනේ, අපි ජීවත් වෙන්න ඕනේ, අපි සතුටින් ඉන්න ඕනේ. සතුටින් ඉන්න පුළුවන් සතුට හඳවා ගන්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ජීවිතේට හෝ තමන්ගේ අවඩ වඩ පිටාවේ ඇයි ජීවිතවල තර්ජනයක් නැහැ කියලා දැනනකොට අපිට සන්තෝෂෙන් ඉඳා ගන්න ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම වටපිටාවක් හදන්න නම් අපි අපේ වටපිටාව පරිශ්‍රය පිරිසිදුව පවත්වා ගන්න ඕනේ. හැබැයි මම මේ පිරිසිදු කියන වචනේ කියපු ගමන් අපේ ගංගා මහත්මියගේ පිරිසිදු විතරක් බෑ කියලා තව කෑල්ලක් කිව්වා. පිරිසිදු විතරක් නෙවෙයි, වියලි පිරිසිදු පරිශ්‍රයක් විදිහට තමයි අපි මේ පවත්වාගෙන යනවා.
1: මදුශංක, දැන් මේ කතාවට අපිට ලස්සන මැසේජ් එකක් කියනවා. මම හිතන්නේ නයෝමි ප්‍රනාන්දු මහත්මිය වන්නේ. ඒ කියනවා මේ මම ඒගේ මැසේජ් එක ඒ විදිහටම කියන්නම්. ඊට පස්සේ අපි ගංගා මහත්මියත් සම්බන්ධ කරගෙන මේකට පිළිතුරක් ලබා දෙමු. ඒ කියනවා මෙන්න මෙහෙම. පාසල්වල පවිත්‍ර කිරීම සඳහා දෙමව්පිය සහයෝගය ඉතාමත් අඩුයි. ශ්‍රමදාන සඳහා මව්පියන්ට එන්න කියන දිනේට ඔවුන් එන්නෙත් නැහැ. ඒ දවසට දරුවෝ පාසල් එවන්නෙත් නැහැ. බොහෝ පාසල්වල සනීපාරක්ෂක කම්කරුවන් නැහැ. පළාත් පාලන ආයතන වලින් ලැබෙන සහයෝගයත් සමහර තැන්වලදී ප්‍රමාණවත් නැහැ. දරුවන් යොදවා පවිත්‍ර කළ හැකි ප්‍රමාණය සීමිතයි. ප්‍රාථමික දරුවන් යොදා ගන්නත් බැහැ. මේ කරුණ අධ්‍යාපන බලධාරීන්ට පළාත් පාලන ආයතන වලට කිව්වත් කිසිම විසඳුමක් නැහැ. මේ නිසා පාසල් හරි අපහසුතාවයට පත් වෙනවා. මේ පිළිබඳවත් අවධානය යොමු වෙනවා නම් හොඳයි කියලා. ඔබතුමීට අත්දැකීම් තියෙනවනේ. අපි ඒකට උත්තරයක් දීගෙනම මොනවද අපි කරන්න කියලා කියමු.
2: ඇත්තටම අපි අපේ විශේෂ අවධානය යොමු වෙන කණ්ඩායමක් තමයි පාසල් දරුවන්. මොකද මේ ඩෙංගු කියන්නේ දිවා කාලේ මේ මදුරන් දෂ්ට කිරීමෙන් හැදෙන රෝගයක්. එතකොට දිවා කාලේ ගොඩක්ම එලිපහලේ ගැවසෙන්නේ, එලිමහනේ ගැවසෙන්නේ දරුවන්. ඇත්තටම ගොඩක් වෙලට අපි වැඩට ගියත් අපි ඇතුළක ඉන්නවා. නමුත් ළමයි ගොඩක් වෙලාවට එළියේ
1: ඉන්නවා.
2: විවෘත පරිසරයේ ඉන්න ඉතින් ඒගොල්ලන්ට හැදෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ පාසල් වලට. මොකද ඒ හැදිලා ඒ ළමයි ගෙදර වලට ගියම එතනලොත් දිගින් දිගටම ආයෙ හැදෙනවා. මොකද අපි යන තැන මදුරෝ ඉන්නවා. මොකද අපි ගෙදරත් මදුරෝ ඉන්නවා. එතකොට එතනින් දිගින් දිගටම යනවා. ඉතින් ඒ නිසා අපි පාසල් වල පිරිසිදුකම, පාසල් ක්ලීන් අප් කැම්පේන්ස් කරන එක සහ ඒ දේවල් ගැන විශේෂ අවධානයක් අපි යොමු කරනවා. අපි එතෙන්දී ඇත්තටම මම කලිනුත් කිව්වා වගේ ඩෙංගු කියන්නේ කලින් අපිට ලෑස්ති වෙන්න පුළුවන් දෙයක්. කලින් අපිට ඒකෙනුවෙන් වැඩ
1: කරන්න වළක්වා
2: ගත හැකි දෙයක්. එතකොට කලින් නිගමනය කරලා කලින් මඳුනගෙන කරන්න ඕනේ. නමුත් අපි අඛණ්ඩව ඒක සුපරීක්ෂාකාරීව ඉන්න ඕනේ. ඉතින් ඒ දෙත් එක්ක අපි ඇත්තටම අපේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට අපි කරපු එක දෙයක් තමයි අපි ඒකට ඒ වෙනුවෙන් ලෑස්ති වෙච්ච එක. කියන්නේ කලින්ම ඒ වෙනුවෙන් ලෑස්ති වෙන එක. ඒකට අපි කරපු දේවල් තමයි මේ අපි සිටියම් ගත කරා. ඩෙංගු කොහෙද හැදෙන්න පුළුවන්? කලින් අවුරුදු වල කොහෙද හැදිලා
1: තියෙන්නේ?
2: එතකොට ඒක අපි කරේ ඩෙංගු මර්ධන ඒකකයත් එක්ක සහ ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්මීන් එක්ක ඒ කොට්ටාස මට්ටමින් තමයි අපි ඒකේ කරේ. එතකොට ඒ මැපින් කරලා අපි අඳුනගත්ත මෙන්න මේ තමයි හයි රිස්ක් areas. එතකොට ඒ වගේ අපේ තියෙන ස්කෝලත් අපි අඳුනගත්තා. මේ වගේ තියෙන ස්කෝල මෙන්න මේවා තමයි කියලා. එතකොට ඒ පාසල් අපි අඳුරගෙන අපේ තියෙනවා ශ්‍රී ලංකා රතුකුරු සමාජයේ රතුකුරුස කව පාසල් රතුකුරුස කවක් තියෙනවා. අපි කියනවා ස්කූල් සර්කල්ස් කියලා. ඒවා තියෙන ඒවා එහෙම එක සහ අපි නැති ඒ වගේ අපි ඒවා පිහිටවල ඒ ළමයිව අපි ට්‍රේන් කරනවා. එතකොට ඒ පාසල් දරුවන් සඳහා පුහුණු වැඩසටහන් කරනවා. මේ කොහොමද ඩෙංගි වලක්ව ගන්න සහ කසල කල්මනා කරන ඒ දේවල් ගැන. ඉතින් ඒ හරහා අපි පාසල් මට්ටමින් පෙර සූදානමක් වෙලා තියෙනවා ඒ කාලය ඇතුළත. ඊට පස්සේ අපිට අවුට් බ්‍රේක් එකෙක්දී අර ළමයි එකතු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි පාසල් ලෑස්ති කරනවා. ඒ වගේ පාසල් ගත්තොත් පෙර සූදානමක් සහ ඊට පස්සේ ඩෙංගු අවුට් බ්‍රේක් එකෙද්දී අපි ඒ වෙනුවෙන් කටයුතු කිරීම සිද්ධ වෙලා තියෙනවා.
0: දැන් මේක මේ පාසල් මට්ටමින් ওই විදිහට කතා කරනවා වගේම ආගමික සහ පොදු ස්ථාන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. මොකද හුඟාක් තැන්වල අපි දැකලා තියෙන දැන් පන්සලක් ගත්තත්, පල්ලියක් ගත්තත්, කෝවිලක් ගත්තත් නිරන්තරයෙන් භාවිත වෙන ප්‍රදේශය පිරිසිදුව පවත්වාගෙන යනවා. නමුත් ඉතින් හුඟක් වෙලාවට ඉඩකඩ ප්‍රමාණය වැඩිනේ. වාහන පාක් එකක් කියලා වෙනම කෑල්ලක් තියෙනවා. එතකොට පොල්වත්තක් තව පිටිපස්සට වෙන්න තියෙනවා. මෙහෙම ඉඩම් ප්‍රමාණය වැඩි. එතකොට කෙනෙක්ට මේක බලන්න පුළුවන් හැකියාව හරි අඩුයි. ඒ වගේ ස්ථාන විශේෂයෙන් ආගමික ස්ථාන සහ පොදු ස්ථාන සඳහා වැඩම පිළිවෙලක් තියෙනවද? රතුකුරු සංවිධානයට සහ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ පිළිවෙල ඇතුලේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවද?
2: ඔව්, ඇත්තටම අපි අර ගෙවල් විසිට් කරනවා වගේම ඔය වගේ ස්ථානත් විසිට් කරනවා. විසිට් කළා ඒ වගේ අපි අඳුනා ගන්නවා. සහ රතුකුරු සමාජයේ විදිහට අපි පොදු ස්ථානවලත් ක්ලීන් අප් කැම්පේන් සිදු කරනවා. ඇත්තටම හරි කනගාටුවට කාරණයක්. ඉස්කෝලේක නම් අපිට කොහොම හරි දෙමෝපියෝ ගොඩක් වෙලාවට ගෙන්න ගන්න
1: පුළුවන්.
2: නමුත් පන්සලක පොදු ස්ථානයක ඇත්තටම හරි අඩුයි එනවා. ඉතින් අපේ වොලන්ටියර්ස්ලා ගිහිල්ලා තමයි ඒවා ක්ලීන් කරන්නේ. ඉතින් ඇත්තටම අපි කල්පනා කරනවා මේ වෙලාවේදී දැන් මේ අපි ගිහිල්ලා සුද්ධ කරාට මේවා හැදෙන්නේ මේ ප්‍රදේශය
1: හිටනේ.
2: අපිට නෙමෙයි හැදෙන්නේ. නමුත් ඒක ඒගොල්ලන්ට ඇයි තේරෙන්නේ නැත්තේ කියලා. දැන් ඒකනේ දැන් ඔය අය මැසේජ් එක ආපු කෙනා කියන්නේ ළමයා ඉස්කෝලේ එදාට ඉවරනතර පස්සෙන්ද ගියා මේ ළමයාට වෙංගු තිබ්බොත්.
1: ඒක තමයි. ඔව්.
2: ඒ දේවල් තේරුම් ගන්නේ නැති එක හරි අවසනාවක් ඉතින්. මේ මොකද පන්සලට මොකක් හරි ෆින්කමක් කිව්වොත් මුළු ගමම එනවා. නමුත් ඩෙංගු වලට ක්ලීන් අප් එකක් කරනවා කිව්වොත් එන්නේ නැහැ. ඒවට නමුත් අර ඒ පන්සල් කියන්නේත් ආගමික ස්ථාන ගොඩක් වෙලා අපි දවදිවා කාලේ හැසිරෙන තැන්නේ එළියනේ අපි එළිවහන්නේ හරියට බෝ වෙන තැන. ඉතින් ඒක මිනිස්සු තේරුම් අරගෙන ඒ විදිහට කටයුතු කරනවා නම් ඉතින් ඇත්තටම මේක අපිට වලක්ව ගන්න හරිම ලේසි. අපි මෙච්චර මහන්සි වෙන දේකුත් නැහැ.
0: එහෙම මහන්සි නොවි මේ වැඩේ කරන්න නම් අපි අපේ පරිශ්‍රයෙන් මොකද හැමදාම නෙවෙයිනේ පන්සලට නම් මාසයකට දවසයි පල්ලියට නම් සතියකට දවසක් විතර වගේ යනවා එනවා. මේ යනේන වෙලාවට අපිට පුළුවන් නම් එදා දවසේ ඔය කියන විනාඩි 30 කැප කරන්න ඉරිදට පල්ලි ගිහින් පල්ලියවට ප්‍රදේශයේ පොඩ්ඩක් තන තන ප්ලාස්ටික් පොලිතින් එකතු වෙලා තියෙනවා නම් ඒවා ටික පිරිසිදු කරලා ඒවා ප්‍රතිශක්තිකරණයට යොමු කරලා ඒ අවශ්‍ය වට කටයුතු ටික අපි කරලා එනවා නම් නේද විනාඩි 30ක් නම් දවසට වෙන් කරන්න කියලා තියෙන්නේ. ඉන්න දායක පවුල් සංඛ්‍යාවෙන් පවුලකින් එක්කෙනා ගන්න බැලුවොත් එමේ එක්කෙනෙට විනාඩියක්වත් වැඩ කරන්න වෙන්නේ නැහැ රණි. හරියට බැලුවොත් එහෙම අපි එක යෝගට් කෝප්පයක් එක ප්ලාස්ටික් පොලිතින් කෑල්ලක් අයින් කරලා වතුර එකතු වෙන තැන් ටික ටිකක් නේද පිරිමි පාර්ශ්වය එකතු වෙලා පිහිලි ටික පොඩ්ඩක් බලලා මේ වාතරේ කොළරොඩු එකතු වෙලා තියෙනවද වතුර එකතු වෙන තැන් තියෙනවද පොඩ්ඩක් එක එක විනාඩියක් දෙකක් කැප කරලා අපි කණ්ඩායමක් විදිහට තව පහසුවෙන් මේ ඩෙංගු මර්ධනය කරන්න පුළුවන්. අනිත් කාරණාව තමයි විශේෂ අවධානයක් අපේ යොමු වෙච්ච දැන් හිස් ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ හිමිකරුව සමහරට විදේශගත වෙලා හැබැයි ඔවුන් වත්ත වටේටම හොඳ තාප්පයක් ගහලා ගේට්ටුවක් දාලා ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. හුඟක් වෙලාවට අපි දකිනවා ඒ වගේ පරිශ්‍රයන් ඇතුලේ ඩෙංගු බෝ වෙලා තියෙනවා. මේ ඩෙංගු බෝ වෙන්න හේතුව හොයලා බලපම අපි ඔය මේ PHI මහතුරුන්ගෙත් අහපම කියන්නේ පුදුම විදිහට යෝගට් කෝප්ප 17 මේ වගේ දේවල් තියෙනවා. ඒ ගෙදර එහෙම නැත්නම් ඒ ඉඩම හිමිකරුව ජීවිතේට එතන ගයක්වත් හදලා නැහැ. ඒ මොනසියා යෝගට් කාලත් නැහැ, සැමන් කාලත් නැහැ, පොල්කටු වලින් මේ වැලිසෙල්ලම් බත්තු වෙලත් නැහැ, මොකුත් නැහැ. හැබැයි එතකොට ඒ ඉඩමට ඒ දේවල් ටික දාලා තියෙන්නේ කවුද? අපේ ගෙදර එකතු වෙච්ච කුණු ටික දාලා තියෙන්නේ අපිම තමයි. අර ළඟම තියෙන හිස් ඉඩමට දානවා. දාලා අපි අපේ ගෙදර හරි පිරිසුදුයි කියලා හිතන් ඉන්නවා. හැබැයි ගංග මිස් මේ ඒ ඉඩමේ ඩෙංගු මඳුරුව හැදුනට පස්සේ ඒ ඉඩමේ කවුරුත් නැති වුණාට පියාඹගෙන ඇවිල්ලා ආයෙ දෂ්ට කරලා ඩෙංගු හදලා දෙන්නේ අපිටමනේ. මිනිස්සු කොහොමද අර කියපු බිහේවියර්ස් ටික හදාගන්නේ? ඔය කියන ආකල්ප ටික හදාගන්නේ අපි අපේ ගෙදර පිරිසුදු කරනවා කියලා. හුඟක් වෙලාවට අපි දැකලා දෙන ගංගොල පොඩි පොඩි රණ්ඩු හැම දෙනෝනේ අතු ගාලි වරලා යහවත්තට කුණු ටික දාන
1: කොළ ටික දාන
0: අපි ඒ පුරුදු ටික හදාගන්නේ ඇතුළෙත් අපිට බැරිද ඩෙංගු නැති කරලා දාන්න?
2: ඔව් ඇත්තටම ඒක අපිට බලපාන ලොකු ප්‍රශ්නයක්. මොකද ඔය මේ ක්ලීන් අප් කරන්න ගියාමත් සමහර ලාවට අපිට අවසර නැතුව අනිත් ඉඩම් වලට ඇතුළු වෙනවා. අපි පොදු ස්ථාන තමයි ක්ලීන් අප්
1: කරන්නේ.
2: අපි තමන්ගේ පෞද්ගලික එකයි ගෙවල් වලට තමන්ගේ වත්ත සුද්ධ කරගන්න කියන්නේ. ඉතින් එතකොට ඒක අපිට නීතිමය බලතලයකුත් නැහැ. අර ඇත්තටම අතන වත්තයි එක්කෙනාට ඒක ප්‍රශ්නිකුත් නැහැ. මොකද එයා ඉන්නේ වෙන තැනක. එයාට ඩෙංගු හැදෙන්නෙත් නැහැ. හැදෙන්නේ අවටයටම තමයි. ඉතින් ඕක අපි ඇත්තටම මේ සමාජයක් විදියට එකට හිතන්න ඕනේ. ඔය සම්බන්ධයෙන් අපි කණ්ඩායමක් විදියට හිතන්න ඕනේ, ගමක් විදියට, රටක් විදියට අපි හිතලා තමයි ඕවට පිළිතුරු හොයන්න ඕනේ. ඉතින් ඇත්තටම අපේ දැන් අපිට උදාහරණයක් විදියට අපේ සාර්ථක කණ්ඩායමක් ඉන්න ගමක් අපි තියෙනවා කොළඹ ශාඛාවටතේ තියෙන මේ ගොතටුව කියන ප්‍රදේශයේ. එතකොට එතන ඉන්න

0: වොලන්ටියස්ල විදියට සම්බන්ධ වුණා. එතකොට එතනදී අපි කතා කරාම අපිට සාර්ථක يعني සක්සස් ස්ටෝරි එකක් ඒ ගමේ තියෙනවා. ඒගොල්ලන් ගමේම එකතු වෙලා ගමේ ප්‍රදේශ බෙදාගෙන ඉන්නවා. අපි මෙන්න මේ ප්‍රදේශය ඉන්ස්පෙක් කරනවා. එතකොට අපේ යටතේ අපි සතියකට දවසක් මේ මෙන්න මේ මගේ يعني මගේ ඒරියා එක මේ කැලල මේ පාර මේ ගෙවල් 20 මගේ. හරි එහෙම බෙදාගෙන තියෙනවා ඒ වොලන්ටියර් ගෲප් එක. ඉතින් ඒගොල්ලන් ඒ ගෙවල් වලට ගිහිල්ලා බලනවා. මුලදී නම් ඒගොල්ලන්ට ලොකු රිලැක්ටන්ස් එකක්. මොකද කවුරුත් කැමති නෑනේ බලනවානේ. අතට ගමේ ආ මිනිස්සුත් තරහ වෙනවා. ගම ඇතුළෙත් ප්‍රශ්න ඇති වෙන තැන වගේ දෙයක් වෙන්න තිබුණා. නමුත් ඒක ඒගොල්ලන් හරිම ටැක්ෆුලි එක හැන්ඩල් කරලා දැන් අවුරුදු කීපයක් වෙනවනේ. ඉතින් දැන් මේ වෙද්දි ඒ කියන්නේ ඒ ගමේ ඩෙන්ගු නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. ඒ ගමට ඩෙන්ගු හැදෙනවා පිටින් ඇවිල්ලා. මොකද එළියට යන කට්ටිය ඇවිල්ලා ඒගොල්ලොන්ගෙන් හැදෙනවා. නමුත් ගොඩක් දුරට ඩෙන්ගු අඩුයි මේ සැරේ. ඒකට හේතුව අර එකතු වෙලා කමියුනිටි එකක් විදිහට වැඩ කිරීම. එතකොට අර කමියුනිටි වොලන්ටියර්ස්ලා ওই වෙලාවේදී අපිට වැඩගත් වෙන්නේ අර මේ බිහේවියර් චේන්ජ් එකකට අර පියර් এডুকেෂන් කියලා දෙයක් තියෙනවා. තමන්ගේ තමන් මට්ටමින් ඉන්න හරහා තමන් এডুকেට් වෙන එක. ඉතින් ඒ දේවල් හරහා තමයි ඒ වගේ අපි දේවල් වලට යන්න ඕනේ. ඒක උදාහරණයක් විදිහට මට දෙන්න පුළුවන් මේ වෙලාවේ.
1: ගොතටුවේ අයට පුළුවන් වුණා නම් අනිත් ප්‍රදේශවල අයටත් බැරි නැහැ. මේකට අපි සද්භාවයෙන් දායක වෙන්න ඕනේ රනිල්. එහෙම නැති වුණොත් එහෙම අපිට අහිමි වෙන්නේ අපේ ආදරණීයන්ගේ ජීවිත ටික. අනිත් පැත්තෙන් රජයට දවැන්ත මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මේ දැනුවත් කිරීම සඳහා අපේ ගුවන් කාලය නේද ලක්ෂ ගණනක් වටින කාලය අපි සති දෙක තුනකට සැරයක් මේ කැප කරන්නේ මේ රටේ මිනිස්සු අපිට වටින නිසා, අපි ඔබේ ජීවිතවලට ආදරේ නිසා. අපි ඔබට ආදරේ කරනවට වඩා මම විශ්වාස කරනවා ඔබ ඔබේ දරුවට ආදරේ, ඔබ ඔබේ අම්මට ආදරේ, ඔබ ඔබේ බිරිඳට ස්වාමිපුරුෂයට ආදරේ. එතකොට ඔවුන්ගේ ජීවිත පණ ටික රැකගන්න ඔබට යම් කිසි කාර්යයක් කරන්න කර මේ කතාව අහගෙන ඉඳලා අයියෝ අදත් ඩෙන්ගු ගැනනේ කියලා රේඩියෝව වහලා දාන්න ඔබට හිතෙනවා නම් කමක් නැහැ. රේඩියෝව වහලා දාන්න, දාලා අපට වරපිටාව අර විනාඩි 30 කාලය අරගෙන පවිත්‍ර කරලා තියන්න. හරි, මේ ගැන අපි දන්නවා. ඩෙන්ගු ගැන ආය අමුතුවෙන් ගංගමිස්ලට ඇවිල්ලා කියන්න දෙයක් නැහැ. අපි ඕන තරම් ඔය ගැන දන්නවා. ඔව් දන්නවා. දන්නවා. එහෙමනම් අපි පිරිසිදු කරමු. එහෙම නැත්නම් මේ කතාව අහගෙන ඉන්න අපි අතින් වෙච්ච අඩුපාඩු ටික අහගෙන ඉඳලා ඒ ටික අපි හදාගමු. ගමේ දන්න කියන අයට කතා කරන්න, කතා කරලා අපි ගමේ සමිති ශාලාව ළඟ පොඩ්ඩක් සුද්ධ කරමු. එතන පොඩ්ඩක් කැලේ වැවිලා එතන මදුරු බෝ වෙන්න පුළුවන්. අනිපදේ මදුරු විතරක් නෙමෙයි, සමාජ කාරණා කීයක් දෙනවද? සමහර පොදු ස්ථානවල ගෑන් ළමේට ගමන් කරන්න බෑ. තැන් තැන් වල කට්ටිය රංචු ගහලා ඉන්න තැන් තියෙනවා. මේ ඔක්කොම සමාජ ප්‍රශ්න ගණනාවක් තියෙනවනේ. එතකොට ඒ පොදු ස්ථාන ටික ආරක්ෂා කර ගැනීම, පිරිසිදු කර ගැනීම තුළ ප්‍රශ්න කන්දරාවකට විසඳුම් දෙනවා. මේ ඩෙන්ගු වලට විතරක් නෙවෙයි. අපි එකතු වෙලා කණ්ඩායමක් විදිහට මේ වැඩේ කරනවා නම් සාර්ථක ප්‍රතිඵල අත්විඳ ගන්න පුළුවන්කම තියෙනවා. දැන් වාර්ෂිකව අපි ඩෙංගු රෝගීන් ප්‍රමාණය ටිකෙන් ටික ඉහළ ගියා. මේ පහුගිය කාල පරාසය වෙනකොට මේ ගත කරන කාල පරාසයේත් ලක්ෂය ඉක්මවා ගිය ප්‍රමාණයක් අපිට රෝගීන් වාර්තා වෙනවා. මේක ඉතාම දැඩි ඛේදවාචකයක් වෙන තැන තමයි ඔබතුමිය මගෙත් එක්ක කලින් කතා කරලා තිබුණා. ගිය අවුරුද්දට සාපේක්ෂව බලද්දී මේ වැඩිවීම ඉතාම ඉහළ මට්ටමක තියෙනවානේ. ගිය අවුරුද්දේ මං හිතන්නේ 34,000 විතර වගේ ප්‍රමාණයක් තමයි අපිට රෝගීන් වාර්තා වෙන්නේ. ඒක මේ අවුරුදු වෙනකොට ලක්ෂ ඉක්මවා ගිය ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ දැනුවත් කිරීම සියල්ල කරලා තිබුණත් මිනිස්සු ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක තමයි මට නම් හිතෙන්නේ. ගංග මහත්මිය එහෙම නැති වුණා නම් මොකද දැන් ගිය අවුරුදු වෙනකොට 34,000කට අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙලා ඒක මේ අවුරුදු වෙනකොට තව දුරටත් වර්ධනය වීමක් වෙලා තියෙනවා නම් අපි කොතන හරි තැනක වරද්දාගෙන
0: තියෙනවා. ඔව් ඇත්තටම වැඩිවීම ගැන ඇත්තටම හරිම මේ අපි බලන්නේ මේක අඩු කරගන්න. එතකොට ඒක අර ඒ නිසා තමයි අපි කලින්මත් මේකට ලෑස්ති වෙලා පෙරසූදානම් වීමක් වෙලත් ලෑස්ති වුණේ. නමුත් ඉතින් මේකට තව කාරණා බලපානවා මේ මදුරු වගේ හැසිරීම සහ ඒ දේවලුත් සහ වර්ෂාපතනයේ වෙනස් වීම කියන දේවලුත් මේකට බලපානවා. නමුත් ඇත්තටම මේ හැම දෙයක්මත් එක්ක අපිත් ඒකට මේ ලොකු අවධානයක් යොමු කරනවා නම් අපිට මේක වළක්වා ගන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. මේක අර අවුට් බ්‍රේක් එකක්. ඒ කියන්නේ එක තැනක් එනවා. ඒක එතනින් උඩට යන්න ගියාම හරි අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. ඒ නිසා තමයි කොච්චරවත් කියන්නේ මේක අඩු කරගන්න අපි එකතු වෙලා වැඩ කරගමු කියලා. ඉතින් ඉතින්දී ඒ වැඩිවීම අපි පාලනය කරගත්ත කියන එක මට හිතෙනවා. නමුත් තාමත් වාර්තා වෙනවා. නමුත් අර දැනට ටෝටල් එක තමයි ලක්ෂ පැනලා තියෙන්නේ. නමුත් වීක්ලි කේස් ලෝඩ් එක ගත්තොත් යම් තරකමකට අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ඒ මට්ටමේ වගේ මේ තියෙනවා.
1: මේ බෙන්ච්මාර්ක් එකක් විදිහට
0: අරන් යන්න තවමත් උඩින් ඉන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව වැඩි. අපි ඒක තවත් පල්ලෙහාට දාගන්න ඕනේ. නමුත් දැන් ඒක අඩු වෙගෙන යනවා.
1: හරියට අපි ක්‍රියාත්මක කරනවා නම් අපි හැමෝම එකතුනොත් මේක ওই මට්ටමට වඩා පහළට ගේන්න පුළුවන් දෙ කියන්නේ.
0: අනිවාර්යෙන්ම. මොකද දැන් වෙන්නේ, දැන්

0: අඩු වුණාට පස්සේ තමන්ගේ අවට නෑදෑයෝ යාළුවෝ සල්වැසියෝන්ගෙන් වාර්තා වෙන්නෙත් නෑ. එතකොට සමහරවිට අපිත් ඒ වෙනුවෙන් වියදම් කළා ඕක සැරින් සැරට කියන එක මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන එක අපේ ව්‍යාපෘතිත් නැති වෙලා යන කේස් ලෝඩ් එක අඩු වුණාම එතකොට ආපහු අපි සාමාන්‍ය විදියට හැසිරෙන පටන් ගන්නවා. එතකොට ආයෙ ඕක උඩට එනවා. ඒක තමයි වෙන්නේ දැනටත්. හැබැයි තවමත් අර මං කියෝ විදියට පල්ලෙහා يعني පටන් ගත්ත දැනට තාම ගිහිල්ලා නැහැ. තව අඩු වෙන්න ඕනේ. එහෙම වෙලා ආයෝක වැඩි වෙනවා. ඉතින් ඕක හරිම අර චක්‍රයක් විදියට යන දෙයක්. මොකද දැන් මං කිව්වේ මේ නිර්දිතික මෝසමට තමයි මේක ආවේ. දැන් ඊසාන දිග මෝසම ඊළඟට එනවා. ඒක මේ පටන් ගන්නකොට ආයෝක ආයි වැඩි වෙනවා. එතකොට අර වැඩි වෙන්න තියෙන්නේ අර පල්ලෙහා තැනින් වැඩි වෙනටත් වඩා දැන් උඩ තැනකින් වැඩි වෙන්න ගියාම ඒක ආයි ලොකු අවුට් බ්‍රේක් එකක් වෙන්න පුළුවන්.
1: දැන් වල ටිකක් දැනෙන්න වහින්න පටන් ගන්න අනිවාර්යෙන්. අපිත් ගණනය කරමින් ඉන්නවා මේ සිදුවීම් ටිකෙන් පස්සේ අපි කොච්චර කන්ට්‍රෝල් කරන්න උත්සාහ කළත්, විශේෂයෙන් ඩෙංගු මර්ධන ඒකකය, ක්ලීන් ශ්‍රී ලංකා, ඊට පස්සේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, මේ හැම දෙනාම එකතු වෙලා, තවත් ස්වේච්ඡා සංවිධාන, සිවිල් සංවිධාන එකතු වෙලා කොච්චර උත්සාහ කළත් අපිට අපේ පරිශ්‍රයන් ටික හරියට පිරිසුදු කරගන්න බැරි වුණා නම් ආයෙත් යම් කිසි වැඩිවීමක් වර්ධනයක් වෙන්න පුළුවන්. සහ මීළඟ මෝසම ක්‍රියාත්මක වීමත් එක්ක අනිවාර්යෙන් වැඩි වෙනවා කියන එක මේ වෙනකොටත් අත්දැකීම් එක්ක ඔබතුමියන්ලා දන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ වෙනකොටත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. හැබැයි මේක තනිවම සංවිධානයකට කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි දැකපු දේ තමයි ඔබතුමියටත් මේ අත්දැකීම ඇති. සමහර වෙලාවට මිනිස්සු කියනෝනේ අපේ ගෙදරට නම් ආවේ නැහැ බලන්න කියලා. අපේ ගෙදරට එන්න ඕනද බලන්න. පීචේ මහත්තයා එන්න ඕනේ, එහෙම නැත්නම් සභාතු කුරුසෙන් එන්න ඕනේ. හරි, එහෙම එකක් තියනවාද? එහෙම නැත්නම් අපි අපේ කොටස කරලා අපි පරිශ්‍රයේ පිරිසුදුව තබා ගැනීම ප්‍රමාණවත් නේද?
0: ඔව්, ඒ වගේ ආකල්පත් තියෙනවා. ඒ කියන්නේ ওই ආකල්ප ගැනම තමයි අපිට ඉස්සරහට වැඩ කරන්න වෙන්නේ. ඒක මේ ඒ කියන්නේ මිනිස්සු කියන දෙයක් තමයි බලන්න ආවේ නැහැ කියලා. බලන්න එන්න ඕනේ නැහැ. මොකද බලන්න ආවත් හැදෙන්නේ අපිට නෙමෙයිනේ, ඒගොල්ලන්ටමනේ. ඉතින් ඒ නිසා බලන්න එනකන් ඉන්න ඕනේ නැහැ. තමන්ගේ පරිසරය පිරිසිදු තියාගන්න ඕනේ. ඉතින් ඒක අපි ගෙදරින් පටන් ගන්න ඕනේ. අනිත් එක තමයි අපි ඇත්තටම පාසල් වැඩසටහන් කරන්න එක හේතුවක් තමයි පොඩි දරුවන්ව වෙනස් කරන්න අපිට ලේසි.
2: ලේසි, ඔව්.
0: ආකල්ප සහ හැසිරීම කියන දෙකම වෙනස් කරන්න ලේසි. ඉතින් ඇත්තටම ළමයි ගෙවල් වල ගිහිල්ලා ඒක අම්මලාට උගන්වන තත්වයකට පත් වෙනවා වෙලාවක. දැන් ළමයි ඇත්තටම අපි පොඩි කාලේට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. ඒ ළමයි තමන්ගේ මතේ ඉන්නවා. ඒ මතේ ගොඩක් වෙලා ළමයිගේ ළමයි කියන දේවල් හරි දේවල් තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ ළමයි හරහා අපිට සමාජය වෙනස් කරන්න තමයි අපි ඊළඟ අරමුණ වෙන්නේ. අපි තව අවුරුදු දෙකකට මේ ව්‍යාපෘතිය ගෙනියන්න අපි දැන් ප්ලෑන් කරමින් යනවා. එතකොට ඒකත් එක්ක අපි ගොඩාක් අපේ මේ අත්දැකීමත් එක්ක අපේ ලෙසන් ලර්න් එකත් එක්ක අපි හිතා අපිට තේරිච්ච දෙයක් තමයි මේක ගෙනියන්න ඕනේ පාසල් හරහාම තමයි. මොකද අපිට වෙනස් කරන්න වැඩි හිටියෝ වෙනස් කරන්න හරිම අමාරුයි. නමුත් ළමයි වෙනස් කරන්න පුළුවන්. මොකද ඊළඟ පරම්පරාව හරි මේ වෙනස් වෙච්ච පරම්පරාවක් විදියට අපිට එළියට ගන්න ඕනේ.
1: දැන් මට මෙහෙම කියන්නකෝ, ඔබතුමියන්ලා යනවනේ ඔය වෑනස් ප්‍රෝග්‍රෑම්ස් වලට පාසල් මට්ටමේ. එතකොට ඒ දරුවෝ ඇත්තටම දක්වන ප්‍රතිචාරය කොහොමද කියන්නේ? වැඩි හිටියෙක් වෙනස් කරන්න හදනකොට සමහර වෙලාවට ඒගොල්ලොන්ට තර්ක දෙනවනේ. මේක අපේ කොටසක් නෙමෙයි. ඉතින් කුණුවරන් යන එක නගර සභාවේ වැඩක් නේ. අපි කොච්චර කළත් වැඩක් නැහැනේ. ඔන්න ඊට පස්සේ ඒක දේශපාලනික වෙනවා. ඔහොම ප්‍රශ්න කන්දරාවක් දින ඒගොල්ලන්ට තර්ක දෙනවා. හැබැයි පුංචි දරුවෙක්ට කිව්වොත් පුතේ ටොෆිකෝලේ හරි බිම දාන්න එපා කියලා ඔවුන් ඒක ග්‍රහණය කරගන්න විදිය කොහොමද ඔබතුමීට දැනලා තියෙන්නේ?
0: ඇත්තටම ඒගොල්ලන් ඒක ඒක අර තර්කයක් එක්ක ඒගොල්ලන් ඉගෙන ගන්නවා. මේක කරොත් මේක වෙනවා කියලා. ඒ කියන්නේ අර ඒ තර්කෙත් එක්ක ඒගොල්ලන් ඒ කියන්නේ ඒ ලර්නින් ස්ටේජ් එකේ ඉන්නෙත් ඉන්නේ. එතකොට එයාලා ඒක ඉගෙන ගැනීමක් විදිහට තමයි ගන්නෙ. ඉතින් ඒකත් එක්ක එයාලා අනිත් අයවත් වෙනස් කරන්න හදනවා. සහ මේ අර ඉස්කෝලේ එයාලගේ පරිසරය එයාලා ඉස්කෝලේ ඇතුලෙන් එයා දන්නවනේ මේ හොඳ දේවල් අපි ඉගෙන ගන්න ඉතින් ඉස්කෝලේදී. එතකොට ඒ දේවල් හොඳ දේවල් විදිහට ගන්නවා. ඉතින් මට උදාහරණයක් කියන්න පුළුවන්. අපි ඒ වගේ පාසල් ගොඩක් තියෙනවා. එක උදාහරණයක් විදිහට නුවර පාසලක් අපි වැඩ කරන. ඇත්තටම ඒ ළමයි පාසල් කවය තියෙන රතු කුරුස කවය හරහා තමයි මේ වැඩසටහන සිද්ධ වෙන්නේ. ඒගොල්ලන් ඒ හෝල්ඩ් එක එයාලගේ අතේ තියෙන්නේ. ඩෙන්ගු වැඩ කරන්නේ ඒගොල්ලන් අර ටීචර් කියනකන්වත් එයාලගේ ටීචර් ඉන්චාර්ජ් කෙනෙක් ඉන්න. ඒගොල්ලන් කියනකන් මේ ළමයි තමයි මේ සමිති රැස් කරලා මෙහෙම වැඩ කරලා මේ අනිත් අයව කතා කරලා ඒ දේවල් ඔක්කොම මේ පාසල ඇතුළත සියලුම ක්‍රියාකාරකම් මේ කණ්ඩායම හරහා තමයි වෙන්නේ. ඉතින් ඒක හරිම ආදර්ශමත් කණ්ඩායමක්. ඇත්තටම අපි ඉස්සරහටත් ඒ වගේ ඒගොල්ලන්ව මේ හරහා අපි ඒගොල්ලන්ව උදාහරණයට අරගෙන අපි වෙනත් පාසල් වලට ඒක ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඒක සාර්ථකයි කියන එක අපි දකින දෙයක්. දැන් මේ ප්‍රශ්නෙට මොකද්ද විසඳුම කියන එකට අපි පොඩි එළියක් තියෙනවා අපිට. එතනින් අපිට යන්න පුළුවන් කියන එක.
1: මේ ජෙනරේෂන් එක වෙනස් කළොත් ඊළඟ පරම්පරාව වෙනකොට අපිට නැති කරන්න බලන්ද. මුදුමීම කිව්වනේ මේ රතු කුරුස ලංකාවේ ආරම්භ වෙන්නේ මේ මැලේරියාව සංගතයත් එක්ක කියලා. ඒ වැඩ ඉවර කරගන්න පුළුවන් වුණානේ අපිට අන්තිමේදී. එහෙමනම් මේ ඩෙංගු අසංගතයනොත් රට මුදවා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒකට අපි සියලු දෙනා පෙළ ගැහෙන්නුන් ඩෙංගු මදුරුවට වඩා අපේ ශක්තිය අපිට පෙන්වන්න පුළුවන්. අපි කණ්ඩායමක් විදිහට ඒක තුළ වැඩ කරමු. අපේ රට බොහොම ලස්සන නිරෝගීමත් මිනිසුන් ජීවත් වෙන වාසනාවන්ත රටක් බවට පත් කරගන්න ක්‍රියාත්මක වෙමු. අයමත් අපි කියන්නේ දවසක් වෙන් කරගන්න සතියේට ඒක විනාඩි 30කට සීමා කරගෙන ඔබේ පරිශ්‍රය වියලි ඒ වගේම පිරිසිදු පරිසරයක් බවට පත් කරගන්න. එහෙම වුණොත් ඩෙංගු මදුරුවට තවදුරටත් පවතින හැකියාවක් නැහැ. අපි විරාමයක් අරගෙන යලි කතා කරමු රනිල්. උදේ 9යි විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
2: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මහජන සම්පත ලොතරැයෙන් පටන් ගමු. Q ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 757.4. Q 757.4. ගොවිසත ලොතරැයියේ U ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 14 22 23 30. U 14 22 23 30. මෙගාපව ලොතරැයියේ S ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 15 වාසනාවන්ත අංක 263 67 සහ 73. S 15 ප්‍රසාදාංකය 263 67 සහ 73 තමයි වාසනාවන්ත අංක. ධන නිදානේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 242 44 සහ 76. N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 242 44 සහ 76. හඳහන ලොතරැයියේ මකර ලග්නයේ වාසනාවන්ත අංක 416 43 සහ 46. මකර ලග්නයේ වාසනාවන්ත අංක 416 43 සහ 46. අද සම්පත ලොතරැයියේ අංක රටාව 4.4.7.4.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7. R 3 9 පහ සහ 3 NLB සුබදවසක් ලොතරැයි කන්‍යා ලග්නය වාසනාවන්ත අංක 29 38 සහ 51 කන්‍යා ලග්නය 29 38 සහ 51 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලෙන් අපි යනවා විරාමයකට දින 9යි විනාඩි 33යි වෙලාව

0: 105 FM 93.7 Lakhanda Radio ITN
1: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
1: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් බඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
2: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනේ.
1: වාසි කොහින්ද කියලා තමයි මිනිහෝ මතන්නේ.
2: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: ඈ?
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
7: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: වසර 25ක විශ්වාසය. AWB රෝලඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස්. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-22-11-400.
12: අංක 2ට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි ටිකට් පතින් දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ e-bike එකක්. අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. අංක 2ේ වාසි මන්තරේ DLB වාසි.

0: Flashlight.
1: උදේ 9 විනාඩි 40යි අපි ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් කතා බහ කරමින් ඉන්නේ. අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා වැඩසටහන් ප්‍රධානී ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගංගා කාර්යවසම් මහත්මියට එතුමිය සමගින් අපි කතා කරමින් ඉන්නේ. ඩෙංගු මර්ධන ව්‍යාපාරයට එහෙම නැත්නම් ඩෙංගු මර්ධන ක්‍රියාවලියට పూర్ව සූදානමක් සහිතව ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. දැන් ආකල්ප අපි සංවර්ධනය කරගත යුතුයි. විශේෂයෙන්ම ප්‍රශ්න ගැටළු හඳුනාගෙන ඒ සඳහා සූදානම් වීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ජනතාව එක පැත්තකින් දැනුම්බත් කරන්න ඕනේ කොයි කාලෙදිද, එතකොට මේ සඳහා කාලයක් තිස්සේ එකතු කරගත්ත දත්ත මත පදනම්ව තීන්දුව තීරණ ගැනීම, මේ ආදී කරුණු කාරණා ගණනාවක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයටත් ඔබතුමියන්ලට පැවරලා තියෙනවා. දැන් ඉස්සරහට වැස්සත් එක්ක මොන වගේ සූදානමක්ද තියෙන්නේ, පුරෝකථනය කරලා තියෙනවද රෝගීන්ගේ වැඩිවීමක් සම්බන්ධයෙන්? එතකොට ඒක පාලනය කරන්න දැනටම ජාතික වැඩපිළිවෙලක් ඔබතුමියන්ලා සංවිධානය කරලා තියෙනවද? ඒ සඳහා වෙන පිඹුරුපත් සකස් කරලා තියෙන්නේ?
2: මං කලින් කිව්වා වගේ දැන් ඊසන්දික මෝසම ඉන්නේ යන්නේ. දැන් එතකොට අපි ඇත්තටම ගිය අවුරුද්දට වඩා ලොකු රිස්ක් එකක මේ වෙලාවේ අපි ඉන්නේ. මොකද ගිය අවුරුද්දේ ඊසන්දික මෝසමේදී හිටපු රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක තියෙන මට්ටමේ තමයි තාමත් අපි ඉන්නේ. මොකද මේ නිතදිග මෝසමෙන් වැඩි වෙච්ච රෝගීන් මට්ටම අර බේස්ලයින් එකට අඩු වෙන්නේ නැති නිසා. ඉතින් අපි ලොකු රිස්ක් එකක ඉන්නවා මේ වෙලාවේ. ඉතින් ඒ නිසා අපි ඒකත් එක්ක ඩෙංගු මර්ධන ඒකකයත් එක්ක එකතු වෙලා අපි තව දිගටම ව්‍යාප්තිය කරගෙන යන තව අවුරුදු දෙකකට ලෑස්ති වෙනවා. ඇත්තටම ඒ ලෑස්ති වීම අපි ඉක්මනටම කරගන්න යන්නේ. ඉතින් ඒකත් එක්ක අපි වැඩි අර මං කලින් කිව්වා වගේ වැඩි ෆෝකස් එකක් දෙන්න යනවා පාසල් වලට. පාසල් හරහා මේක කරගෙන යන අපේ අත්දැකීමත් එක්ක ඒ වගේම ප්‍රජාව දැනුවත් කිරීම සහ අපි අර කමියුනිටි වොලන්ටියර්ස්ලා වැඩි කරගන්න එක, ඒ කියන්නේ ප්‍රජාව ඇතුළෙන්ම වොලන්ටියර්ස්ලා ගෲප් එක හදාගන්න එක අපි කරගන්න යනවා. ඉතින් මේකට අපි කියනවා කමියුනිටි බේස්ඩ් ඩිසාස්ටර්ස් මැනේජ්මන්ට් කියලා, CBDRM ඉංග්‍රීසි වචන එක වචනේ මට සිංහල එක ඔලුවට එන්නේ. ඒක කමියුනිටි එක හරහාම තමයි අපි මේක කරගන්න ඕනේ. ඒත් ඒ ඩිසාස්ටර් එකක් හරි ආපදාවක් හරි මැනේජ් කරගන්නේ කමියුනිටි එකමයි තමන්ගේ. එතකොට අපි ඒකට කමියුනිටි එකත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ව දැන් මේගොල්ලන්ව ඒකට එම්පවර් කරලා ඒ කමියුනිටි එම්පවර්මන්ට් හරහා තමයි අපි මේකට යන්න යන්නේ. ඉතින් අපි අත්දැකීම් එක්ක පහුගිය එලා වෙච්ච අත්දැකීමත් එක්ක තමයි අපි දැන් ඒ වගේ වැඩසටහනකට යන්න යන්නේ.
3: අපි දැන් මේ කතාව කරනකොට මෙතුමිය කියන්නේ වැඩසටහන අංශ ප්‍රධානියා මෙතන ඉන්නකොට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මේ ප්‍රශ්නේ අහන්න නැතුව යවන එක අසාධාරණයි කියලා මට හිතුණා මදුශංක. මොකද ලංකාවේ වගේම ලෝකෙ ඉහළ පිළිගැනීමක් තියෙන කියන්නේ රජයත් සමග සෘජුවම කටයුතු කරන්න පුළුවන් බලතල තියෙන ආයතනයක් තමයි මේ රතු කුරුස සමාජය කියන්නේ. එතකොට රජය යම්කිසි ආපදා අවස්ථාවක ඔවුන්ව කෙලින්ම සම්බන්ධ කරගන්නවා ඒ ව්‍යාපෘති හරහා. උන්ට ඒක බලයෙන්ම ලැබිලා තියෙනවා සහ ඒක සෑම රජයකම සෑම රටකම රජයන් පිළිගන්නවා මේක. එතකොට ඔබතුමිය වැඩසටහන අංශ ප්‍රධානියා විදිහට කියන්නේ ජාතික තලයේ තීන්දුව තීරණ ගන්න කෙනෙක් විදිහට දැන් මේක අහන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය දැන් පාසල් රතු කුරුස කව තියෙනවා, විවිධ ගම්වල රතු කුරුස කව තියෙනවා, රතු කුරුස සමාජය ඔපරේට් වෙන සිස්ටම් එකක් තියෙනවා. යම් ව්‍යාපෘතියක් යම් යෝජනාවක් රටට හොඳ වැඩපිළිවෙලක් මේ වගේ දෙයක් කියන්නේ අඩු ගන්න කේස් ස්ටඩි එකකට ඔබතුමීලට යොමු කරන විදිහක් නැත්නම් සම්බන්ධ වෙන විදිහක් මොනවා හරි තියෙනවද? සාමාන්‍ය මිනිස්සුන්ට සම්බන්ධල ඔබතුමිය හා රතු කුරුස සමාජය සම්බන්ධ වෙන්න කියන්නේ සමාජිකත්ව ලබා ගන්න එකට එහා ගිහලා මං කියන්නේ යම් යෝජනාවක් මෙන්න මේක රටට හොඳයි මේක ව්‍යාපෘතියක් විදිහට ඔබලා එම්පවර් කරන්න කියලා යෝජනා කරන යාන්ත්‍රණයක් තියෙනවද? ඒක මුගක් දෙනෙක් කැමති ඇති දැනගන්න.
2: ඔව් අපේ එකක් තමයි අපේ කොහොමත් විශේෂයෙන්ම ඩිස්ත්‍රික්ක 25ම බ්‍රාන්චස් 25ක් තියෙනවා. ඉතින් තමන්ගේ ඩිස්ත්‍රික්කේ බ්‍රාන්ච් එකට ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒක ඕනම කෙනෙකුට විවෘතයි. ඒ අස්තරේ අපේ ජාතික මූලස්ථානයේ තියෙනවා කොළඹ. ඊට අමතරව අපේ තියෙනවා හොට්ලයින්ස් දෙකක්. ඒ හොට්ලයින් නම්බර්ස් දෙක අපේ වෙබ්සයිට් එකෙත් තියෙනවා. අපිට වෙබ්සයිට් එක හරහා ඒ හොට්ලයින් නම්බර් එක ගන්න පුළුවන් සහ අපේ ඊමේල් ඇඩ්‍රස් තියෙනවා. ඒක info@shedcross.lk කියන. එතකොට ඒ අපේ වෙබ්සයිට් අපේ වෙබ්සයිට් එකෙන් ඒ ඩීටේල්ස් ගන්න පුළුවන්. redcross.lk තමයි වෙබ්සයිට් එක. www.redcross.lk. එතකොට අපිට ඊමේල් වලින් දෙන්න පුළුවන් සහ හොට්ලයින් නම්බර්ස්. එහෙම නැත්නම් ඇත්තටම අපේ ජෙනරල් නම්බර් එකට කතා කරලා
3: අපි වැඩසටහන ඉවර වෙන කලින් මේ නම්බර්ස් දෙක ඔබතුමිය ගාව තියෙනවා නම් අපි සටහන් කරමු. හැබැයි තව දෙයක් මේකට කතා කරලා කියන්න ඕන වපසරියක් තියෙනවානේ. දැන් ලංකාවේ සමාජයේ සමහර කෙනෙක්ට මේව අල්ලගන්න තැන වැරදෙනවානේ. අපිට කන්න බොන්න ටිකක් ඕනේ, අපිට මුදල් ඕනේ, අපිට ගෙයක් හදාගන්න ඕනේ. රතුකුරුස සමාජයේ තියෙනවානේ මෙහෙවරක් සහ දැක්මක්. ඒකට අනුවනේ වැඩේ කටයුතු කරන්න ඕන. ඔබතුමියට ඕන විදිහටවත් කෙනෙක් උදව් ඉල්ලපු පමණින් කරන්න බෑනේ. මොකද මේ වපසරිය මොන වගේ ව්‍යාපෘති සඳහාද ඔබතුමියලා ඍජුවම දායක වෙන්නේ? දැන් ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කියන්නේ ඒකේ විශාල ප්‍රොජෙක්ට් එකක්. ඒක ප්‍රොජෙක්ට් එකක් විතරයි. තව මොනවද තියෙන ක්‍රියාත්මක වෙන ප්‍රොජෙක්ට්? ඒක නත් අපි මතක් කරන එක වැදගත් කියලා අපි විශ්වාස කරනවා.
2: ඇත්තටම අපි පටන් ගත්තේ මැලේරියාවෙන්. එතකොට එතනින් එහාට අපි අපේ ප්‍රධාන ඒරියා එකක් තමයි මේ සෞඛ්‍ය කියන්නේ. එතකොට මහජන සෞඛ්‍ය. එතකොට ඒ වසංගත පාලනය, ඝනාපද්‍රව්‍ය කළමනාකරණය, එතකොට ජලයේ සනීප ආරක්ෂා සහ සෞඛ්‍ය ආරක්ෂාව, පෝෂණ වැඩසටහන්, ඔය වගේ අපේ ඒ හෙල්ත් කියන සෙක්ටර් එක යටතේ අපි ගොඩක් වැඩසටහන් කරගෙන යනවා. ඒ වගේම පරිසරය ගැන ගත්තොත් පාරිසරික ආරක්ෂණය, ඒ කියන්නේ environmental conservation, ජෛව විවිධත්ව සංරක්ෂණය, biodiversity conservation, ඒ වගේ දේවල් අපි කරගෙන යනවා. ඒවා ක්‍රිටිකාලින් දීර්ඝකාලීන වැඩසටහන් විදියට විදාකාර ආයතනත් එක්ක එකතු වෙලා. ඒ වගේම විශේෂ වැඩසටහන් තියෙනවා අපේ දේශගුණ විපර්යාසයන්ට අනුකූල වීම සම්බන්ධයෙන් climate change adaptation programs යනවා. ඒ අතරේ අපේ තව දැන් අපි ඇත්තටම අපේ මූලිකම මේක යන්නේ මේ රෙඩ් ක්‍රොස් එක විදියට අපේ ආපදා කළමනාකරණය. එතකොට ආපදාවන් අවම කිරීම, disaster reduction කියලා කියනවා, ආපදාවලට ප්‍රතිචාර දැක්වීම. එතකොට disaster response. ඒ වගේම disaster එකකට පස්සේ, ආපදාවකට පස්සේ ඒකට recovery එක මිනිස්සු ඊට පස්සේ ඒකේ ආපදාවෙන් පස්සේ අපි reconstruction එක නැවත ගොඩ නැගීම. ඒ සියලුම අපේ ආපදාවකදී වෙන මේ disaster management cycle එකේ සියලුම අවස්ථාවලදී අපි මිනිසුත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ආපදාවන් ගැන කතා කරොත් ඒ වගේ ක්ෂේත්‍රයන්ට මැදිහත් වෙනවා. ඊට අමතරව තිරසාර ජීවනෝපාය මාර්ග, ඒ වගේම නිවාස ව්‍යාපෘති, ආපදා වලින් පස්සේ අපි සුනාමි වලට පස්සේ නිවාස ව්‍යාපෘති, ඒ වගේම කන්ෆ්ලික්ට් එකට, ඒ කියන්නේ මේ යුද්ධයෙන් පස්සේ අපි කරපු නිවාස ව්‍යාපෘති, ඒ වගේම ගම් වතුර, ඒ වගේ ආපදා වලින් පස්සේ නිවාස ව්‍යාපෘති අපි කරගෙන යනවා. ඒ අතරේ අපි ඒ හැම ව්‍යාපෘතියක් පරහම අපි සමාජ සහජීවනය වගේම ආරක්ෂණය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, අර සමාජීය අන්තර්ග්‍රහණය කියලා කියනවා ඉන්ක්ලූෂන් කියන එක. ඒ ප්‍රොටෙක්ෂන්, ජෙන්ඩර් ඇන්ඩ් ඉන්ක්ලූෂන්, ඒ සබ්ජෙක්ට් එකත් අපි අපි හැම ව්‍යාපෘතියක් හරහාම අපි මේ, ඒ කියන්නේ අපේ මේ මේවට සම්බන්ධ කරගන්න සියලුම දෙනා අපි අර ඉන්ක්ලූෂන් කියන කටයුත්ත, ඒ කියන්නේ ඒගොල්ල හැම සමාජයේ තියෙන සියලුම අංශවල නියෝජනය වෙන විදිහට සියලුම දෙනා අපේ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන විදිහට තමයි අපි ඒව කරගෙන යන්නේ. ඉතින් ඊට අමතරව අපි සංක්‍රමණික කටයුතු සඳහා මැදිහත් වීම වෙනවා. ඒක අර ඒ කියන්නේ මයිග්‍රේෂන් ඇන්ඩ් ඩිස්ප්ලේස්මන්ට් කියන එක. ඒතරම ඩිස්ප්ලේස්මන්ට් කියන එක විශේෂයෙන්ම වෙනවා ආපදාවකින් පස්සේ මිනිස්සු ඩිස්ප්ලේස් වෙන එක නිසා. ඒතර ඒව වෙනුවෙන් අපි විශේෂයෙන් ට්‍රේන් කරපු අපේ වොලන්ටියර්ස්ලා ඉන්නවා. පවුල් සම්බන්ධතා නැවත ඇති කිරීම, රීස්ටෝරින් ෆැමිලි ලින්ක්ස් කියලා කියනවා. ඒගොල්ලෝගේ නැති වෙච්ච අය හොයාගන්න එක, ඒ වගේ සම්බන්ධිනුත් අපි විශේෂයෙන් වැඩ කරනවා. විශේෂයෙන්ම මේ දිට්ට වෙලාවේ අපි ඒවට වෙනම හොට්ලයින්ස් ඕපන් කරලා තිබුණා තමන්ගේ කෙනෙක් හොයාගන්න බැරි නම් ඒ වගේ දේවල්ට සම්බන්ධ වෙන්න. මොකද ඒ පවුල් සම්බන්ධතා නැවත ඇති කිරීම කියන එක, ඒක අපේ විශේෂ කටයුත්තක්. ලෝකේ පුරාම රටවල් එක්ක අපේ ඒකට සම්බන්ධය තියෙනවා. වෙන රටකට ගිහිල්ලා කෙනෙක් අපේ හොයාගන්න නැති වුණත් ඒක අපිට කිව්වහම අපි ඒ රටට කතා කරලා ඒ රටේ සතුරු සමාජය හරහා අපි ඒ කෙනාව ලින්ක් කරලා දෙන අවස්ථාවක් තියෙනවා.
1: ජාත්‍යන්තර වශයෙන් බඳුණු මහා දන්වැලක් වගේ එක පුරුකෙන් පුරුකට සම්බන්ධය. ඒ නිසා ජනතාවට සේවය කිරීම මිනිසාගේ යුතුකම, මිනිසාට සේවය කිරීමයි මේ යුතුකම නිවැරදි වීටු කරන ආයතනයක් විදිහට තමයි අපි ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හඳුනාගන්නේ. දැන් මං ආය වෙනව බුදුමිය මේකතු කරගෙන ඩෙංගු පැත්තට. ඩෙංගු වළක්වා ගන්න අපිට අපි ඉන්න පරිසරය තුලේ ඩෙංගු වලින් වැළකී සිටින්න මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන්ද?
3: ඒකත් කිරීමත් වටිනවනේ. ඒත් එක්කම අපිට ආපු තවත් WhatsApp message එකක් තියෙනවා. ඒකත් මේකට සම්බන්ධ කරගමු. අපේ තරුණෙක් මේ message එක එවන්නේ. ඔහු කියනවා මට නම් හිතෙන්නේ ආණ්ඩුව පැත්තෙන් සහ මේ ආයතන සම්බන්ධ වෙලා මොන වසංගත මැදපවත් ගන්න උත්සාහ කරත් සාමාන්‍ය පොදු ජනතාව ඒ වෙලාවට කරන්න ඕන දේ කරත් නැවත නැවත ඒ දේ මේ වැරදි ටික කරනවා කියලා කියනවා. ඔහු උදාහරණයක් විදිහට කියනවා ඔගොල්ලෝ දැකලා ඇති මුහුදු මාවත මැරින් ඩ්‍රයිව් ඉඳලා විලියම් හන්දිය කල ලයිට් එක ළඟ ගාලු පාරට එකතු වෙන මාවත එනකොට මුහුදට එකතු වෙන ඇලපාරෙන් සතියකට කීප සැරයක් කොච්චරනම් කුණු කන්දරාවක් අයින් කරනවද? ඔහු මේ ප්‍රශ්න කරන්නේ ඔය සමාජ දකින්න දේවල්. අපි මේක තමයි කිව්වේ ඔය මැදිහත් වීම කියලා. අපි දකින්න දේවල්. එතකොට මේ වගේ කියන්නේ ඒ දාන්නේ කුණු කවුද කියලා ඔහු අහන්නේ. එතකොට දැන් අපි ගෙවල් වල තනිතනින් පිසුදු කරනවා කුණු හරියට බැහැර කරනවා නම් ඇලෙන් එච්චර කුණු මතු වෙන්නේ කොහොමද? මේක තමයි ඒක ඔහු ප්‍රශ්න කරන සමාජ කාරණාව. ඒකත් එක්කම ඔබතුමීට පුළුවන් පිළිතුරක් ලබා දෙන්න.
2: ඔය ඉතින් ඇත්තටම අපි සමාජයක් විදිහට හිතන්න ඕනේ. අර අපි ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට අපි පුද්ගලයෝ විදිහට හිතලා හරිනේ අපි පවුලක් විදිහට හිතනවා වගේම අපි සමාජයක් විදිහට හිතන්න ඕනේ. හැබැයි ඉතින් දැන් මේ අනිත් දේවල් වලදී පවුලක් විදිහට හිතලා හරි ගියාට ඩෙන්ගු වලදී නම් පවුල විතරක් හිතලා හරියන්නේ නැහැ. මොකද සමාජයක් විදිහට හිතන්නම වෙනවා. අර අල්ලපු අතට කුණු දැම්මත් Tamanට ඩෙන්ගු හැදෙන නිසා. ඉතින් ඒක අපි වෙනස් කරගෙන යමු. අපි බලමු ඉතින් ඉස්සරහටත් මේක කරගෙන ගිහිල්ලා අපි හිතනවා අපිට සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා. අර මධ්‍යංක කලින් අහපු කතා කරපු එකත් එක්ක ඇත්තටම අපිට පුළුවන්. දැන් අපි කිව්වනේ මේ විනාඩි 30ක් අපි සතියේකට විනාඩි 30ක් අපි ගත කරලා තමන්ගේ පරිසරය පිරිසිදු වියලි ස්ථානයක් බවට පත් කරගමු කියලා. ඒ වගේම තමන්ට කරන්න පුළුවන් දේ තමයි අත්පා ආවරණය වෙන විදිහට ඇඳුම් අඳින එක. ඒ කියන්නේ ගොඩක් වෙලට එලිමහනේ ගැවසෙනවා නම් සපත්තු දාලා අද්දිකට ඇඳලත් අත්පා ආවරණය වෙන විදිහට ඇඳම අපිට මදුරුවන් කණ එක ගොඩක් දුරට දශකරණ එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මදුරු විකර්ශක තියෙන අනුමත මදුරු විකර්ශක තියෙනවා. මේ මදුරු විකර්ශක භාවිතා කරන එකත් ගොඩක් වැදගත්. මෙතන අපි සාමාන්‍යයෙන් මදුරුව ගැන කිව්වම මදුරු දැල් භාවිතා කරන එකත් අපි කරනවා. නමුත් මේක දිවා කාලේ නිසා ටිකක් අමාරුයි. නමුත් ඩෙංගු මදුරුව රැයට දෂ්ට කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. එතකොට ඒගොල්ලන් ඩිස්ටර්බ් වුණොත් මොකක් හරි වෙලාවක ඒගොල්ලන් රැයට දස්ත කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මදුරු දැල් භාවිතා කරන එකත් වැදගත්. ඩෙංගු විතරක් නෙවෙයි තවත් මදුරුන්ගෙන් හැදෙන ලෙඩ තියෙනවානේ.
1: සහ ඩෙංගු රෝගී වෙන මදුරුවෙක් දෂ්ට කළා අපිට දෂ්ට කළොත් ඒ ඩෙංගු රෝගී වාහකයෙක් විදිහට මේ මදුරුව ක්‍රියාත්මක වෙනවා කියලා මේ කියනවනේ නේද?
2: ඔව් ඒක තමයි ඉතින් ක්‍රමේ. ඇතර මදුරුව අහිංසකයි. මේ මොකද මදුරුවගේ ඇඟේ ඉන්න ඇඟ හරහා තමයි ඒක මදුරුවා තමයි වාහකයා වෙන්නේ. එතකොට මදුරුවගේ ඇඟට අපි අපෙන් තමයි බෝ වෙන්නේ. මදුරුවටත් බෝ වෙන්නේ අපෙන්. එතකොට දැන් මට ඩෙංගු තියෙනවා නම් මාව ඩෙංගු මදුරුවෙක් මාව දෂ්ට කරලා එයා ඇවිල්ලා ඔයාට ඩෙංගු නැහැ. නමුත් ඔයාට දෂ්ට කරාම මේ මදුරුවගේ හරහා මගේ වෛරස් එක ඔයාගේ ඇඟට එනවා. එතකොට ඒ විදිහට තමයි ඩෙංගු බෝ වෙන්නේ.
1: එහෙනම් මේ රැට මදුරුවෙක් දෂ්ට කළා කියලත් අපිට දැන් ඒක ඩෙංගු නොවේ කියලා හිතන්න බෑ. එහෙම දැනගෙන තියෙන දැන් ගෙදර ඩෙංගු රෝගියෙක් ඉන්නවා නැත්නම් අහලපහල ඩෙංගු රෝගියෙක් ඉන්නවා. එයාව දෂ්ට කරනවා වෙනත් මදුරුවෙක්. ඊට පස්සේ මදුරුව ඇවිල්ලා අපිට දෂ්ට කරනවා කියලා කියන්නේ රාත්‍රී කාලේ හෝ
2: දාලෙත් හැදෙන්න පුළුවන්. නමුත් වැඩිපුරම ඩෙංගු මදුරුවා
3: අවදානම තියෙන්නේ
2: දිවා කාලේ
3: කියන කාලය ඇතුළත. හරි. අපි මේ අවසාන මිනිත්තු කිහිපෙ ඉන්න නිසා ඉක්මනටම විරාමයක් කරගෙන නැවත කතා කරමු. ඒ අතරේ ඔබට යම් අදහසක් තියෙනවනම් ඉක්මනට අපිට WhatsApp කරන්න 07.03.93.5.94 අපි කරන පුෂි විරාමයක් උදේ 9:00 විනාඩි 53යි
0: වෙලාව. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ලොවක් සනසන ඕ

0: ඇයි නොමියන හඬ
1: ආරමින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය

0: අපේ අවසාන විනාඩි කිහිපේ ඉන්නේ. අපේ මේ විශේෂයෙන් ඩෙංගු මර්ධන ව්‍යාප්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සම්බන්ධ වෙලා ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විදිහට කරන කාර්යභාරය පිළිබඳව සහ ඔවුන්ගේ වැඩපිළිවෙල පිළිබඳවයි ඔවුන්ව ඔබව දැනුවත් කරේ. මොකද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හැම පැයකටම මිනිත්තු කිහිපයක් තප්පර කිහිපයක් වෙන් කරන ඔබට ඩෙංගු පිළිබඳ සිහිපත් කරන්න. මොකද අපි විශ්වාස කරනවා ඒක අපේ ජාතික වගකීමක් කියලා. ඒ නිසා කිසිම පෙළඹවීමකින් තොරව අපේ ගුවන් කාලයේ භාවිතා කරලා හැමතිස්සෙම අපි ඩෙංගු මර්ධනය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙනවා අපේ මාධ්‍ය ජාලයේ සියලුම නාලිකා. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන ගමන් අවසාන වශයෙන් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ වැඩසටහන් ප්‍රධානි ගංගා කාර්යවස මහත්මියත් එක්ක මේ පැය දෙකක කාලය ඩෙංගු සම්බන්ධයෙන් ඔබට ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් ඩෙංගු වලින් වැළකීම සම්බන්ධයෙන් ඔබට උනන්දුවක් ඇති කරන්න තමයි අපි මේ පැය දෙක වෙන් කරේ. ඉතින් අපි අන්තිම විනාඩි කිහිපෙ ඉන්නේ. අපිට කියන්නකෝ අවසාන වශයෙන් ගංගා මහත්මිය අපි තව දවසක සම්බන්ධ වෙලා මේක ප්‍රගතිය සහ ඔබ තුමියලගේ ආයතනය මැදිහත් වෙලා සිදු කරන සමාජ මෙහෙවර ලංකාවේ සහ ජාත්‍යන්තරයේ අපි කතා කරන අවස්ථාවක් ලබා ගමු. මොකක්ද අවසානයේ දෙන්න තියෙන පණිවිඩය? කොහොමද මේක කියන්නේ මේක දැන් මේ ව්‍යාපෘතිය නවත්තලා ඔබතුමියලන කැමතිනේ මැලේරියාව නම් තාමත් අපි අදගෙන ආවේ ඒක අපිට සාර්ථක වෙන්න අපිට ඕනේ ඩෙංගු වලින් තව වෙන ස්ටෙප් එකකට යන්න. එහෙනම් මේක අපි පූර්ණ කාලීනව එහෙම නැත්නම් පූර්ණ වශයෙන් උපුටා දමන්න ඕනේ. මොකක්ද අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය ජනතාවට?
1: මම අර කලින් කිව්වා වගේම ඩෙංගු කියන්නේ කලින් නිගමනය කරලා අපිට වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. හැබැයි ඒක වළක්වා ගත්තට එක වෙලාවක අපි ඒක දිගටම ඇලර්ට් එකේ සුපරීක්ෂාකාරීව ඉන්න ඕනේ. ඉතින් ඒක මොකද ඒක වෙනස් වෙමින් යනවා සහ ඒක තවදුරටත් අපිට අඩු කරන්න ඕනේ. මොකද ආයි අපි මං කියන්නේ වර්ෂාපතනය උෂ්ණත්වය කියන්නේ බලපානවා කියලා. ඉතින් ඒකත් එක්ක අපි අවධානයෙන් ඉන්න ඕනේ. එක වෙලාවක ඩෙංගු තිබ්බට ආයි එන්නේ නැහැ කියන එක අපිට කියන්න බෑ. එතකොට තමන්ගේ වත්ත පරිසරය වියලි පිරිසිදු තත්වයක තියාගන්න ඕනේ. සතියකට විනාඩි 30ක් ඒ වෙනුවෙන් ගත කරන්න පුළුවන්. තමනුත් පරිස්සම් වෙන්න ඕනේ. මදුරීකාශක පාවිච්චි කරලා අතපය වැහෙන විදියට සපත්තු දාලා දුන් ඇඳලා. ඒ වගේම විශේෂම කාරණේ තමයි ඩෙංගු කියන එක තනියම කරන්න, කියන්නේ ඩෙංගු මර්ධනය කියන එක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බහුපාර්ශ්වීය සම්බන්ධකරණයක්, මල්ටි ස්ටේක් හෝල්ඩර් කෝඩිනේෂන් එකක් තියෙන දෙයක්. මේකේ සෙන්ටර් එකේ ඉන්නේ කමියුනිටි එක ප්‍රජාව තමයි සෙන්ටර් එකේ ඉන්නේ. ඉතින් එතකොට අවදානම් අඳුරගන්න, සුපරීක්ෂාව සහ පූර්ව ක්‍රියාමාර්ග ගැනීම සියලුම දේ කරන්න ඕනේ ප්‍රජාව. එතකොට ඒ ප්‍රජාවට උදව් කරන්න තමයි ඉතුරු සියලුම ස්ටේක් හෝල්ඩර්ස් ටික ඉන්නේ. හැමෝම වටේ ඉන්නේ මේ ප්‍රජාවට උදව් කරන්න. දැන් උදාහරණයක් විදියට රතුකුරුසේ ගත්තොත් අපේ සතුකුරුසේ බ්‍රාන්චස් 25ක් විදියට අපි වැඩ කරනවා. එතකොට අපි සම්බන්ධීකරණය කරමින් අපි අපේ මේ ෆන්ඩ්ස් යූස් කරනවා, අපි ෆන්ඩ් රේසින් කරමින් අපි මේ දේවල් කරනවා, මෙහෙයුම් සඳහා සහාය ලබා දෙනවා. ඒ වගේම අපේ කොමියුනිටි එකේ වොලන්ටියර්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ප්‍රජාවට මේ දේවල් ගෙනහිල්ලා ඒගොල්ලන්ව දැනුවත් කරලා රෝග නිරීක්ෂණ කටයුතු මදුරුවන් කොහොමද පරීක්ෂා කරන්න කියලා ඒගොල්ලන්ව දැනුවත් කරලා ඒ වගේ විදියට අපි ලොකු සහයෝගයක් ප්‍රජාවට ලබා දෙනවා. ප්‍රජාව වෙනුවෙන් එතෙන්ට යන්න. ඉතින් ඒ වගේම අපිටත් වඩා මෙතන අපිට මේ ලොකුවටම ගන්න පුළුවන් කණ්ඩායම තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම නැෂනල් ඩෙංගි කන්ට්‍රෝල් යුනිට් එක ජාතික ඩෙංගු මර්ධන ඒකකයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ විශාලම වැඩ කටයුතු තියෙන මේ ඩෙංගු මර්ධනය කිරීම. ඉතින් ඒ සෞඛ්‍ය ඒ වගේම ඒකේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඒ වගේම කීට විද්‍යාඥයෝ, ඒ වගේ ගොඩාක් කෙනෙක් වැඩ කරනවා. ඒගොල්ලන් තාක්ෂණික උපදේශ, එතකොට අවදානම් තොරතුරු සැපයන එක, රෝග නිරීක්ෂණ කටයුතු, මදුරු මර්ධනය හැමදේම ඒගොල්ලෝ හරහා වෙනවනේ. ඒ සේරම දේවල් අර යන්නේ අර ප්‍රජාවට. එතකොට ඒ වගේම පළාත් පාලන ආයතන, පළාත් පාලන ආයතනලින් විශේෂයෙන්ම කසල කල්මනාකරණය, පාරිසරික කල්මනාකරණය, ඒ සඳහා අපිට උදව් ඕනේ. ඒගොල්ලොත් මේ සඳහා සම්බන්ධ වෙන්න ඕනේ. ලොකු ස්ටේක් හෝල්ඩර් කෙනෙක්, ලොකු පාර්ශ්ව සම්බන්ධීකරණයක් විදියට පාර්ශ්වයක විදියට සම්බන්ධීකරණය වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ජාතික මට්ටමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණයත් එක්ක අපි මේ හැමෝම එකතු වෙනවා. ඉතින් ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේදී උනේ ඒ දේ. මේ පාර්ශ්වකරුවන් සියලුම දෙනා එකතැනකට එකතු වුණා. එකතු වෙලා සම්බන්ධීකරණය වෙලා ප්‍රතිපත්ති සම්පාදනය වෙලා ඒකාබද්ධව මෙහෙයුමක් සිද්ධ කරා. ඉතින් ඇත්තටම ඉස්සරහටත් අපේ රටේ වෙන්න ඕනේ මේ වගේ සම්බන්ධීකරණයක් හරහා තමයි මේ දේවල් සිද්ධ වෙන්න ඕනේ. තනි තනියෙන් අපිට කිසි දෙයක් කරන්න බෑ. අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒතකොට මේ ඩෙංගු විදියට ගත්තත් අපි මේ එකතු වෙලා කරන වැඩසටහනේ මම ආයෙත් කියන්නේ මෙතන සෙන්ටර් එකේ ඉන්නේ ප්‍රජාව. ප්‍රජාව වෙනුවෙන් තමයි මේ සියලුම දේ අපි කරන්නේ. ඉතින් ඒක ප්‍රජාවත් තේරුම් අරගෙන අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරලා මේක අපි හැමෝම අපිත් ප්‍රජාවේ කොටසක් තමයි. ඉතින් ඒ අපි හැමෝම එකතු වෙලා මේ වැඩේ හරියට මේ කරගන්න එක තමයි කරන්න තියෙන්නේ.
2: අපි හැමෝටම වගකීමක් දෙනවා. අපි අපේ වගකීම ඉටු කරමු. සතියට විනාඩි 30ක් වෙන් කළා. අපි මේ පිරිසිදු කිරීමේ කටයුතු ටික අවසන් කරමු. අපිට පුළුවන් ඩෙංගු මදුරුවා සහ මුලින්ම අපේ සමාජයෙන් ඉවත් කළා දාන්න. එහෙම වුණොත් අපිට පුළුවන් බොහොම නිරෝගීමත් දේශයක් බවට අපේ රට පත් කරගන්න.
0: මදුචංග, අපි අර හොට්ලයින් එක මතක් කරමු. යන්න කලින් 07 02 783 753 කියන හොට්ලයින් ඔසේ රතුකුරුස සමාජය ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්.
2: එවනම් අපිට සමුගන්න අවසරය මම මදුශංක.
0: මම රනිල්.

0: ලක්කඩ ප්‍රවෘත්තේ සමකෙන් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක්කලින රචි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සිදු කළ බෙහෙවකදී හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිඟුරක්ගොඩ පොලිසිය සහ ගොඩ හමුදා නිලධාරීන් එක්ව එකපතවයි වැටලීම සිදු කර ඇත්තේ. අත්අඩංගුවට ගැනුණු 9 දෙනෙකු මින්නේරිය, හිඟුරක්ගොඩ සහ මැදිරිගිරි යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ප්‍රධාන සැකකරු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ළඟ තිබේ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් සුවා කෙරුණා. පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු වට්ස්ඇප් මාර්ගයෙන් හෙරොයින් අලෙවි කර ඇති බවයි. රුසියාව යුක්‍රේනයේ දෙවන ප්‍රධාන පාලම ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්‍රේනයේ කේ වගඩුවර පිහිටි දැවැත්ත පාලමකටයි රුසියාව ප්‍රහාර එල්ල කර ඇත්තේ. කේ වගඩුවර ප්‍රධාන යටතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව දියත් කර ඇති ප්‍රහාර තීව්‍ර කර ඇති බවට යුක්‍රේනය චෝදනා කරනවා. ප්‍රහාරෙන් පාලමට හානි සිදුව ඇති බවයි කේව නගරාධිපතිවරයා සඳහන් කළේ. පාලමේ ට්‍රොලි බස් විදුලි රැහැරවලට හානි සිදුවීම හේතුවෙන් වාහන තදබාධයක් හටගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. යුක්‍රේන හමුදා කටයුතු සඳහා මෙම පාලම් භාවිත කිරීම පහර දීමට හේතුව බවයි රුසියාව පවසන්නේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: Good morning. රවින්දත්තක මියුසික් ගරාජ් එකක් නින්නේ. උදේ 10:04 වෙලාව.

Good morning. උද 10යි විනාඩි 11යි වෙලාව. අද ඔක්තෝබර් මාසේ 4 වෙනිදා. ඒ කියන්නේ අපි දැන් ඔක්තෝබර් මාසේ හම්බෙන පළවෙනි දවසේ මේ විදිහට පටන් ගන්නවානේ. දැන් මන් දන්නවා කල්පනා කරන්න ඔයා මාව අහගෙන ඉන්නේ. මියුසික් ගරාජ් අහගෙන ඉන්නවා කල්පනා කරන්නේ. මේ මාසේ රවින්දයා කව එකගෙන ඉද? ලිස්ට් එකක්ම තියෙනවා. මම මේ තාම හිතන කවද මම මේ මාසේ එක්කන් ඉන්නේ කියලා. දැන් ගිය මාසේ අපිට ආවා රිද්ම වීරවර්ධන. මේ මාසෙත් ඉන්නවා ඉතින් ලස්සන කොල්ලෝ හැන්සම් කොල්ලෝ දෙතුන් දෙනෙක්. ගැල්ලා මේක ඉන්නත් පුළුවන් හැබැයිද? ඒවා ඉතින් දැම්ම කියන්නේ නැහැ. දිගටම ලක්කණ්ඩ හාගෙන ඉන්න සිද්ධ වෙනවා මේ මාසේ මියුසික් ගරාජ් එකට එන්නේ කවුද කියලා. ඔයා කැමති ආටිස්ට් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම මෙහෙම තමයි ඉතින්. නිකන් නිකන් අය ගෙන්නන්න නැහැ නේද? ඕකේ උදේ 10 ඉඳන් 12 වෙනකම් ලංකාවේ හිට්ම සින්දු ටික අහන ගමන් මාතක ෂට් එකක් දාන්න ඔයාලට පුළුවන්. මගේ නම්බර් එක විවෘතයි. මම මතක් කරන්නම් මගේ WhatsApp නම්බර් එක. එවගේ මේකට කෝල් කරන්න පුළුවන්. ඉතින් මම ආන්සර් කරනවා. 07:03:93.5 මගේ නම්බර් එක විවෘතයි. මැසේජ් එකක් දාන්න ඔයාලට පුළුවන්. ඒ ගමම මතක් කරන්න ඕනි. මගේ වෝල් පෝස්ට් එකක් තියෙනවා අපේ ලක්කන page එකේ. දුර දුර ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්නත් ඔයාලට පුළුවන්. ඔන්න ඔය ක්‍රම වලින් මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. දවල් 12 වෙන්න කලින් ලස්සන සින්දු ගොඩක් අහන්න දෙනවා කියලා ප්‍රොමිස් කරනවා. දැන් ඔක්තෝබර් මාසෙත් පටන් අරගෙන තියෙන නිසා පොඩ්ඩක් හිතන්න ඕනි ඔයාගේ ජීවිතේ දැන් මේ අවුරුද්ද ඉවරෙන්න තියෙන නම් හරිම පොඩි කාලයයි. අපේ ජීවිතේ සමහර වෙලාවට අපි හිතනවා දෙයනේ රවින්දයා මට තව පොඩි කාලයක් තිබුණා නම් මට මේ දේ කරගන්න තිබුණානේ, දැන් මේ අවුරුද්ද කරන්න අමාරුයි. නෑ නෑ නෑ, එහෙම එකක් නෑ. හරිද? සමහරවිට අපි හිතන මේ දේ අපිට කරන්න මාසයක් යයි කියලා. හැබැයි නෑ, සමහරවිට සතියෙන් දෙකෙන් ඔයා හිතන කාරණාව ඔයා හිතනන මහ ලොකු කාලයක් යනවා කියලා. එහෙම ඉක්මනින් ඉවර කරන්න බලා හැබැයි ඔයාට උනන්දුව කැමැත්ත තියෙන්න ඕනි. එනිසා මතක තියාගන්න මේ ඔක්තෝබර් මාසේ ඔයාගේ මේ අවුරුද්ද හොඳම මාසෙ කරගන්න. මුකුත් වැරද්දක් වෙන්නේ නැති, වැරදි ඉතින් වෙනවා ඒක සාමාන්‍යයි. හැබැයි ඉතින් ලොකු ජීවිතේ වැරදි වෙන්නේ නැති, ජීවිතේ ටාගට්ස් වලට යන්න පුළුවන් මොකක්ම හරි දෙයක් කරන මාසයක් බවට පත් කරගන්න මේ ඔක්තෝබර් මාසෙ ඔයාට පුළුවන් වෙන කියලාත් මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඕකේ, එහෙනම් අපි වැඩ ටික පටන් ගන්නවා. මේ පැත්තට එන්න කියලා ගොඩාක් ආදරෙන් මම මතක් කරනවා දවල් 12 වෙන්න කලින්. හරිද? එහෙනම් මං රවින්දා ඉන්න හරියටම දවල් 12 වෙනකම්.

0: රවින්දත්තක මියුසික් ගඩාචාගනින වෙලාව උදේ 10යි විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙති ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076-478-478
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා නිතඹනලෝලා නිතඹනලෝලා.
6: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිනි ෆ්‍රයි.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩි මළුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
3: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

ඕකේ උද 10යි විනාඩි 23යි රවින්දත්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ. මම පැත්තට කට්ටිය ගොඩාක් ආවා. මම මේ කල්පනා කරේ මට කෝල් ගන්න කව වීඩියෝ කෝල් ගන්න කවුද කියලා. වීඩියෝ කෝල්ස් ගන්න පා ආන්සර් කරන්නේ නැහැ. 0703953 අපේ නම්බර එක විවෘතයි. අන්නේ නම්බර එකට මැසේජ් කරපු කට්ටිය මං ආදරෙන් මතක් කරන්න ඕනි. බලමු අපිට ඉස්සලාම. හලෝ රවින්ද්‍යා. රවින්ද්‍යා නෙවෙයි රවින්ද්‍යා. ගුඩ් මෝර්නින්. මං හොඳින්. කොහමද? අදත් මියුසික් ගරාජ් එක වැඩි කෙනෙක් මං ඉන්නේ කියලා තමයි නිෂු. මගේ නම වරද්දපේක වැරදි. වෙන කෙනෙක් වරද්දුවා නම් මට සමාවක් දෙන්න තිබුණා. හැබැයි වා වරද්දනකොට මට මේකට සමාව දෙන්න වෙන්නේ නැහැ නිෂු. තරහයි. ඒත් එක්කම ඉතින් ඔයාලට කොහොමද? අදත් අපි ඉන්නවා ලක්කඩ අහගෙන දුවලා දෙන්න. මෙත්නදී අමන්දී මහත්තයා, හේමන්ත ද සිල්වා, අම්මා ඩිංගිරි මැණිකේ, ඒ වගේම අයියා නිවල් තිලක සිරිස, දුවක්කාන හරි ප්‍රනාන්දු, අනුමාක්කයි වගේ ප්‍රබානංගේ ගාමිණී අයියා එක්කම මැණිකේ තමයි දඩම්ක ස්ලන්දින මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඒත් එක්කම බර්ත්ඩේ විශේෂ එකක් තියෙනවා. දෙයනේ දෙයනේ ඔමන් ලැමර මැසේජ් එකක් දාලා තියෙනවා යාගේ අම්මගේ බර්ත්ඩේ එක කියලා. ඒ වෙනුවෙන් පෙමින් බැඳෙන්නයි, පෙම් කතා කියන්න සින්දු දෙන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම ඉල්ලාදි බෑ කියනනම් බෑ. අම්මා කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් නෙනේ. මම ට්‍රයි එකක් දෙන්නම්. යන්න කලින් දෙන්න. බොමු සූතියි. ඔයාගේ අම්මට හැපි බර්ත්ඩේ කියලා අපිත් විශ් කරනවා. ලක්කඩ රේඩියෝ ITN මියුසික් ගරාජ් සුබ උදෑසනක් කියලා කියන සුබ උදෑසනක් කලාවතින් පැට්‍රික් කරුණාපාල ඉන්නවා. එයාත් එක්කම ඈන්, සහන්, ෂෙවාන්, ෂනෙල්, රශ්මි දුව, ලිලි මොනිස්ටායි වගේම මාවත් එකතු කරගෙන සිඳා ගහන්න ඕනේ කියලා කියන ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කියනවා. Thank you so much. හයි සුදුනංගේ, අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් ඕනි. කොටියක් නුඹුරෙන් නිල්මිනී කුමාරී, එයාගේ මහත්තයා ජාලා දුව, පියුමි සෙවන්දිය වගේම පුතාලා කාංචුර සහ අසංක, චූටි දංගයා, අකේ නාදේව්වත් එකතු කරගන්න ඕනි කියලා කියනවා. මම හැමදාම කියනවා මං හිතන්නේ මේ නමට මං ආසයි. අකේ නාදේව් ලස්සන නමක්. අර නිකන් නවල් එකක් කියවද්දි ඉන්නේ කියලා ප්‍රේමවන්තයාට ඉන්නන්නේ වගේ එකක් තමයි තියෙන්නේ. ඕකේ, එතකොට තව කවුද ඉන්නේ? Hi Ravindya, I'm listening to you. Sunil Tena Bandhu, Brisbane වලින් දැන් අහගෙන ඉන්නේ නේ. ලා කාපේ කාව්‍යවත් මතක් කරා කියන්නේ කියලා කියන. Hi Kavya, මම අහගෙන ඉන්නේ. ආවත් ඔන්න ගොඩාක් ආතරෙන් මතක් කරන්න කියලා කියන අපේ Sunil Tena Bandhu. ඔන්න ආවත් මම එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඒත් එක්කම නිර්මලා ඉන්නවා, තියොන් ඉන්නවා, ගයිෂි ඉන්නවා. මේ තුන් දෙනාමත් ආදරෙන් මතක් කරන්න ඕනේ ඊළඟ song එකට. ආයි තව කවුද මේ? චෙටි දුවර අපි ඉන්දියාපි සිඳුහන් හරි මාසයි. ලක්කඩ මියුසික් ගරාජ් ගෙදරට එනකන් ආදරෙන් බලාගෙන ඉන්නවා කියලා කියන බොහොම ස්තුති. මොන රාගලින් ආරි මාමා ඇතුළු පවුල හැමෝම ඔයාගේ හඬ අහන වෙලාවට අපිටත් සිඳුවක් දෙන්නකෝ කියලා කියන කාන්ති මිස්සම මැසේජ් එක දාලා තියෙන බොහොම ස්තුති. ගොඩාක් ආදරෙන් මම මතක් කරනවානේ. Thank you so much. ඒත් එක්කම හොරණ පැත්තට යන්න ඕනි. හොරණින් මාලෝස්, මාලෝස් ඇලන්, කපිල, ශ්‍රියාණ, චරින්දු, චමෝත්, පවින්දු, දුනාංජලි අපි අහගෙන ඉන්නේ කියලා කියනවා මාව. Thank you so much. ප්‍රෝග්‍රෑම් එක ලස්සන නයි කියලා කියන ආසය අහගෙන ඉන්න අපිවත් එකතු කරගන්න ආදරේ කියලා කියන මත් ආදරේ. ආයු බෝවන් එඩ්මන්ටන්, මම ඔයාව ගොඩාක් ආදරෙන් ස්පෙෂල් එකතු කරගන්න. ආය ආය, ඔයා වෙලාවට නම මේ පැත්තර නේද? පැතුම් ඉන්නවා. එතකොට බොරන් වැන් ඔෆ්, මං අද වගේ නම හරියට කියනවා කිව්වා කියලා මං හිතනවා. ප්‍රදීප් මදුසංක ඉන්නවා, ශහරා දෙව්දිනි, ගුඩ් මෝර්නින් අක්කි, පනහ, මාවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා කියන අනිවාර්යෙන් මතක් කරනවා.

චාමරී ඉන්නවා, එතකොට ක්‍රිෂ්ණා ඉන්නවා. මෙන්න මේ කට්ටිය කොහොම එකතු කරන් අපි අහන්න යන්නේ ගජදුගේ සින්දුව, ගජදුගේ ප්‍රනිර්ෂගේ. මට මතක් වෙනවා අදයේ වගේ දවසක ඒ දෙන මෙතන ඉස්සරහා වාඩි වෙලා හිටියා. අපේ ගජදුයි ප්‍රනිර්ෂා ත්‍යාගරාජයි. ආනේ ඊළඟට කවුද එන්නේ? මලන් ගෙස් කළ මැසේජ් එකක් දාන්න ඊළඟට මියුසික් ගරාෂේ වලට රවින්දත් එක්ක ඉන්න මෙයා කියලා. හායි පවන් ශාක්‍ය, තැන්ක් යූ කහපාට මලක් මට දුන්නට. සචින් බණ්ඩාර, මතක් කරනවා මේ

0: මෙසකරජාගනන වෙලා ොතේ දහයයි විනාඩිත්තිහයේ
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
3: ලොවක් සනසන ඔහු.

හඬ ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙන තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලංකාවේ හිට්ම සිංදුත් එක්ක
1: Music Garage with Rock.
2: දෙදහය විනාඩි 43යි වෙලාව. රවින්දත්තක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ. මේ පැත්තට ආව කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්නත් ඕනි. පොඩක් කියන චැටක පැත්තට යනකම් ඔමින්න. ආදරණීය සොඳුර දවසක් රවින්දයා සුදු මැණිකේ ආදරේ ලක්හඬ කියලා කෙනා හැලිය ගොඩ මියන කොළතැන්නේ. විනීත ආරි රංගනී, දුව සුනිලා සෙනෙවරත්න, පානදොරයාගේ ආදරණීය පුතාවත් හැමදේම ලැබුණ මට ඔබ නැළපුණේ කොහොමද සින්දුව? ඩකින් මොකක්ද ඒ සින්දු? මම බලන්නම්. අනිත් බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. මේ මැසේජ් ටයිප් කරලා එවනවට වැඩිය මම හිතනවා මේ කනේ ඒක ටයිප් කරන්න මොකක් හරි හේතුවක් නිසා ෆොටෝ අතින් ලියලා මැසේජ් එක ඒක ෆොටෝ එකක් ගහලා එවන්න තරම් ආදරයක් මාව අහන කට්ටියට තියෙනවා නේ කියලා මතක් වෙද්දි මට මාර සතුටුයි. බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. විනිතා ඊටාංගනේ thank you so much. ඒත් එක්කම මම යන හදන දැරණේගල පැත්තට දැරණේගලෙන් අපි වහගෙන ඉන්නවා. එයාලගේ ෂොප් එකේ ඉන්න අයියයි මේ වෙලාවෙ ඉන්න හැමෝම එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි දිෂිනි මං හිතන්න මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔනවත් මං එකතු කරගන්නවා ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම හලෝ රවි මැනික, ගුඩ් මෝර්නින්. මම මාතලෙන් දිලිනි. සතුටින් ඉන්න ආදරේ කියලා කියන මාත ආදරේ ගොඩක්. මා වහගෙන ඉන්නවාට මං ආදරේ කරන්න දුකාට ආදරේ කරන්න දාලේ. තැන්ක්යූ සෝ මච් සද්දර මා වහගෙන ඉන්නවාට. ඒත් එක්කම ලසන්ත සින්දුක එකතු කරගන්න පුතාල දෙන්න බන්ටි කසුන් සංජු මැලේසියා වලින්දන් රවි තම මෙයාගේ නමත් රවි මමත් රවි බලන්න ඉතින් ඒ ගැලපීම ඔන්න රවි ආවත් මතක් කරන ළඟ සින්දුවට සබෝදස්සන කාට මටත් සින්දුවක් දෙනවද දෙනවා කුරුණෑගලින් ලොකු දුව එයාගේ චුටි බබා පුතා අය වගේම ඩුබයි වලින් දුව පුතා ඇතුළු පවුල හැමෝම එකතු කරන් සින්දුවක් දෙන්න කියලා රේණුකා මෙසේජ් එකක් දාලා තියෙනවා ඔන්න රේණුකා මම ආවත් එකතු කරගන්න ගොඩාක් ආදරෙන් රුමේනියා පැත්තට යන්න ඕනේ. රුමේනියා වල ඉන්නවා බිනුර නිම්ෂාන් ලඩෝලා. ලඩෝලා කවුද? ලඩෝලාවත් එකතු කරගන්න. ඒ වගේම අප්සෙල් බොක්ස් ආවත් මතක් කරනවා ගරාජ් එකේ මියුසික් ගරාජ් එකේ ඉන්නේ සද්දට වලේ. Thank you so much. ප්‍රසාද් සම්පත් ගමගේ මට ඕනි. මම බලන්නම් ඔයා එල්ලන සින්දුව දෙන්න. ගණිදු ඉන්නවා. ගණිදුවත් මම මතක් කරන්න ඕනේ ගොඩාක් ආදරෙන්. Thank you so much. ඒත් එක්කම නිමල්, එතකොට සමුත්, චාමර, ඒ වගේම සුරාජ් එකතු කරගන්න ඕනි. අසිත අය ඉන්නවනම් මේ වෙලාවේ ලයිව් එකේ. Thank you so much. ආවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. ඔයාගේ සින්දු මේ අපේ චාට් එකේ තියෙනවා නේද? බලන්න ඉතින් බලන්න. අශේන් මාවත් එකතු කරගන්න කියලා මම හිතන්නේ අශේන් ඉන්නේ ජපාන්. ජපාන් වල ඉන්න ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. සද්දට මා වහගෙන ඉන්නව නම් කවුරු හරි ඒ හැමෝම මම මේ සින්දුර ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කියලා මතක් කරන්න ඕනි. ඕකේ. හරි, උදේ 10 විනාඩි 45 වෙලාව රවින්දව සද්දට අහගෙන ඉන්නවට thank you so much. ඔය විදිහටම දවල් 12 වෙනකන් ආදරෙන් අහගෙන ඉන්න ඕනි. කෝල් දෙකක් ආව මං ඔය දෙක කිව්වේ නැත්තම් මං විනාසයි. මට ආදරෙන් කතා කරපු දෙන්නෙක් ඉනවා රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි කතා කරා. එයාව එකතු කරගන්න ඕනි ස්පෙෂලි. ඒ වගේම නුවරින් සංජීව මෙවලාවෙන්නේ රත්මලානේ වැඩ කරන එක මම තමයි සද්දට මාව අහගෙන ඉන්නවා කියලා කිය. බොහොම ස්තුතියි. ඔන්න ඔය දෙන්නම ආදරෙන් මම එකතු කරගන්නවා මගේ ඊළඟට මෙන්න මේ රෙඩි කරගත්ත දිනේෂ් කැලුත් song එකට. එහෙනම් වැඩ කරන ගමන් කොහරි යන ගමන් ගෙදරට වෙලා මාව අහගෙන බලාගෙන ඉන්න හැමෝටම thank you so much. මං ආදරෙයි ඈ. ගොඩක් ආදරෙයි. දවල් 12 වෙනකන් ඔය විදිහට මාව අහගෙන ඉන්න ඕනි. රවින්දත් එක්ක සිග්ගරාජ්.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: පටි පිස්සරි වැඩක් තමයි මේක ලියනෝයි උඹ රතු කට්ට පයින්න කලින් මේක ලියනවා
1: මේ චිත්‍රපටිය හෝල් එකේ පෙන්නන එකක් නෙවෙයි
2: ජීවිතේ කරයි කියන එහෙනම් ඇයි ඔයාගේ ජීවිතය තෝ නැති කරගෙන ඒකුල්ගේ ජීවිතයත් නැති කරන්න බලන්නේ බබ
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න

0: ලක්කඩේ ප්‍රවෘත්තය සමගෙන් මම සුලක්ෂ නියුදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංකලී නාරච්චේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ගිනි විදෙකක් සමග සැකරුව අද දෙනෙකු අතර කුටකත් බව පොලිසිය පවසනවා. පුද්ගලයන් හතර දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම් වෙමේ සිටි සැකරුවන් පිරිසක් කොස්ගොඩ පොලිස් වසමේ අකාඩියගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට වලාන දූෂණ මර්ධන ඒකකයට තොරතුරු ලැබී තිබුණා. වැටලීම් සිදු කළ අවස්ථාවේ පොලිස් නිලධාරී දුටු එක් සැකරුවෙකු පොලිසිය දෙසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. එහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකින් එක් සැකරුවෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. එහි සිටි තවත් සැකරුවෙකු අත්අඩංගුවට ගෙනුණා. තවත් සැකරුවෙකු සිද්ධීන් පසු පලා ගොස් තිබෙනවා. එම දිවස පරීක්ෂා කිරීමේදී මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල අවියක්, එම පතුරුම් 8ක් සහිත බැගසිරියක්, රිවෝල්වර් අවියක් සහ එම පතුරුම් 6ක්, මිලිමීටර 9 බැගසිරියක් හා පතුරුම් 6ක්, විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක්, ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් පොලිසිය භාරයට ගෙනුණා. තුවාල ලැබූ සැක්කරු බලපිටිය රෝහලටයි ඇතුළත් කර ඇත්තේ. සැක්කරුවන් අවුරුදු 32 හා 33 යන වයස්වල පසුවන මහයිදුරු ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිදේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. නිවාස අර්බුදයට විරෝධය පළ කරමින් ඉස්පාන්නේ දහස් ගණනක පිරිසක් විරෝධතාවල නිරත වුණා. හදිසි නිවාස නීති සම්බන්ධ කිරීමට ස්පාඤ්ඤ රජය අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ. කුලී දිවසියන් සඳහා වැඩි ආරක්ෂාවක් ඉල්ලා ස්පාඤ්ඤ පුරා ඊයේ දිනේදී විරෝධතා පැවැත්තුණා. මැඩ්‍රිඩ්, වැලෙන්සියා හා බාසිලෝනා ඇතුළු නගරවල පෙළපාලි 50ක් පමණ පැවැත්තුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම්ද හටගත්තා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock
1: රවින්දත්තක මියුසික් ගරාජ් සහගෙන ඉන්න ගමන් අලුත් පැයක් පටන් ගන්න ලෑස්ති වෙන්නේ 11:04 වෙලාව.
3: හිතේ

0: Robbie, hit with Sindhu Tekka.
1: Music Garage with Robbie.
2: එකලහයි විනාඩි 8යි වෙලාව. අපි දෙන්නගේ දෙවෙනි පැය වගේම අවසාන පැය තමයි මේ පටන් ගන්නෙ. UD මොන් ඔයාව ඉස්සෙල්ලා මතක කරන ගොඩාක් වෙලා ඉඳන් මාත් එක්ක ඉන්න හැබැයි මඩයාගේ නම කියන මිස්ස සමාවෙන්න. ඔව ගොඩාක් ආදරේ මතක් කරනවා. ඩිලන් ඉරෝෂින් නොහන් වෙල්ලෙන් ඉඳන් අපි අහගෙන thank you so much. Mind Control Music මට වගේ නම දාන්න බලන්න අපේ ගමේ එක්කෙනා කවුද කියලා බලන්න. ඔවත් මතක් කරනවා especially. ඒත් එක්කම සුරාජ් බෑ දෙන්න විදිහක් නෑ මේ වෙලාවේ. ඒත් එක්කම චැට් එක පැත්තට යන්න ඕනි කවුද ඉන්නේ කියලා බලන්න. ඇහැලියගොඩ පැත්තට යනකොට ඇහැලියගොඩ ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා කියනවා ලක්මන සිටනේ චන්දසිරි ගමගේ ලක්ෂාන ඖෂධී දිනක්ෂි අසන හින්දි සොංග් එකක් දෙන්න කියලා කියන හින්දි සොංග් එකක් මම කලින් පැය දුන්න නිසා මට දෙන්න විදිහක් නැහැ. Thank you වට මැසේජ් එක කිව්වට බොහොම ස්තුතියි. අක්කිය රවින් දාට කොහොමද හොඳින් නේද කියලා අහනවා. මගේ පුංචි කඩේ වැඩ කරන ගමන් සත්‍යිටම ලක්කඩ අහගෙන ඉන්නේ. මගේ පවුල හැමෝම මමත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි. ඉනෝකා කණ්ඩලමේ දෙමට හැතක්ම පාලම ළඟ ඉන්න ඉඳන්ගෙන තමයි සද්දටම ආන්නේ නනේ. බොහොම ස්තුතියි ඉනෝකා. ඔන්න මම ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. Thank you so much. පුංචි කඩේ ඉඳන් මාව ආදරෙන් සද්දටම ආගෙන ඉන්නට හරිද? ඒත් එක්කම තව කවුද? සුබදාස්සනක් වේවා දූපන් දිනය තාත්තගේ කියලා කියන ඔන්න තාත්තට විශ් කරන්න යන්නේ. තාත්තගේ නම ජෝසප්. එතකොට එයා කියනවා පුතා අනුවන්, වයිෆ් කලන, ලොකු දුව නිරෝධා, හස්බන්ඩ් සුපුන්, පරිදුව නවීෂා, හස්බන්ඩ් මధుරංග සහ මුනිබුරන් දෙන්නත් නිනිබිරියන් දෙන්නත් නිරෝගී වෙන්න කියලා සුබ පතනවා කියලා කියනවා. හලාවත කටුපොතින් අම්මා රංජිනි තමයි මේ මැසේජ් එක දාන්නේ. එහෙනම් සුබ උපන්දිනක් ජෝසප් වාට. ලකන අපේ ටීම් එකේ හැමෝමත් ගොඩාක් ආදරෙන් wish කරන වාට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා. හලෝ සීජේ, ඔයා මතක් කරන්න ඕනි ගොඩාක් ආදරෙන් ළඟ සින්දුවට. නුවන් නිරෝ ක්ලෙමන්ට් රවි ඉසුරු ප්‍රියන්ත උදේ කුමාර වෙන මේ කට්ටිය තමයි ඉන්නේ කියලා කියන ඔන්න මම මේ කට්ටියවත් එකතු කරගෙන අපිත් අහගෙන ඉන්නේ සරච්චන්ද ප්‍රයස් ගලේ කඩේ රයිගම ඉඳන් ඔන්න මම ওই කට්ටියවත් මතක් කරනවා. ඒත් එක්කම ඩුබායි වල වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නේ කියලා කියන බොහොම ස්තුතියි. යාගේ නම දිනුක. දිනුකව මතක් කරනවා. මාත් තාප කොහෙද ඉඳන් අහගෙන ඉන්නවා. එයා අපිට රවනෝ. ඒත් අපි අහගෙන ඉඳන් බලන්න ඉතින් ඒ ආදරේ සුරාජාවත් මතක් කරනවා. රෝෂිනී ඉන්නවා කොරියන් වල ඉඳලා දැන් වෙලාව 2:40 කියලා කියනවා. එයාත් වැඩලුවද? මාත් වැඩනේ අනේ. ඉතින් ඔයත් වැඩමුණා කරන්නද නේද? එහෙම තමයි ජීවිතේනේ. හැබැයි තමන් කරන වැඩේ සතුටින් ආදරෙන් කරනවා නම් ඉතින් කරන වැඩේ දුකක් කියලා හිතෙන්නේ නැහැ. නවීන් රත්නායක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම සහල් ඉනෝ කුවේට් වල ඉඳන් සහලාවත් මතක් කරනවා. ඒ වගේම ඔය කට්ටිය තමයි ඉන්නේ සසින්දු ෆර්නාන්ඩෝ ආවත් එකතු කරගන්න මොකකට හරි මේ සින්දුවට රඝු ආවත් එකතු කරගන්න ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි මේ සින්දු අහන්නයි ලෑස්ති වෙන්නේ. පැතුම් ෆර්නාන්ඩෝ හයි කොහොමද? මේකනේ මෙයාගේ කියවිල්ල. ඔය කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා මේ සින්දුවට. 11:11 ලස්සන ප්‍රාර්ථනාවක් කරන්න. වගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඕකේ. ඔව් ඉදරම් දා 12 වෙනකන් රවින්දත් එක්ක මියුසික් කරලා ආශාවෙන් ඉන්නෝනි හාද.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දිනු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
5: 11 විනාඩි 15යි දැන් වෙලාව.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
8: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
9: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
8: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
10: කලාවක්
9: සතියේ දිනවල උදේ 10ට
8: 18 වංගුව
9: හැම වංගුවකම අලුත් කතාවක්
8: 18 වංගුව
9: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
8: 18 වංගුව 18 වංගුව
11: සම අනුග්‍රහය
12: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
13: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: Robbie, hitm සිදුත් එක්ක.
1: Music Garage with Robbie.
2: 11 විනාඩි 20යි වෙලාව. මට મેસેજીસ ගොඩාක් තියෙනවා. මම මේ મેસેજ ටික කියුවේ නැත්තම් ඉතින් එහෙම හොඳ නැහැ. මම ආදරෙන් ආගෙන කෙනෙක්. මම මතක් නොකරන්න පුළුවන්ද නේද? සුබ දවසක් මාවත් සින්දුවට එකතු කරගන්න. කෑගල මේ දිනේ ගමෙන් උපනන්දුත් මම મેસેજ එක දාලා තියෙන්නේ. ඒත් එක්කම good morning අක්කේ අපිටත් සින්දුවක් දෙන්න. අපි නව්‍යා shoe shop එක කියන්නේ නේද? අම්බලංගොඩ පැත්තේ තියෙන කියලා තියෙනවා. වාසනා නංගි එක්කම නිරන්ත තමයි મેસેજ එක දාලා තියෙන්නේ. ඕකේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. අලව්ව ගලතරින් මගේ මහත්තයා නන්දන පුතා ගයනාත් දුව මින්දෝදි ඒ වගේම දුව ශෂිනි මම ගීතිකා කියලා තමයි කියන්නේ. ඔන්න මම ඔයාගේ ෆැමිලි එක හැමෝම එකතු කර ගන්න. හායි දනංජනි පුෂ්පමාලාව කාලෙකින් මට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් මම මතක් කරනවා. ඒත් එක්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න කෝ මම අලව්ව කොහලණෙන් ජයකලනි සින්දුහන් එකතු කර ගන්න කියලා කියන උපාලි චිත්‍රාණි මාධව කසුන් ඇතුළු ලක්කඳ අහන හැමෝම මම රත්නපුර රටේ තමරා කුමාරිය මතක් කරා මැසේජ් එකකුත් දාලා තේනවා. හයි මැනිකේ කොහමද මම නූරින් සංජීව සංජීව මං ඔයාවත් මතක් කරලා ඉවරයි මේ වෙලාවේ. ඒත් එක්කම තවත් කෙනෙක් මන් දැක මැසේජ් එකක් තියෙනවා. සුබ දවසක් ලක්කඳ අපිට සින්දුවක් දෙන්න මට අජිත් මුදු කුමාර නයික සින්දුවක්. මම ට්‍රයි එකක් දෙන්නම්. වරකා ගොඩින් රේණුකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ඔයාවත් මතක් කරනවා. හයි මියුරි කුලසුන්දර කොහොමද ඔස්ට්‍රේලියාවල ඉන්නේ මං හිතන්නේ.

මිස්සුනානම් පොඩ මැසේජ් එකක් දාන්න මට. මිස්සුනා ඩග්ගු කමන්නේ. ඉතින් මේ වෙලාවේ සදුට මාව වහගෙන බලාගෙන ඉන්න හැමෝම එකතු කරගෙන අපි සංග ගැලත් සින්දු අහන්නයි දැස්ති වෙන්නේ. අපි ආයේ හමු නොවෙන. ඇත්තටම අපි හමු නොවුණා නම් හොඳයි කියලා හිතන දැන් ජීවිතේ තියෙනවනේ. සමහර මිනිස්සුන්ගේ මොකට හම්බුණාද කියලා හිතනවා. එහෙම තමයි. සංජු මම ආවත් මතක් කරනවා, දර්ශන ආවත් මේ සින්දුවට මම එකතු කර ගන්නවා.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ golden voice
3: අපි සොයන්නේ
2: සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා

0: දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලකඩ Golden Voice. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකඩ මොමඩින් ඉස්සල්.
0: සම්බරය.
3: මේක මිය මාරි වැඩක් වෙනක ලොකු දෙයක් බා.
4: හැබැයි පුතේ උඹට දසුනකෙන් නම් ගැලවීමක් නැහැ.
3: ඒක කරගන්න පුළුවන් බං. මේකෙන් දසුනාට පස්සේ. බැරි මුණොත් මචං මං ගමේ යනවා ටික දවසකට.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
5: අනේ මන් දන්නේ මහත්තයා මං වෙනුවෙන් මෙච්චර කරදර වෙන්නේ ඇයි කියලා. එපා කියද්දි මෙහෙට වෙලා ඉඳගෙන නිවාඩුවක් ගත කරනවා කිව්වට කෝ නිවාඩුවක් ගත කරන්නේ නැහනේ.
6: අක්ක ගැන මොන හරි හිතේ තියාගෙනවන්ද?
5: මං ගැන
6: කියන්න බෑනේ ඉතින්.
5: මං හිතන්නේ මහත්තයා හිතේ එහෙම දෙයක් ඇති කියලා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සම්මරය.
7: ලංකාවේ හිට් සිංදු දෙක.
8: Music Garage with Rock.
9: මිස ගරාජ් ආගෙන වෙලාව 11යි විනාඩි 30යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තැගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

ලංකාවේ හිත්ම සිින්දුුත් එක්ක එකළහයි විනා ඩී තිය සතරයි වෙලාව රවින්දයා වහගනින්න ගමන් මැසේජ් කරපු කට්ටිය ගොඩක් කිනාද ගොඩක් මැසේජ් කරන ගෙදරට වෙලා නිවාඩු ඉන්නවද මන්දන්න. ගුඩ් මෝර්නින් මාත් අහනවා සිරිකුමාර් උරු බොක්කින්ද මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම ගුඩ් මෝර්නින් රවි මැනික බෝය ගොඩින් සුමනත් සති දෙකකින් ඔයා වහන්නේ මොකද සති දෙකක් මා වහගෙන නැත්තේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් බෝය ගොඩ ඉන්න හැමෝමත් එක්කම ඔයාව. තැන්කියු සෝ මච්. ඒ වගේම සුබ උදෑසනක් සුබ දවසක් වේවා රවි දුවේ ඔබට. ඉතින් කොහොමද කියලා අහනවා මං හොඳින් මං හිතනවත් හොඳින් ඇති කියලා. කොට්ටාවෙන් බේකරි එකකින් ලොකු බස් සුපුල් පඩි බස් වරුණ චම්පමිස් මදුසංක ජගත් එක්කම මට මැසේජ් එක දාන්න හැමදාම වගේ ජය මම ඔන්නවත් මම මතක් කරන ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම ජගත් එකතු කරගන්න ඕනේ ළඟ සින්දුවට විතරක් නෙවෙයි අපිත් සද්දෙටම ලක්කන මියුසික් ගරාජ් අහනවා. අපි කරවණැල්ලෙන් ශාලික පුතාවයි ඒ වගේම ඔසුඳ පුතාවයි තරුෂ පුතාවයි මහත්ය අජිත්වයි වාවයි මාබයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියන අනිවාර්යෙන්ම එකතු කරගන්නම්. ඒත් එක්කම හලෝ හලෝ මාත් ඉන්නවා මෙන්ඩිස් ඉටලි වලින් මෙන්ඩිස් ඉන්නෝනේ මේ ඔයාවත් මතක් කරනවා. ඒත් එක්කම වඩිගවැව මැදිරිගිරිය පැත්තට යනකොට සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා කියන ගමට පහැන ලක්කන දාලා තියෙන කියලා තමයි අශෝක මැසේජ් එකක් දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. රෙමෝ හෑන්ස් එකතු කරගන්න ඕනේ සුගත් ඉන්න සුගත් අවත් මතක් කරන කුවේට් වල තමයි ඉන්නේ කියලා කියන රාජ් අවත් එකතු කරගන්නවා මං ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන්. චල්සි මං හිතනවා ඉන්නේ යූකේ වල වෙන්න ඕනේ අවත් එකතු කරගන්නවා මම ඊළඟට රෙඩි කරගත්තෝ මෙන්න මෙන්න මෙන්න මෙන්න මේ ලස්සනම සින්දුවට. ඕකේ 11 විනාඩි 35යි වෙලාව. දවල් 12 වෙනකන් වෙලාව තියෙනවා. තවත් වෙලාව තියෙනවා. පරක්කු නොවේ මේ පැත්තට එන්න ඕනේ හරිද? රවින්දත් එක්ක මියුසික් ගරාජ් මේ අහගෙන ඉන්නේ.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සුබ දවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා තැකි පැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවස
1: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: අසන් අසන්
3: යාත් ඇයි කියන්නේ නංගි කතා කරන්නේ නැත්තේ එයා මැරිලාද
4: සත කරන්න බබුදේ පොඩක් අට වහගෙන ඉන්නකො
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
5: තුන් කමස කොහමදලු අවුරුදු ගාණක් නෙවුවා මේ මෙවසගෙන හිටියේ මුත් එක ජීවත් වුනේ තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
4: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්ද හේතුවකට හරි හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයු දීලා නැහැ
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankawe Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadhana Obath Adama NLP Hadhana Bala Ganna
2: Video Kridawak Sin Nosita Oba Sabae Margeyedi Riyadhavane Karanna Obata Amathara Jeevithayak Nolabena Bawa Mataka Thaba Ganna
3: Tikya Surakema Maga
4: Music Garage with Rock.
5: එකලහයි විනාඩි 53යි වෙලාව. ඒ කියන්නේ රවින්ද්‍යාට යන්න වෙලාව ලැබෙලා තිනවා. යන්න කලින් කට්ටියක් ඉන්න එකතු කරන්න. අපිත් ඉන්නවා ඇල්ලගාව යායනේ. සුමින්නන්ද, ඒ වගේම සමන්ත, දිලා, දිලානි, සියාරා, සුසා, ඒ වගේම මම, චතුවා. සුප්‍රීණියමයි කියලා කියනවා. Thank you so much ආදරණීය මැසේජ් එකට. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. මම ගෙතරම මැසේජ්. ආ. නෑ. Music Garage with Ravindya Good Sunday song එකක් දෙන්න. වසන්ත කුමාර්, වසන්තා කුමාරි ගම්පොලින්. Thank you so much. Hi, good morning. අක්කි මන්රිකල ගස්කරින් සංචිකා, අම්මා ශ්‍රියානී, තාත්තේ නිමල්, නංගී, ශෙහාදී, ලොකු මල්ලි, සද්දේව, චුටි මල්ලි අනුවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා කියනවා. ඕකේ, යොහානිගේ මන්නුඹි මණිකා සින්දුව. යොහානිගේ සින්දුවක් දුන්නනේ මම, ඒකද කොහෙද දුන්නේ මතක නැහැ. ඒ වගේම අලව අකුල්ස් පර්ටේකින් උපාලි ඉන්නවා සින්දු අහන්න එකතු කර ගන්න කියලා කියන අධිපතිතුමිය, අධිපතිතුමා මෙන්න මේ කට්ටියත් එක්කම වසන්ත, සමන් ඇතුළු, අතුල, සමිතා, නිලන්ති ඇතුළු ලක්කණාන හැමෝම එකතු කරගන්න කියලා තමයි උපාලි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඕකේ, මෙන්න මේ කට්ටිය එකතු කරගෙන මම යන්නයි හදන්නේ. Thank you so much. සද්දර මාව අහගෙන හිටියට ආයෙත් එනවා ඊළඟ සතියේ. ඉරිදා උදේ කීයද? 10ට. Music Garage එක හරිද? ගින් එන්නම්. Thank you so much ආදරෙ මාව අහගෙන හිටියට. ආදරෙයි, ආදරෙයි, ආදරෙයි, ගොඩාක් ආදරෙයි. ගින් එන්නම්. මං රවින්ද්‍යා. පරිස්සමෙන් ඉන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. හිනා වෙලා ඉන්න ඕනේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN අසන්දිමිත
1: වාට අද මවටි නෑන්න ඕනේද?
2: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා.
1: ෂා නියමයි. ඒ તો ආදරේ කන්න පුළුවන් නේද? වාට සාමාන්‍යෙම වැඩ බෑනේ.
0: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
3: Now you are trying to be selfish. Don't be that. Nenata, hamadama jeevathun athare inna bæne. Habai mute man koe hitiyat hamadama. Hamma mohothakama man oyage balagena inna pute.
0: Sati aga ratri 8ට ITN balanda.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ජනවාස දිනයේදී දිවාස 5000ක් ජනතා අයිතියට බිලියන 550ක වීදමින් බඩකලපුව රෝහලට වකුගඩු ඒකකයක් අවුරුද්දේ මුල් මාස 6දී ඩොලර් බිලියන 405ක ඍජු විදේශ ආයෝජන අහුගල්ලේ වෙඩි තැබීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකුට තුවාල යුක්‍රේනයේ දෙවන ප්‍රධානම පාලම ඉලක්ක කර ගනිමින් රුසියාවෙන් ප්‍රහාර.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලීනාරච්චි. ලෝක ජනවාස දිනය වෙනුවෙන් දිවස 5000ක් විවෘත කිරීමේ ව්‍යාපෘතිය හෙට සිදු කෙරෙනවා. ලෝක ජනවාස දිනය ඔක්තෝබර් 2 යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ජනවාස සතිය ක්‍රියාත්මක කරමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පීවර කරනවා. ලෝක ජනවාස සතියේ ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිඅමර සූරිගේ ප්‍රධානත්වයෙන් අරලිකහ බදරේදී හෙට පැවැත්වෙනවා. ඊට සමගාමීව රජයේ ආධාරයට තේදී වූ දිවස 5000ක් රට පුරා විවෘත කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. දිස්ත්‍රික් සියල්ල බවණේ වෙන පරිදි හෙට දිනේදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර ITN Weekend Press වැඩසටහන් සමග එක්වෙමින් දිවස 6 ඉදිකිරීම අවත්‍යශ්‍රී ලේකම් කුමුදුලාල් බෝගවත්ත මහතා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
7: ජනාධිපති ප්‍රමුඛ රජය අවධානය යොමු කරපු ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ නිවාස නැති අයට සුරක්ෂිත නිවසක් ලබා දෙන්න. නිවාස නැති අපි හිතනවා ලක්ෂ 15ක් විතර ඉන්නවා කියලා. මේ අවුරුද්ද තුල නිවාස 31000ක් හදන්න වැඩ ආරම්භ කරලා තිනු අරමුණ 31000ක්. ඉතිහාසයේ එක අවුරුද්දක් තුල රජයේ මැදිහත් වීම මත වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිවෙන අවුරුද්ද මේ අවුරුද්ද වෙනවා. එතකොට ඒකෙන් නිවාස 5000ක වැඩ අවසන් කරලා ගෙට ගෙවීමේ උත්සවය හෙට ලෝක ජනවාස දිනයේ නිමිත්තෙන් ආරම්භ කරන්න අපි කටයුතු කරලා තියෙනවා නිවාස 5000ක්. ඉතින් අපිට සන්තෝෂයි. ඉතින් අමාත්‍යාංශ විදියටත් අමාත්‍යාංශ ලේකම්තුමා විදියටත් ඒ වගේ කාර්යයකට සම්බන්ධ වීම ලැබීම ගැන.
6: රටේ නිවැරදි දිවාස ව්‍යාපෘතියක් නොමැති වීම හේතුවෙන් ඇති වූ ගැටලු මගහරවා ගැනීම සඳහා නිවැරදි දිවාස ප්‍රතිපත්තියක් අරඹා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් පළ කරමින් සඳහන් කළා.
7: මේ රටේ නිවැරදි නිවාස ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. අපි දැන් නිවාස ප්‍රතිපත්තිය නැවත සකස් කරලා දැන් අවසන් අදීරේ තියෙන්නේ. විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා ලංකා පුරාම නගරයට ආසන්නව ජනතාව පදිංචි කරා. එතකොට එහෙම නගරයට ආසන්නව පදිංචි කරනකොට අපිට වෙන වෙනම අපේ තියෙන සීමිත ඉඩකඩත් එක්ක අපිට බෑ වෙන වෙනම ඉඩම් කට්ටි දීලා ගෙවල් හදා අපාර්ට්මන්ට් සංකල්පයට අපිට යන්න වෙනවා. තට්ටු හතරේ ඒක නගරයේ හැටියට දැන් කොළඹ නම් ලොකු තට්ටු ගානකට යන්නේ වෙයි. ඒ නගර කොට තට්ටු හතරට වගේ නිවාස හදලා නගරයට ආසන්නව පදිංචි කරවලා ඒ නිවාස සංකීර්ණය තුළ මොන්ටිසෝරිය තියෙනවා, ඩේකියා සෙන්ටර් එක තියෙනවා, මෙඩිකල් සෙන්ටර් එක තියෙනවා. ඒක තමන්ට ඉදිරිය බැස්සම ව්‍යායාම කරන්න සහ ග්‍රවුන්ඩ් එකකට ආසන්න තැනක් තියෙනවා. පහසුකම් දෙන්න පුළුවන්. අර වෙන වෙනම ඉඩම් කට්ටි කට්ටිය දෙන එක එකතු කරලා දුවම ඒ ඉතුරු වෙන ඉඩම් වලින් ඒ පොදු පහස සකම් දෙන්න පුළුවන්. එහෙම එකකට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ.
6: ලෝක ජනවාස දිනයේ නිමිත්තෙන් ජනතීය සම්පත වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල ව්‍යාපෘති 6ක් ජනතා අයිතියට පත් කෙරුණා. එඩියෝ ජමාත් දින්දු සබන් හෙඩ්ඩායක මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල පස්සිර සහ හාලීලි ප්‍රදේශය සඳහායි මෙම ප්‍රජා ජල ව්‍යාපෘති 6 ජනතා අයිතියට පත් කෙරුණේ. රුපියල් බිලියන 1.7ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් සෙන් ජේම්ස් වතු යායි පවුල් 155ක් සඳහා පිරිසිදු පානීය ජල පහසුකම් සැපයනවා. දීර්ඝ කාලික සිට ජල කබඩාට ඇක්කී ඇතුළු මූලික යටතල පහසුකම් නොමැතිව මෙම ජනතාව දුෂ්කරතා රසකට මුහුණ දී සිටියා. රුපියල් බිලියන 250කට අධික මුදලක් ඒ වෙනුවෙන් වෙන්කර මලීකම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා කටයුතු කිරීම පිළිබඳ එම ජනතාව රජයට ප්‍රසාදයේ පළ කරනවා. වෙනස්ථානයේ නඩතුරුව බාධිත අදහස් දක්වූ නියෝජ්‍ය අමාත්‍ය දින්දු සබන් හේනායක මහතා
8: මොකද මේ රටේ ලයින් ඇතුලේ ඒක ලයින් කාමරය ඇතුළේ පවුල් ගානක් ජීවත් වෙනවා. ඒක ඇතුළේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන පහසුකම් ඕගොල්ලන්ට නැහැ. සනීප ආරක්ෂක පහසුකම් නැහැ. වතුර ටික නැහැ. ලයිට් ටික නැහැ නේ. ඒ ගොඩාක් ප්‍රශ්න වලින් තමයි පීඩා ඉන්නේ අවුරුදු 200ක්. මම විශ්වාස කරනවා තව දුරටත් එහෙම පීඩාවෙ ඕගොල්ලෝ ඉන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට හොඳ ජීවිතයක් දෙන එකේ වගකීම ආණ්ඩුවක් විදිහට අපිට තියෙනවා. ඒක නිසා මේ ජීවිතේ දෙන්න අදාළ කරන හැම මහන්සියක්ම අපි ආණ්ඩුවක් විදිහට ගන්නවා. ජනාධිපතිතුමා පොහොසත්තර ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනේ අපි මලේගම් ප්‍රකාශනය කියලා වෙනම ප්‍රකාශයක් හැටන් වල ඉදිරිපත් කරා. මේ මලේගම් මම තාත්තා වෙනුවෙන් අපි ඕගොල්ලන්ට ජීවිතේ දෙන්න අදාළ කරන වැඩ කටයුතු කරනවා.
6: මේ අතර රුපියල් මිලියන 28ක වේද බෙදිදි කෙරඩු පලුග ස්තබන භාවිද්‍යාලයේ දෙමහල්ගොඩ ඇගිල්ල සිසු අයිතිට පැවරීම උතුරුමෙත පළාත් ආණ්ඩුකාර වසන්ත ජිරදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. උතුරුමෙත පළාත් සභාවයි මෙහි මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කළේ. විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමට විශාල අඩුපාඩුවක් පැවති මෙම ගොඩනැගිලිදි කිරීම පිළිබඳ ජනතාව සිස්තුතිය පළ කර සිටියා. 2026 වසරේ පළමු මාස 6 තුල ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් බිලියන 405ක ඍජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා. ජනවාරි සිට ජූලි දක්වා කාලය තුල ලැබුණු මෙම ආයෝජන මෙරට ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර සඳහා යොදා ගැනීම අතර නව ව්‍යාපාර සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහාද එය වැදගත් වෙනවා. එවැනි ආයෝජන මගින් රටට විදේශ විනිමය ලැබීම පමණක් නොව නව තාක්ෂණය කලමනාකරණය දැනුම සහ ජාත්‍යන්තර වෙළඳපොළ සබඳතා මෙරට ගැනීමටද අවස්ථාව සැලසෙනවා. එමෙන්ම නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර පුළුල් කිරීම, නව රැකියා අවස්ථා බිහි කිරීම සහ අපනයන ආදායම ඉහළට ඇන්වීම සඳහාද ඍජු විදේශ ආයෝජන වැදගත් වෙනවා. ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ බාහිර අශ්‍රේ ස්ථාවරත්වයේ පවත්වා ගැනීම සඳහා විදේශ විනිමය ප්‍රවාහ ශක්තිමත් කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි. රටට අගතියක් වන කිසිදු තීන්දුවකට රජය ප්‍රවේශ වන්නේ නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ශ්‍රී ලංකා වාසන බුදු තීරේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදිකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
9: ඔබ දන්න හැටියට අපි මුහුදු සීමා නොවේ. නමුත් ඒ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරගෙන ඉන්නවා. මේ යුදමේ තත්ත්වයේදී අපි තාම මධ්‍යස්ථ නොවැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හිටියේ. ඒ කියන්නේ ලෝකෙටම යුද්ධයට සම්බන්ධ පාර්ශ්වවලට වගේම ලෝකෙටම ඇගෙවීමක් පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රදේශ අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සහ මාධ්‍යවටත් අවශ්‍ය දේවල් විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්තෙන් කරනවා. ඔබ රටට අගතියක් වෙන කිසිදු තීන්දුවක රජ්‍ය ප්‍රවේශ වෙන්නේ නැහැ.
6: ආසියා සංවර්ධන බැංකුවේ ඇමරිකා ඩොලර් බිලියන 100ක ණය ආධාර වැඩසටහනත් සමග මෙරට තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා අවස්ථා අදාළ කුසලතා ලබා ගැනීමේ අවස්ථාව උදා වුණා. මෙරට තාක්ෂණික හා වෘත්ති අධ්‍යාපනය මෙන්ම පුහුණු පද්ධතිය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම කර්මාන්තයට අදාළ කුසලතාවන් ගිනිසන්දද කිරීමට ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 100ක ප්‍රතිඵල පාදක ණය මුදලක් ආසියා සංවර්ධන බැංකුව අනුමත කර තිබෙනවා. කුසලතා පුහුණුවේ ගුණාත්මක භාවය මෙන්ම අදාළත්වය වැඩි දියුණු කිරීම, පුහුණු සපයන්නන් හා කර්මන්ත අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම මෙන්ම තරුණීන් වෙනුවෙන් රැකී අවස්ථා පුළුල් කිරීම ව්‍යාපෘති යටතේ සිදුවනවා. ශ්‍රී ලංකා රාජ්‍ය තාක්ෂණික හා වෘත්ති අධ්‍යාපන මෙන්ම පුහුණු අංශ උපාය මාර්ගික රාමුව සමග සම්පාත වන මෙම ජාතික වැඩසටහන 2027 වසරේ සිට 2031 දක්වා ක්‍රියාත්මක කෙරෙනවා. පළාත් කිහිපයකට අදදිනේ මිලිමීටර 75ක්ම වූ තරඹක තදවැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමු, බද්දඹ, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ උතුරු බැද පළාත් ඊට අයත්. ගිගරුම් සහිත වැස් සමග තාවකාලික තද සුළන් හා අකුණු ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙස දැනුවත් කරනවා. මේ අතර උතුර උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මොඩ්වාගල හම්බන්තොට දිස්ත්‍රික්වලත් ඇතැම් විට දිවා කාලයේදී උණුසුම් දශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාත්මක නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. නිවසේ රාජකාරීට පමණක් සීමා වී ඇති කාන්තාවන්ගේ ශක්තිය ආර්ථික දේශපාලන සමාජීය කටයුතු වෙනුවෙන් පරිවර්තනය විය යුතු බව නියෝජාභාතේ රඟගුණසේකර මහතා පවසනවා. සංවර්ධනී කෘතිය ලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජාභාතවරයා මෙම අදහස් පළ කළා.
10: අපි හිතනවා සමාජයක කාන්තාවන්ගේ කියන්නේ විමුක්තිය නැත්තම් කාන්තාවට තියෙන සමායිතිය තියෙන්න ඕනකම තියෙන්නේ කොයිතරම් දුරට පිරිමියා සංවර කරන එකෙන්වත් කොයිතරම් දුරට කාන්තාව සංවර කරන එකෙන්වත් නෙමෙයි කියන අදහස් තමයි අපිට තියෙන්නේ. සංවාද තියෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා ඒක එහෙම කියලා. කාන්තාවට සාම්ප්‍රදායිකව හදලා තියෙන්නේ උයන එක අපි ගෙදරින් එළියට ගේන්න ඕන. කාන්තාවට සාම්ප්‍රදායිකව හදලා තියෙන ළමයි බලා ගන්න එක අපි ගෙදරින් එළියට ගේන්න ඕනකම. කාන්තාවට තියෙන ඇඳුම් හෝදන එක රෙදි හෝදනක තියෙන දේ අපි එළියට ගේන්න ඕනකම තියෙනවා. ඒක කර්මාන්තයක් බවට, ඒක සංස්කෘතියක් බවට එළියට පරිවර්තනය කරගත්තොත් පිරිමිද ගැහෙන්නු කියලා අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා සමාජය ඇතුලේ යාට යම් සමතලය ඇතුලේ වැඩ කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.
6: චානු නිමේෂා විසින් රචිත සංවර්ධනී කෘතියේ එළිදැක්වීම ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ තීසුදු කෙරුණා. එම අවස්ථාවට නියෝජාභාතිවරුන් වන කෞශල්‍ය ආරියරත්න, එරංග ගුණසේකර සහ සමාජ ක්‍රියාකාරී විදර්ශන කඩාගර ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ දෙඩියෝ ජාබාත කෞශල්‍ය අරිරත්න අදහස් පළ කළා.
11: මම ආචාර්ය උපාධිය කරන්නේ සංක්‍රාන්ති සමාජ භාවය ගැන ලංකාවේ. එතකොට ඒක ඇත්තම 2017-18 වගේ තමයි මගේ ලිටරචර් රිසර්ච් එක වෙන්නේ. ඒ කාලේ වෙනකොට ඇත්තම සීමිත පොත් ගාණක් තිබුණේ. පොත් මම හිතන්නේ 4-5ක් තමයි මගේ ස්ටඩි එකට මම කතා කරන්නේ. හැබැයි මේ වෙනකොට මට පේනවා සමහර ඒවා මම කියවලා නැහැ, සමහර ඒවා කියවලා තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයක් අර සංක්‍රාන්ති සමාජ භාවය එහෙම නැත්නම් පොදුවේ ස්ත්‍රීන් සහ පුරුෂයන් ගැන අපි දකින විදිහ ගැන කතා කරනවා කියලා. ඉතින් ඒ නිසා මම මෙතන ඉන්න සාහිත්‍ය ලෝලීන්ටත් ආරාධනා කරනවා ඒ පොත් ගැන කිසියම් විදිහක ප්‍රවණතාවයක් විදිහට මෑත කාලේ ලංකාවේ සාහිත්‍ය සිංහල සාහිත්‍යයේ කොහොමද ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන කතා කරන්න කියන එක මං හිතන්නේ අධ්‍යයනය කරන්න ඕන කාරණයක්.
6: අහුන්කල් ගල් විහෙර ප්‍රදේශයේදී දිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටියේ රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු වයස අවුරුදු 74ක් වන ගල්විහෙර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වෙඩි තිබීම සඳහා පිස්තෝලාවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනවා. දිවසේ ජනේලයෙන් ගිනි අවිය යොමු කර වෙඩි තැබීම සිදු කර ඇති බවටයි මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරනවා. දරුවන් වෙනුවෙන් ලස්සන රටක් නිර්මාණය කිරීමට රජය කැපී සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න පවසනවා. ලෝක ලබා දිනය වෙනුවෙන් තලංගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මේ බව කියා සිටියා. මේ අතර ලෝක ලබා දිනය වෙනුවෙන් තවත් ස්ථාන රැසකදී වැඩසටහන් පැවැත්වුණා. තලංගම මුත්තෙට්ටුවේ ගම ප්‍රජාශාලාවේදී සැබරුම් උත්සවයක් පැවැත්වුණේ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන්. ප්‍රදේශයේ දුදරුවන් විශාල පිරිසක් ඊට එක්ුණා. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ස්වර්ණ ප්‍රසංග වැඩසටහන පැවැත්වුණේ ලෝක ලබා දිනයට සමගාමීවයි. ලබා සෞඛ්‍ය හා සංවර්ධන ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් එය සංවිධානය කර තිබුණා. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සංවිධාන කළ ලබා දින වැඩසටහන් කිහිපයක් පැවැත්වුණා. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම පාද අහිමි දරුවන් වෙනුවෙන් කෘතිම පාද ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. රුසියාව යුක්‍රේනයේ දෙවන ප්‍රධාන පාලම ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්‍රේනයේ කේව් වගනුවර පිහිටි දැවැන්ත පාලමකටයි රුසියාව ප්‍රහාර එල්ල කර ඇත්තේ. කේව් වගනුවර ප්‍රධාන යටතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව දියත් කර ඇති ප්‍රහාර තීව්‍ර කර ඇති බවට යුක්‍රේනයේ චෝදනා කරනවා. ප්‍රහාරයෙන් පාලමට හානි සිදුව ඇති බවයි කේව් නගරාධිපතිවරයා සඳහන් කළේ. පාලමේ ට්‍රොලි බස් විදුලි වැහැන්වලට හානි සිදුවීම හේතුවෙන් වාහන තදබාධයක් දහටගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පසුගිය සතිය තුලදී රුසියාව ඩ්‍රෝන් යානා යොදා ගනිමින් යුක්‍රේනයේ විශාලතම පාලමට කිහිප වරක් පහර දෙනු ලැබුවා. යුක්‍රේන හමුදා කටයුතු සඳහා මෙම පාලම් භාවිත කිරීම පහර දීමට හේතුව බවයි රුසියාව පවසන්නේ. ඉන්දිය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩලු පහක ජයක් හිමිකර ගැනීමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළවෙනි පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දු වාර පට අවසානයේ කඩලු හතක් දැවී ලකුණු 251ක් රැස් කළා. පිළිතුරු ඉදීම සඳහා පිටීට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දු වාර 48යි පන්දු දෙකක් තුල කඩලු පහක් පමණක් දැවී ජයග්‍රහ ඉලක්කය පසුකර යාමට සමත් වුණා. කෙසේ වෙතත් දිනට අතර පැවති එක්දින තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්ව තිබෙනවා.
5: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
6: ජනවාස දිනයේදී දිවාස 5000ක් ජනතා අයිතියට මිලියන 550ක වියදමින් බඩකලපු රෝහලට වකුගඩු ඒකකයා. අවුරුද්දේ මුල් මාස 6දී ඩොලර් මිලියන 405ක ඍජු විදේශ ආයෝජන. අහුගල්ලේ වෙඩි තැබීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකුට තුවාල. යුක්‍රේනයේ දෙවන ප්‍රධානම පාලම ඉලක්ක කරගනිමින් රුසියාවෙන් ප්‍රහාර. මිරිඟ ලකඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
6: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
12: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම.
13: අයිබන් පිය ක්‍රීඩාවල හිතවතුනි, ක්‍රීඩාපීඩියේ උණුසුම රැකෙන අදාති ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න අපි සූදානම් වන්නේ. ආසියානු ක්‍රීඩාවලල දෙසටයි අවධානය යොමු කරන්නේ. මුලින්ම ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඊයේ දවසේදී සමත් වුණා. මුලින්ම පන්දුර පහර දුන් ශ්‍රී ලංකා ලකුණු 185ක් රැස් කළා. කඩු 9ක් දැවී පන්දු අර 20 අවසානයේදී පිළිතුරිනිම ආරම්භ කරපු බංග්ලාදේශ කණ්ඩායමට ඉලක්කය සපුරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ඉන්නේ කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කලේ තරිඳු රත්නායක පන්දු 32කදී ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුණා. කාන්තා ක්‍රිකට් කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා ආසියානු ක්‍රීඩා උළෙලේදී. මෙවන විට අවසන් මහතරගයේ ඊයේ දවසේදී පැවතුන අවසන් මහතරගයේ පාකිස්තාන කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර, ඒ අනුව ඉන්දියානු කණ්ඩායම පාකිස්තානයේ පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට ආසියානු ක්‍රීඩා උළෙලේ සමත් වුණා. එෙහිදී වඩා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ ඉන්දියානු කණ්ඩායමේ අභිෂේක් ශර්මා පන්දු 28කදී 6 පහර 6ක් සහ 4 පහර 3ක් සමගින් වේගවත් ලකුණු 61ක් ලබා ගනිමින් ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවන්නට සමත් වුණා. ඒ අනුව රන් පදක්කම ඉන්දියාව ජයග්‍රහණය කරගත්තා. දැන් රන් පදක්කම් සටහන ඉදිරියේම සිටින්නේ චීනය, ඒ වගේම ජපානය, දකුණු කොරියාව, උස්බෙකිස්තානය සහ ඉන්දියාව. චීනයේ රන් පදක්කම් ඊයේ දවස වන විට 165ක් දිනා ගන්නට සමත්ව සිටිනවා. පිළිවෙලට ජපානය සහ දකුණු කොරියාව, උස්බෙකිස්තානය, ඉන්දියාව ඊළඟට රැඳෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම 28වන ස්ථානයේ රැඳෙන්නේ රන් එකක්, රිදී එකක් සහ ලෝකඩ පදක්කමක් ලබා ගනිමින්. අපි ඊළඟට අවධානය යොමු කරන සූදානම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය පිළිබඳව අවධානය යොමු වන්නේ 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර තිබෙනවා. ඒ සංචිතයේ කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවා පැතුම් නිශාංක ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වගේම ප්‍රධාන දඟපන්දු යවන්න වනිදු හසරංග ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වෙනුවට සිනේජ් ජයවර්ධන, ඒ වගේම දඟපන්දු යවන ක්‍රීඩක විජේකාන්ත් වේස්කාන්ත් සංචිතයට එක් කර තිබෙනවා. පළමු තරගයේ පැවැත්වෙන්නේ ඔක්තෝබර් 9 වෙනිදා, දෙවැනි තරගයේ 11 වෙනිදා, තුන්වෙනි තරගයේ 13 වෙනිදා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:30ට රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී තරඟ පැවැත්වීමට නියමිතයි. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් පිරිමි සහ කාන්තා සියලු අංශවල තරඟ කොන්දේ සඳහා නව නීති කීපයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. නියමිත වේලාවට පිතිකරණයට සූදානම් නොවන පිතිකරුවන්ට එරෙහිව නව දඬුවම් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. පළමු අවස්ථාවේදීත්, දෙවන අවස්ථාවේදීත් අවවාද කරනවා. තුන්වෙනි අවස්ථාවේදී පන්දු රකින කණ්ඩායමට ලකුණු 5 බැගින් ලබා දීමට නීති හදලා තියෙනවා. ඒ වගේම අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් තරඟයට සිදුවන බාධා අවම කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟතාව මත දහවල් පැවැත්වෙන ටෙස්ට් තරඟ සඳහා රෝස පෑති පන්දු අත්හදා බැලීමට අවසර ලබා දී තිබෙනවා. ටෙස්ට් තරඟයකදී අවසන් ඕවරය තුල කඩුලක් බිඳ වැටුණොත් කාලගුණ තත්ත්වය යහපත් නම් එම ඕවරය සම්පූර්ණ කරන්න ඕන කියන නීතියත් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම කාන්තා ක්‍රිකට් සඳහා භාවිත කරන පන්දුවේ නිශ්චිත බරක් යෝජනා කර තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු වෙනවා. ඒ වගේම 2020 තරඟවල ඉනිමක විවේක කාලය මිනිත්තු 15කට සීමා කර තිබෙනවා. මෙවැනි නීති රීති කීපයක් එක ක්‍රිකට් අලුත් වෙමින් අලුත් විදියකට අලුත් දිශාවකට ගමන් කරනවා. ඒ නිසා ක්‍රීඩා ලෝලින් බලාපොරොත්තු වෙන ඒ ක්‍රිකට් ලස්සන ක්‍රිකට් දකින්න ඔබ සියලු දෙනාටම වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඒ තොරතුරුත් එක්ක අද දවසේදී ක්‍රීඩා තොරතුරු වලින් සමු ගන්නවා. යලි ලබන සතියේ හමු වෙමේ බලාපොරොත්තුෙන් එතෙක් ඔබට සුදායි සතියන්තයක්.
12: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලක්කඩහගෙන වෙලාව තවත් 12 විනාඩි 22යි.

0: දවල් 12 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
0: තැඟි වැඩි වෙලා.
3: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: Lakhanda Golden Voice
3: Sana Sanuda Badada Saha Sikurada Dinakama Pasuru Ekisita Hatara Dakwa
4: Lakhanda Golden Voice From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ඇසේසු දැවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ නුතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
5: ඩෙංගු මාරාන්තිකයි.
8: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
9: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
8: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට 4 දක්වා
9: ලක්හඬ ගෝල්ඩන් වොයිස්. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලකන රේඩියෝ ITN අසන්දිමිත
1: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිල කනාටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දැල් දැල් මල් පිපෙන තමුසේ ජීවිතයටත් ආයෙ ලොයෙත් නැති වෙන මල් පිපෙනවා.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: මත්කර සමග සැකරවල තුන්දෙනෙකු අත්තරංකුටකත් බව පොලිසිය පවසනවා. හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාලය දහට ලැබුණු තොරතුරක් මත වැටලීම් සිදු කළේ මේකුඩ පොලිස් වසමේ ලෙනගල ප්‍රදේශයේදී. මත්කරල් 4720ක් සුවා කෙරුණා. අත්තරංකුටගත් සැකරුවන් අවුරුදු 25, 29 හා 32 යන වයස්වල පසුවන දැඩිගමුව හා ගොදුටු ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිදේ සම්බන්ධයෙන් මේකුඩ පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. ඇමරිකාවේ කෘතිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ ක්ලින්ටන් පත් කර තිබෙනවා. ඒ රට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කෘතිම බුද්ධි තාක්ෂණය මගින් බතුවේ හැකි අවතාරම් වෙනත් අවස්ථාවන් පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කිරීම සිදුවනවා. දින 120ක් ඇතුළත පූර්ණ වර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වකීමක් බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයි
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාප එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුළ රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියට ගී රශ්මි
4: දවලෙකයි විනාඩි 4යි වෙලාව. හයි හෙලෝ ආවඩ ආයුබෝ වේවා. සතියකට පස්සේ ගිරශ්මි අරගෙන මං ඇවිල්ලා තියෙන ඔන්න අඩපලංකම තියෙන FM 93.5 FM 93.7 දැන් මෙතන ඉඳන් මාත් එක්ක ගිරශ්මි අහන්න මගින හවස 4 වෙනකම් මම දන්නෝ ඉතින් මං කෙනකව නේද බලාගෙන හිටියේ කට්ටිය. ඕකේ එහෙනම් හවස 4 වෙනකම් ඉන්න. ඒ වගේම මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා තවට මතක් කරනවා. 07.3 93.5 93.5 93.5 93.5 අගේ WhatsApp මැසේජ් එකත් මේ පැත්තට දාලා තියන්න. එහෙනම් සින්දු සෙට් එකක් අහලා අපි ආයෙත් කතා කරමු.

0: දවල් එකයි විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
8: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
9: ඉතින් දාල මෙහින් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි.

0: අවට හිනා වෙවි සිින්දු අහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: දශක තුනක ලක්හඬ අභිභානය සමගින් අවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
2: අපි සොයන්
0: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ප්‍රසංග වේදිකාවේ

එකයි විනාඩි 22යි වෙලාව. රයිට්, ඕකේ. කොහොමද ඔයාලට කතා කරන්න බැරි වුණානේ නේද? මං ආව පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා. සතියකට පස්සේ මේ විදිහට ගිය රශ්මිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආට පුළුවන් කියලා මම කිව්වනේ මැසේජ් එකක් මේ පැත්තට එවන්න නේද? සතියකම උපදූප ටික අදනේ අපිට කතා කරන්න හම්බ වෙන නිවිසනසිල්ලේ. ආට පුළුවන්කම තියෙනවා ගිය රශ්මි රහට හංගින ගම අවු රශ්මි

ඔයාලට මතක් කරන්න කියලා හිතුවා. මම යනවා ට්‍රින්කෝ පැත්තට, ඒ පැත්තෙන් මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. මා කඳුරෙන් ඉන්නවා මහේෂ් නදීරා, ඊට පස්සේ අයිරාංගනී පහන්දිනි මෝක්ෂ ස්නේහ තුෂාරී ඉන්නවා. ස්නේහගේ නම ලස්සනයි කියලා මං හිතනවා. අනිත් අය තරහ වෙයි දන්නේ. ඔයාලට අපිව මතක් වුණාද කියලා සරච්චන්ද ඩයස් මැසේජ් එකක් දාලා තියෙනවා. මතකයි මතකයි දෙයියනේ, එහෙම අමතක වෙනවද? රයිග මෙදන් ආව එකතු කරගන්නවා. අකුරැස්ස පැත්තට යනවා සුජීව ඉන්න පවුල හැමෝම එකතු කරගන්න කියලා කියනවා ගොඩක් ආදරෙන් සින්දුවකට. ඕකේ මං එකතු කරගන්නා. මමත් අහනවා මේ පැත්තට නම් වැස්ස කියලා. ඉහළ ඔට්ටුකොළමේ තරිඳු රුක්ෂාන් මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙමද තරිඳු? මේ පැත්තට නම් පායනවා. මං ඒකයි අවු රශ්මියත් එක්ක ගී රශ්මිය හගෙන ඉන්නවා කියලා කිව්වේ. කරදරයක් නෑ කියලා හිතනවා. ඊට පස්සේ දුව අද සින්දු ටිකනම් නියමයි කියලා දාලා තියෙනවා. අද ගෙදර ඉන්නේ කියලා තියෙන්නේ පුතා සුසන්ත, අම්මා තෙරෙස් හලාවත කටුපොති නම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඇහැලියගොඩ පැත්තට යන්න ඕනෙමයි කියලා මට හිතුණා. මොකද මේ දැන් මැසේජ් එකක් දැම්මා, එනිසා මම ඒකත් කියවනවා. තාත්තා අමරසෝරිය, අම්මා නිදුසිකා, මල්ලි අශේන්, මාමා අජිත්, පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙන සින්දුවකට. ඕකේ මේ හැමෝම එකතු කරගෙන මම යනවා ඊළඟ සින්දුවට. මැසේජ් එකක් දාලා තියන්න. ඊට පස්සේ මම ගියාට පස්සේ කියන්න එපා. චාරු ඉතින් අපිව කියන්නේ නැහැනේ. දවලේකයි විනාඩි 25යි වෙලාව. මේ සින්දු සෙට් එක මහලා අයිතුත් එක කතා කරන්න එන්න හොඳේ.

ඔබට ඉන්න පුළුවන්ද සතුට නැතුව? මට ඇහෙන්න බෑ කියලා. ඔබට ඉන්න පුළුවන්ද සමගිය නැතුව? එහෙම හොඳයි.

0: දවල්කයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි පැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමගල මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211-400
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

දවල් එකයි විනාඩි 46යි වෙලාව. කීරශ්මි තමයි ආහගෙන ඉන්නේ. මේ පැත්තට මැසේජ් කරපු කට්ටියක් ඉක්මනට මතක් කරන්න ඕනි කියලා හිතුවා. එනිසා ටක් ගාලා දුවගෙන දුවගෙන මේ පැත්තට ආවා. FM 93.5 FM 93.7. කීරශ්මි ආගෙන කොහේ හිටියත් ආට පලංකව තියෙනවා මේ පැත්තට එන්න මාතික කතා කරන්න ගම. කීරශ්මි රහට අහන්න ආට පලංකව තියෙනවා. ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂකම තමයි ලක්කඩ කීරශ්මි කියලා කියන්නේ. දැන් අද ඉරිදා මං හිතන්නේ ගොඩාක් අය මේ වෙලාවේ ගෙදරට වෙලා ඔන්න ඉන්නවති කට්ටියක් එක්ක. ඒ කියන්නේ පවුල අයත් එක්ක වෙන්න පුළුවන්. යාළුව ගෙදරට අවිල්ල වෙන්න පුළුවන්. නෑදෑයෝ බලලයන් අවිල්ල වෙන්න පුළුවන්. ඒ අය වෙන්නත් පුළුවන්. නැත්තම් අද ඉරිද දවසේ අපි වගේ සුවහසක් අය වැඩ කරනවා වෙන්නත් පුළුවන්. ජොබ් එක කරනවා වෙන්නත් පුළුවන්. ඒ වුණාට කොහේ හිටියත් මේ දවාල එයාට ලස්සනට ගත කරන්න පුළුවන්කම තියෙන මාත් එකතු වුණොත් එහෙම. එනිසා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම යනවා වීරකුඩිය බේකරිය පැත්තට. මම අර කිව්වේ අද කට්ටිය වැඩ කරන ගමක ඉන්නවා කියලා. අන්න ඒ වගේ තමයි. වීරකුඩිය බේකරිය අය නාන් ස්ටොප් වැඩනේ. මං හරි නේද ජය මාමේ. ආ වේගති කර ගන්නවා ගොඩක් ආදරේ. සද්දට අහගෙන ඉන්නවා කියලා තියෙන කොට්ටාව වීරකුඩිය බේකරිය කට්ටිය ලොකු බොස් සුපුල් පොඩි බොස් වරුණ චම්පා ඊළඟට ලක්ෂ්මී මදුසංක ජගත් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලක්ෂ්මන් නීනෝ මඩපත්න වෙනද වගේම දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා මේ හැමෝම එකතු කරගන්නව මම. අපිත් ලක්කඩ අහගෙන ඉන්නව හොඳේ කියලා තියෙනවා. හා හොඳේ. ඒ අන්න හදන්නේ මේ පැත්තේ මේ ළඟපාත තැනකට නන් නෙවෙයි. මගේ යන්න හදන්නේ ඩුබායි පැත්තට. ඩුබායි නම් මා වහගෙන ඉන්නේ චලිත. තව එකතු කරගන්න ගොඩක් ආදරෙන් බලන්නකො කොච්චර දුර වුණත් අපි වහගෙන ඉන්නවා ලැක්කඩ අහගෙන ඉන්නවා ඩුබායි වල ඉඳන් චලිත. පරිස්සම සතුටින් ඉන්න හොදේ. ඊළඟට වයිෆ් නිසංසලා දුවලා දෙන ගයත් මී රත්නායක ඒ වගේම සිහලි රත්නායක මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. මම යනවා ඉතින් අලව සුභාෂිනී ප්‍රභාෂි වයි එකතු කරගන්න. නැත්තම් ඉතින් ප්‍රශ්න කෝටියයිනේ නේද සුභාෂිනී. අද කට්ටියක් මේ ඉන්නවා ගම්පහින් රත්නසිරි මාතලේ කුමාරී ඒ වගේම ගාමිනී කින්ස්ලි සමන් ඒ වගේම වසන්ත කුමාර විවාහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ලස්සන දවසක් වේවාද සින්දු අහන්න අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ කවුද මම පොඩක් කල්පනා කරන්නද? කල්පනා කරන්න දෙයක් නෑනේ. මේ දුඩම් ගස්ලන්ති මැනික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දුවලා දෙන මෙත්නදී අමන්දී මහත්ය හේමන්ත සිල්වා අම්ම වගේම අයියා නිමල් තෙරකසිරි මේ හැමෝම මම එකතු කරගන්න ගොඩක් ආදරෙන් ලක්කඩ ගීරශ්මිත් එක්ක ඉන්න වෙලාවේ අපිව සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. මහත්ය ජූඩ් පුතා මිනෝල් දුව දිසනි අනුෂා මේ හැමෝම එකතු කරගන්න මම. ඊට පස්සේ අපි තව මැසේජ් එකක් කියවුවොත් මට මේ වෙලාවේ ෂිනාය මැසේජ් එකක් දාලා තියෙන මොනිටු ඉඳලා හයි හයි බබෝ කියලා දාලා. මම බබෙක් වගේ පේනවද? අපේ අය නම් එහෙම කියන්නේ නෑ යාලි. කොහොමරි කවන්නේ මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අරත් පුලංකම තියෙනවා 07.03 93.5 07.03 93.5 93.7ට ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. මං ගෙන ඔයාවත් මතක් කරන්න. මං ඉන්නේ දෙකේ පැයේදී. ඒ කියන්නේ අපි දෙවනි පැයට යනවා. ඒ වගේම දවල් දෙකේ පැයටත් යනවා. ඔහොමම ඉන්න ගිරශ්මිත් එක්ක ගිරශ්මි රහට අහන්න කියලා අර මතක් කරනවා. දවල් එකයි විනාඩි 50යි.

0: Thunder Radio ITN.
1: Come on!

0: 89.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Vilavu Passaru 2
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවතේ සමකෙන් බව සුලක්ෂණ උදේශිකා ඉදිරිපීර ප්‍රවති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබක් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: වරින්තු නිකුත් කිරීමේ අනතුරුව අත්තරන්ගොඩ ගනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පොලිසිය මගින් කොළඹ බහිස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් වෙනවා. උන්වහන්සේව ඊයේ දින කොළඹ අපරාධ කොට්ටාසල දහරින් කටයමක් තෙඩියාවල ආරණ්‍ය සේනාසනයේදී අත්තරන්ගොඩ ගනු ලැබුවා. ඒ අනුව උන්වහන්සේව අධිකරණ ඉදිරිපත් කිරීමටයි කොළඹ බහිස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් ඇත්තේ. බර්මියුඩාවේ සිට ඇමරිකාවේ බෝස්ටන් බලාපියාසර කරමින් තිබූ පුද්ගලයන් 6 දෙනෙකු රැගත් ගුවන් ගිලන් රථයක් නන්ටකිට් දූපත් ආසන්නයේදී අතුරුදන් වී තිබෙනවා. කැනඩාවේ ලෙටියුඩ් එයා ඇම්බියුලන්ස් සමාගමට අයත් මෙම ජෙට් යානය සමග පැවති සන්නිවේදන සබඳතා හදිසියේම බිඳවැටී ඇති බවයි ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය වෙරළ ආරක්ෂක බලකාය වෙත දැනුම් දී තිබෙන්නේ. කැනේඩියානු ගුවන් පත ලියාපදිංචියක් සහිත මෙම යානයේ කාර්යබල සාමාජිකයන් 4 දෙනෙකු සහ මගින් 2 දෙනෙකු ගමන් කර තිබුණා. එන් 4 දෙනෙකුම කැනේඩියානු ජාතිකයන් බව කැනඩාවේ ප්‍රවහන අමාත්‍ය ස්ටීවන් බැකිනන් තහවුරු කර තිබෙනවා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු තුරට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: දවල් දෙකයි විනාඩි 4යි වෙලාව. ලක්හඬ ගී රශ්මිත් එක්ක අපි දෙවනි පැයේ ඉන්න. අර බලංකව තියෙන මේ පැතර මැසේජ් එකක් එවන්න. ඒ පැයේ මැසේජ් එකක් දාන හම්බුනේ නැත්තම් ඔන්නඩ බලංකව තියෙන මේ පැයේ මාත් එක්ක එකතු වෙන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 මැසේජ් එකක් දාන්න කියලා ඔන්න ආදරේ මතක් කරනවා. දවල් දෙකයි විනාඩි 4යි

0: ගිරශ්මි හගනින්නේ දවල් දෙකයි විනාඩි 18යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
5: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: සුබදවස
9: අලුත් වෙලා
8: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
9: කැමති එකක් අපේ අතේ. සුබ දවස
8: සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
9: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
10: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
11: කලාවක් සොයා ගත්තමං දුනු වෙන්න ඕනේ නම්
9: සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව
9: හැම වංගුවකම අලුත් කතාවක්.
10: 18 වංගුව
9: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව 18 වංගුව
12: සම අනුග්‍රහය
13: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
14: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
15: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
16: ලඛන මොමදින් ඉස්සල්
17: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

දවල් දෙකයි විනාඩි 22යි වෙලාව. ලකනගේ රශ්මිත් එක්ක තමයි ආයකතු වෙලා ඉන්නේ. අර පුලංගව දින මාව අහගෙන ඉන්න ගම මේ පැත්තේ මැසේජ් එකක් එවන්න. FM 93.5 ලකඩ අහගෙන ඉන්න ඔයා කොහෙ හිටියත් මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඔයා එක දන්නවා. මැසේජ් දාලා දිනව කටියක් ගොඩාක් මැසේජ් දස්සිනවා. මේ වෙලාවේ මට කියවන්නත් ඕනි. ඊට කලින් මට හිතන නම්බර් එක මතක් කරන්න ඕනි කියලා. 07.03.93.5.7 07.03.93.5.7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න කියලා මතක් කරනවා. මේ වෙලාවේ මට මැසේජ් කරපු කට්ටියක් ඔබ මතක් කරන්න යන්නේ ටග් ගාලා. අරෝෂා ඉන්න ඔයාව එකතු කරගන්න වෙනදා වගේම අපිත් ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා ගීරශ්මි කියලා තියෙනවා. ඊට පස්සේ මම යන්න හදන රත්නපුර පැත්තට රත්නපුරෙන් ගීත් මී ඔයාව එකතු කරගන්න ගොඩක් ආදරෙන් මේ වෙලාවේ. ගුඩ් ආෆ්ටර්නූන්. අපිටත් වහිනවා අවුවත් වගේ ඒ තායිත් වහිනෝ කියලා තියෙනවා. ඒව තමයිනේ හැමසේම සමසේබා හැමදේම සමසේ බාර කරනවා. මොනා කියනවද මන්ද මේ චාරුත් අද ඇවිල්ලා ගීරශ්මි කරන්න හැමසේම සමසේ බාර ගන්නවා කියලා තමයි කිව්වේ. හැමදේම සමසේ බාර ගන්නවා වගේ තමයි ඒ දෙපැත්තටම වහිනවයි පායනවයි කියලා තියෙනවා. ඉරෝෂා නියෝව එකතු කරගන්නවා. හයි නංග අපිටත් ලස්සන සින්දුවක් දෙන්නයි කියලා තියෙනවා. පවුල හැමෝම මේ වෙලාව එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ඉසුරු චමෝ දෙන්න මේ වෙලාවේ. ඊට පස්සේ මම යනවා ලක්ෂ්මීව එකතු කරගන්න. අද අපේ අයියගේ යකගේ යාළුව සෙට් එකක් අපේ ගෙදර ඇවිල්ලානේ. මේ හැමෝම සද්දෙටම ගිරශ්මි අහගෙන නටන ගමන් ඉන්නේ කියලා තේරෙනවා. ඒක ගියද්දි තමයි මටත් මතක් වුණේ අපේ අක්කගේ යාළුව සෙට් එකක් මොන්න ගෙදර ඇවිල්ලාලු. අද මෙහෙ ඉන්න කියලා බැලුවේ. නැතනම් කට්ටිය ගොඩයිනේ. මට ඉන්න තැනක් නැහැනේ. කොහෙවත් නැද්ද මල නවතින්න අද දවසේ.

රැස්සී නොබේ වෙලාවේ ලැක්කඩහනසී රදිනාවත් එකතු කරගන්න කියලා තියෙනවා. අනුරගම අනුලාවතී කොහොමද, හොඳින් ඉන්න කියලා හිතනවා. සිරිල් පුතා ප්‍රදීප් දුව, එති පස්සේ අනුෂිකා පුතා හර්ෂණ දුව පේශල අමේලිය, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මහත්ය සිරිල් එකතු කරගන්න කියලා කියන්නේ මහත්ය සිරිල්ව තමයි එකතු කරගන්නේ මම. ඊට පස්සේ හයි ගුඩ් ආෆ්ටර්නූන් අපිවත් එකතු කරගන්න, අපි තාසාවෙන් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන නතාෂා. නතාෂාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ. ඊට පස්සේ ආයෙත් රත්නපුරේ පැත්තට මට යන්න වෙනවා. නිතුමිනෝ ඒ පැති දම්මා වහගෙන ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ලක්හඬ ගී රශ්මිත් එක යන ලෑස්ටි සින්දුවකට මැසේජ් එකක් දාලා තියෙනවද? එහෙනම් දවල් 2:25 වෙලාව ඔහොම බෙන්න මේ ලක්හඬ ගී රශ්මි.

0: දවල් දෙකයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9085 අමතන්න.
6: අපේ අම්මගේ දරාවද?

ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම. ලක්හඬ ගී රශ්මි.

මම මේ කල්පනා කරේ අපි තාම එකම තැන වුණාට බලන්නකෝ වෙලාව යන ඉක්මන. තවල් දෙකයි විනාඩි 44කුත් වෙලා තියෙනවා. අපේ දෙවනි පැය පටන් ගන්නවා කියලා මම කිව්වේ දැන් නේද කියලා වගේ එකක් තමයි මට මතක තියෙන්නේ. හැබැයි බලද්දි අපේ දෙවනි පැයත් ඉවර වෙන්න ලඟ වෙලා තියෙනවා. කොහොම වුණත් ඉතින් මං ආව අමතක කරන්නේ නැහැ කියලා හිතනවා නේද? ඔව් මං ආව අමතක කරන්නේ නැහැ. ආදරේ මං ආව එකතු කරගන්න තමයි ටග්ගාල මේ පැත්තට ආවේ. කෝ බලන අතෝස්සද බලන්න මට මැසේජ් එකක් එහෙම එවපු කට්ටිය. අතිස්වර පේන්නේ නැහැ. හැබැයි මැසේජ් එකකින් මට බලා ගන්න පුළුවන්. කවුද මාව අහගෙන ඉඳලා ආදරේ මට මැසේජ් එකක් දාලා තියෙන්නේ කියලා. ආදරේ කට්ටිය විතරයිනේ එහෙම මට මැසේජ් එකක් එවන්නේ. අනිත් අය ගැන අපි දන්නේ නැහැ. ඔය ඔලුව කසකස ඉන්නතු මේ පැත්තේ මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. හැබැයි දැම්මම කියන්නේ නැහැ නම්බර් එක මම ඊට කලින් යනවා. මට ආදරෙන් මැසේජ් කරපු කට්ටියක්ව මතක් කරන්න. එයාලනේ මාව මුලින්ම අහගෙන ඉන්නේ නේ. හරි ඊට පස්සේ මම කොහෙද දන්නවද යන්නේ? කිතුල්ගල පැත්තේ යන්න හදන්නේ. කිතුල්ගලින් සනිජයතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන සින්දුවකට. ඕකේ මං ආදරෙන් එකතු කරගන්නවා. නදී කොහොමද? මං හොඳින් ඉන්නවද කියලා අහලා තියෙනවා. මං ගොඩාක් හොඳින් ඉන්නවා පැටියෝ. අම්මෝ කෙල්ලගේ හිනාව ලස්සනයි කියලා තේනවා. කෙල්ලත් ලස්සනයි. සුභාෂිනී සහ ප්‍රභාෂ තමයි එහෙම එවන තියෙන්නේ. ඊට පස්සේ හායි ලක්හඬ ඔයාල වහගෙන ඉන්නේ අපිත් වැඩ කියලා තේනවා. මාවනල්ල පැත්තෙන් රුක්මල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වහින්නයි හදන්නේ දැන්නම් කියලා තියෙනවා. හැමෝම එකතු කරගෙන ගිරශ්මිය හමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ කටුගස්වර පැත්තට යන්න හදන්නේ සන්ධ්‍යාත්න අත්තනායක සමග කටියක් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නව මම. අයන් වර්කස් එක පැත්තට යන්න හදන්නේ අශෝක. ඔයාව ආදරෙන් මතක් කරනවා මම මේ වෙලාවේ. වඩිගවව පැත්තෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ නම් නිකන් හරියට නිකන් පුරුදු නෑ වගේ එකක් තියෙනවා. වෙනදාට ඔයාලව සතිය දවස් වලට හතරටනේ හම්බෙන්න එන්නේ. ඒ පුරුද්දත් එක දැන් නිකන් පුරුදු නෑ වගේ එකක් තියෙනවා. ඒ නිසාද කොහෙද වචනත් පැටලෙනවා එක දිගට මට. ඕකේ සුබ සන්ධ්‍යාවක් වේවා. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා ආදරේ මැසේජ් එකක් දාලා තියෙනවා. රනීෂ් ඔයාව එකතු කරගන්නව මේ වෙලාව. කුමාර ඊට පස්සේ රත්නායක ශාමලී මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ මම එකතු කරගන්නවා. මේ වෙලාවේදී මුතු ඉන්නව මර මැසේජ් එකක් දාලා තිනා දෙහි අත කාණ්ඩියේ ඉඳන් එකතු කරගන්න ඔයාවත් අපිත් වැඩ අපිවත් එකතු කරගන්න අපිව අමතක කරන්න එපා කියලා තියෙනවා. අමතක කරන්නේ නෑ හේම. ඔයා මැසේජ් එකක් දැම්මහම මම කොහොමද කියන්නේ කොහෙම අමතක කරන්නේ? JMC ෆැෂන් එකේ හැමෝම එකතු කරගෙන අපිටත් සින්දුවක් දෙන්නයි කියලා තියෙනවා. සතියෙම අපි නම් වැඩ ලෙඩ නෑ ඒත් වැඩ කියලා තියෙනවා. ඉතින් හොඳයි නියනේ. ඒ මොකද එහෙම කියන්නේ? අමල් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාව ඊළඟට මම යනවා මීගබෝ පැත්තේ. මීගබුවෙන් ලක්ෂිකා ඉන්නව මේ වෙලාවේ මාව වහගෙන. ප්‍රියන්තේ ඊට පස්සේ මගේ හොඳම යාළුව නවෝදවත් එකතු කරගන්න කියලා තියෙනවා. චංචලා ඔයාවත් එකතු කරගන්නවා මම මේ වෙලාවේ. මේ කටියව එකතු කරගෙන මම යන්න හදන සින්දුවකට ඔයා මැසේජ් එකක් දාලා එහෙම තියෙනවද? හානේ 0703 935 937 0703 935 937 මැසේජ් එකක් දාලා තියන්න. අපි හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. ඒ කියන්නේ අපේ අන්තිම පැය හවස 3 පැයේදී.

0: ලක්හඩ ප්‍රවෘතේ සමගෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ සුපුන් දිලංකලීන ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: අපරාධ සහ භද්‍රව්‍ය නිවාරණ බිහුම් යටතේ ඊ දිනේදී පුද්ගලයන් 25,910 දෙනෙක් පරීක්ෂා කර තිබෙනවා සැකපිට අත්තනකටගත් පුද්ගලින් සංඛ්‍යාව 472ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජුව 26 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වරින්තකරුවන් 270 දෙනෙකු සහ විවෘත වරින්තකරුවන් 240 දෙනෙකු අත්තනකටගත් බවයි පොලිසිය පවසන්නේ. වෙනත් වැරදි සම්බන්ධයෙන් අත්තනකටගත් සංඛ්‍යාව 4309ක්. සෝමාලියාව තුල ඊශ්‍රායලයේ පැවැත්ම කිසිදු තත්වයක් යටතේ නොපිලිකන්ටා බව එරට ජනාධිපති හසන් ෂේක් මොහමඩ් පවසනවා. මැද පෙරදිග අර්බුදයන්ට සෝමාලියාව ඇදැබීමේ උත්සාහයන් සාර්ථක නොවන බවයි ඔහු පවසා ඇතේ. අල් ජසීරා නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඊශ්‍රායලයේ සෝමාලියාවේ බබීරා ඩාවික් කඳවුරක් ස්ථාපිත කිරීමට ගොතුටුපළ භාවිත කිරීමට සැලසුම් කරන බවත් එහි සැබෑ අරමුණ ගල් රටවල හා ඉරානයට සමීපවීම බවත් සෝමාලියා ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. මේනක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: හවස තුනයි විනාඩි තුනයි වෙලා වම්බෝ සද්දි අපි අන්තිම පැයේ ඉන්නේ මාට බලන් කැප තියෙනවා මේ පැතර එකතු වෙන්න මැසේජ් එකක් එහෙම දාලා මේ පැතර එකතු වෙන්න කියලා කියනවා මේ සින්දුවෙන් පස්සේ නම් මං ඔයා ගැන කතා කරන්න

නියමයි. කොහමද ඒක? නියමයි නේද? එහෙනම් චීන පැත්තට යමුද? මොකද කියන්නේ අපි? ඕකේ.

right. අපි අපේ විදියට නටමුද ළමයිනේ මොකද කියන්නේ අපේ විදියට 6-8 බයිලා විදියට අපි නටමු හරි ගමු.

0: රට කජු කාලා එතරින් ඉස්සරහට යන්න. ඕකේ ගව්.
1: ඔකට මේ කියන්නේ රතු පාටයි.

Yes. That too. What was too deep? Right. තව එකක් ගහන්න කියලා කියන්නේ. Okay. කොහොමත් මේක ගහන්න වෙනවා මේක එහෙම නැත්නම් මට අවුල්. Okay. ඔක්කොම එක දිහා හරියට මේක ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. Roberto. Dabado. Niyamai. Nangila setta yegu malliyegu yenona nanda.

0: ගී රශ්මිය හඟින්නේ හවස 3යි විනාඩි 22යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වස විස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
5: පොඩ්ඩන් ගෙහිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි

0: දැන් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.

හවස 3:25 වෙලාව. ලකන ගී රශ්මිත් එක්ක අපි අන්තිම පැයේ ඉන්නේ. දැන් නම් පැයකුත් නැහැ. කොමහරි පැය භාගික වගේ කාලයක් තියෙනවා අපිට කතා කරන්න. මේ වෙලාවේ මං යනවා WhatsApp එක පැත්තේ පැති කට්ටියක් ඉන්නව මම කියනකන් එයාලව බලාගෙන. අනත් පලංකම තියෙනවා තවත් මැසේජ් එකක් එවන්න මේ පැත්තට. 0703 93 5 93 7. 0703 93 5 93 7. ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. ඔවා මතක් කරනවා මම. ගිහන් සාවයාව එකතු කරගන්න ගොඩාක් වෙලාවකට කලින් තමයි යාමට මැසේජ් එක දාලා තියෙන්නේ. හැබැයි ඉතින් අපි සින්දුවත් ඉවර වෙනකන් ඉන්න පැයිනේ. නැත්තම් බැනුන් කෝටියයි සින්දුකෝ කියලා. ඔකේ ආව එකතු කරගන්න ගිහන්සා. නලින් ඉන්න මේ වෙලාවේ අප්සරා එතකොට විජේකෝන් චන්ද්‍ර මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දිශිනි ලාභකාරිය පැත්තට යන හදන්නේ ඒ හැමදාමත් ඉතින් ලක්කරත් එක්ක ඉන්නවා කියලා දන්නවා. අදත් ලක්කඩ අහගෙන ඉන්නවා කියලා දිනොත් සද්දෙටම ගිරශ්මිත් එක්ක කටියක් එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ. ඔකේ මං එකතු කරගන්නම්. ඊට පස්සේ ප්‍රියංගිකා ඉන්නවා මේ වෙලාවේ. ප්‍රියංගිකා ඔයාවත් එකතු කරගන්නව මම. අද නම් ගෙදර කියලා තියෙන්නේ. ඕකේ ආව එකතු කරගන්නවා. අපි කඩේ වැඩ කරන අය මගේ අමවයි තාත්තව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා චාමිකා තමයි මැසේජ් එක දාලා තින්නේ. චාමිකා මං හිතන්නේ චාමිකා වෙන්න ඕනේ. මම පොඩ්ඩක් කල්පනා කරා චාමිකාද කියන්නේ මේකට චාමිකාද කියලා. මං හිතන්නේ චාමිකා වෙන්න ඇති. මැසේජ් එකේ පොඩ්ඩක් දාන්න බලන්න. මම චාමිකා කියලා ඊට පස්සේ ආයි කියන්න බලන්න. ඊට පස්සේ මම යනවා යටි අන්තර පැත්තට. ධනුෂීනෝ මේ වෙලාවේ ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පුබුදිකා ඔයාවත් එකතු කරගන්නවා. තාත රත්නායක අම්මා සහනි මේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. පහන් ඔයාව එකතු කරගන්නවා. මම යනවා ඊට පස්සේ. දොඩම්ගස් ලන්දෙන් අපිට මැසේජ් එක දාලා තියෙන ප්‍රසන්ත සෙනවිරත්න එතකොට ලක්සිරි දිසානායක ප්‍රියදර්ශනි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඕකේ මේ කටිය මම එකතු කරගන්න හදන්නේ. කිව නම්බිකටවත් මැසේජ් එකක් දාලා අරත් පලංකම තියෙනවා මේ පැතර මැසේජ් එකක් දාන්න. දාලා ගී රශ්මිත් එක්ක එකතු වෙන්න කියලා ආදරේ මතක් කරනවා. අයිත් අපි හම්බ වෙන්නේ මේ සින්දු සෙට් එක ඇහුවට පස්සේ. ඔයත් මැසේජ් එකක් දාලා තියන්න. හවස 3:28.

0: වාසුදේය.
1: සාරා ෆ්ලෑෂ් වාදක මණ්ඩලේ මගේ පිට පස්සේ ඉන්නකොට තිලක් කුමාර තමයි මාව අඳුරලා දුන්නේ. ඉතින් මගේ ආදරණීය පියා සිහිපත් කරමින් ඕගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා ගීත කීපයක් ගැන අවස්ථාව ලැබුණා. ස්තුතියි. එනම් මැණිකේ මම ආයේ ගෙදර එනවා. යව් බලන්න.

හොඳයි. ගමේ හැටියට සද්ද තව පොඩ්ඩක් වැඩි වුණා තමයි ලස්සන. කොල්ලෝ ටික නටනවා විතරයි සද්දයක් නැහැ. හොඳයි අපි කියමු එන්නේ ඩුබායි. එන්නේ ඩුබායි රටේ ඉඳලා.

0: που σαν τη μαλακά. Πάγια χειράκια.
1: හොඳයි සුසිල් ප්‍රනාන්දු අපේ ආදරණීය කලාකරුවාට අපි තවත් එක ගීතයකට ආරාධනා කරනවා
0: සුසිල් ආදරණීය තිලක් හොඳයි සමරූපදී පිටු ගැල

0: රටට වග කියන රේඩියෝ.
1: හවස 3:44.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: ලොවක් සනසන

0: නොමියන හඩ
1: ආරජෝති
0: ඉරිදා රාත්‍රී හතට හිමාලික්ක ජෝතිරාත්‍රිය
2: ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගී රශ්මි

හරියටම හවස 3 විනාඩි 46යි වෙලාව. මට යන්න වෙලාව ඇවිල්ලා කියන එක තමයි මේ වෙලාවෙරුත් කියන්නේ. ඊරශ්මි පැය 3ක් අහගෙන හිටියා. දැන් හවස 4 පැයටත් යන්න ළඟයි. ඉතින් ඒ නිසා මටත් ඒකම යන්න වෙලාව හරි. ඉතින් යන්න කලින් කටියක ඉන්නවා මතක් කරන්න. මං ගියර කමක් නැහැ. ඔයාලා කනත් එක්කම ඉන්න. FM 93.5 FM 93.7 දවස පුරාම ඔයාලා කනහන් ඉන්නවා කියලා මම දන්නවා. දැන් මං ගියාට පස්සේ තවත් cute voice එකක් එනවා. හවස 4ට යෂෝ එනවා අර පලංකෙම තියනවා. හවස 6 අමාර වෙනකම් යෂෝ එක සින්දු ගොඩක් අහන්න. එයාට message එකක් දාලා සින්දුවක් ඉල්ලගන්න. මේ හැමදේම මට කරන්න පුළංකම තියෙනවා. පානදුරේ පැත්තට යන්නේ ගම රජ බලා මම එක දවසක් හරි යනවා කියලා ඔයා දන්නවනේ නේ. කීර්තිනෝ ඉපැත්තේ message එකක් දාලා එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඊට පස්සේ නිරෝෂාවත් එකතු කරගන්නවා. පැහැසර ඒත් එක්කම ශාමා මේ කටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. ඕකේ. බන්දුනේ ඉන්න මේ වෙලාවෙම වහගෙන ඊරශ්මි අහගෙන අන්තිම පැයේදී තමයි message එකක් දාන්න හම්බුනේ කියලා තියෙනවා. අද ගොඩාක් වැඩ කියලා තියෙනවා. ඉබේට වැඩ ටික කරගෙන පරිස්සමෙන් එහෙනම් ඉන්න කියලා කියනවා. ඊට පස්සේ උපේක්ෂා ඉන්නවා. හයි මැනික දෙන්නකෝ අපිට සින්දුවක් කියලා තියෙනවා. ඕකේ මැනික. ඊට පස්සේ හසින් ඉන්නවා මේ වෙලාවේ. ඒ වගේම අනුර message එකක් දාලා තියෙනවා. මං ඉක්මනට කියාගෙන යනවා හැමෝම එකතු කරගන්න ඕන නිසා. ඊළඟට ප්‍රියංකා ඉන්නවා. අනු මෙතුළු කටි එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නේ කියලා තිනු අබේ වික්‍රමවත් එකතු කරගන්නවා මම. චිත්‍රා ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම චානුව මම කිව්වද කියලා මම මේ කල්පනා කරන්නේ. කිව්වත් කමක් නෑ ඔන්න ඔහේ එකතු කරගන්නවා. චානු බලන්නකෝ මම චාරු එයා චානු. කොහොම හරි ආවත් එකතු කරගන්නව මම. ඊට පස්සේ සුජීව ජයසිං අපිට මැසේජ් එකක් දාලා තිනවා සම්පතේ වගේම රාජපක්ෂ ඊට පස්සේ ලංකාවත් එකතු කරගෙන ලස්සන සිද්ධාක් දෙන්නේ කියලා තියෙනවා. සචිනිවත් එකතු කරගෙන එහෙනම් අදට මම ලක්කඩගී රශ්මිත් එක යන්න වෙලාව හරි. ඒ නිසා මම යන්න හදන්නේ. අද එහෙනම් කටි මාත් එක්ක රහට ගී රශ්මි ඇහුවා කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක අදට මම ගෙහෙන් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ගෙහෙනගින්න. අද සුබ දවසක් ගෙහෙන් එන්නම්. මම චාරු.

0: Flashback.
1: Feedback.
0: Sunflower.
1: All right.
0: See to the Sakura.
1: Sahara Flash.
0: Bio.
1: Sanidapa. එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
2: දවල් 12:00 ගී රශ්මි

0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් තිලංකලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන් හෙට දිනේ දක්වා රක්ෂිත මන්තරාගාරගත කරන ලෙස කොළඹ බහිස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. උන්වහන්සේ හෙට දින අභ්‍යාසන අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පීවර කණ්ඩායමයි අධිකරණය නියෝග කර තිබෙන්නේ. අයිස් භද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා. ගලේබුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත වැටලීම් සිදු කළේ කිරිදිවැල්ල පොලිස් වසමේ දික්කන්දවත ප්‍රදේශයේදී. අයිස් භද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 849ක් කාර් වතයක් විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකථන දෙකක් සොයා ගැනුණා. සැක්කරු 39 හැවිරිදී වතුරුකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කිරිදිවැල පොලිසිය විමර්ශන සිදු කරනවා. ලැට්වියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ එරට පාලක පක්ෂයේ දෙවන ජයග්‍රහණයක් ලබා ගෙන තිබෙනවා. මැතිවරණයේදී ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කළ අතර 51.7% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා. යුක්‍රේන හිතවාදී ලැට්වියා ක්‍රාබාති ඇන්ඩ්‍රීස් කුල්බර්ග් නායකත්වයෙන් යුතු යුඑල්පී පක්ෂය මැතිවරණයේ ජයග්‍රහණය හිමි කරගත්තා. දැන් නිකුත්ව ඇති ප්‍රතිඵලවලට අනුව 82% ඡන්දය ගණන් කර ඇති අතර යුඑල්පී පක්ෂය එන් 36% පමණ ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබෙනවා. විපක්ෂයට හිමි වෙද්දී 13% පමණ ඡන්ද ප්‍රතිශතයක් බවයි වාර්තා වන්නේ. සෝවිත් සමූහණ්ඩුට අයත් රටක් වන ලැට්වියාව 1991 වසරේදී එන් නිදහස ලැබුවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: සුබ දවසක්.
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

හවස 4 විනාඩි 13 ඒ වෙලාව වෙලාවත් හරි ඉක්මනට යනවා නේද? බලන්නකෝ ඉතින් නේද? ඔන්න හවස 4 වෙනකොට මම ආවෝ ඔයා ගාවට. ලක්කන ඉරිද සතියන්තෙත් එක්කම ඉතින් ඔයාලට පුළුවන් ලස්සන සින්දු ගොඩක් අහන්න. මාත් එක්ක මම ඉන්නවා හවස 6:30 වෙනකම්. ඊයේ දන්නවනේ ලොකු වැඩක් වුණානේ. මොකද ඒ තමයි ලොකු ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී අපි ලොකු ළමා දිනය වැඩසටහන ක්‍රියාත්මක කරා. ඉතින් ලොකු සෙනඟක් ආව එදාට. ඉතින් ඊයේ දවසේදී ඉතින් තෑගි දිනන්න ගොඩක් ක්‍රීඩා කරන්න මේ හැම තරගයකටම පුංචි පොඩ්ඩො ටික හරි හරියට තරග වැදුණා. මම හිතන්නේ ගොඩාක් අයට අපි තෑගි දුන්න ආපු හැමෝටම පුංචිම හරි තෑග්ගක් එක්ක හිතේ සතුට පුරෝගෙන තමයි ආපහු ගෙවල් වලට ගියේ. සමහරක් අය ගොඩාක් දොර ඉඳලා ඇවිල්ලා තිබුණ, සමහර විටින් බස් පිටින් ඇවිල්ලා තිබුණ. ඒ අය දන්නේ නැහැ මේ වගේ වැඩක් වෙනවා කියලා සමහරක් අය. හැබැයි ඒගොල්ලන්ට ලොකු සතුටක් ආවා අද මේ වගේ වැඩක් වෙනවා කියනකොට. මොකද පුංචි පොඩ්ඩොන්ගේ හිත සතුට කරන තමයි දෙමාපියෝ කැමති නේද? හැබැයි ඒ සතුට දෙගුණ තෙගුණ වුණා ඊයේ ඒ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ. විතරක්ම නෙමෙයි, ඒ පුංචි පොඩ්ඩ හැමෝටම හිතේ හැටියට තෑගි දිනා ගන්නත් අවස්ථාව හම්බ වුණා. ඉතින් පුංචි සතුටක් තියෙන අපිටත් එක්ක සම්බන්ධ වෙන්න හම්බ වෙන එක ගැන. ඉතින් ඒ වගේ යලුත් වැඩකින් අපි ඊළඟ අවුරුද්දේත් හම්බ වෙමු නේද? කොහො බලන්න ඊ ආපු කටේ ඉන්නවනම් ඉක්මනට මැසේජ් එකක් තියන්න මේ පැත්තට. හහා ඒ කතා වැඩක් නෑනේ. අදට ඉරිද කියලා කියන්නේ පොඩ්ඩක් හිත නිදහසේ සතියේම මහන්සිය පොඩ්ඩක් පැත්තක තියන්න හොඳ වෙලාවක් නේ. මේ ඉරිද හැන්දාව කියලා කියන්නේ ඔය කැමති සින්දුවක් අහන ගමන් හිත පොඩ්ඩක් නිදහස් කරගන්න ගමන් උදේ ඉඳලම රෙදි ටික හොදලා ගෙවල් ටික අස් කරලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න වෙලාව නේද? අද නම් ඉතින් හවෝ තිබුණ රෙදි ටික එහෙම වේල ගන්න ඇතිනේ හරි වෙලාවට. හරි කොහොම හරි කමක් නෑ, ඔයාට පුළුවන් වැල ටික කරන ගමන් නිදහසේ රස තේක කෝපි එකක් බොන ගමන් ඔයාට මාව හැගෙන ඉන්න මම ඉන්නවා හවස 6:30 වෙනකම් ඔයා ළඟින්ම. ඉතින් පරක්කු වෙන්න නැතු FM 93.5 FM 93.7ට මැසේජ් එකකුත් තියන්න හර. ඔයාට මම ලස්සන සින්දුවක් ලැස්ති කරන් ඉන්නවා අහන්න දෙන්න. FM 93.7 FM 93.7 මාව හැගෙන ඉන්න ගමන් මේ පැත්තට මැසේජ් එකක් තියන්න 07.03 93.5 93.7ට හවස 4:15 දැන් වෙලාව.

0: ලක්කන සතියන්තිය හගෙනඉන්න වෙලාව හවස හතරයි විනාඩි විසිතුනයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදින වාසිටික පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසී කොයි කාටත් වාසී.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ
5: එහෙමයි
4: ඉලෙක්ට්‍රික්
5: බයික් ගන්න රත්තරන් මඩු ගන්න කොහින්ද
4: තමයි මේ තරම් සල්ලි?

0: 2025දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: හවස 4:26.
6: අසල

0: හවස 4 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සතියක ලකඬ

හවස හතරයි විනාඩි 33යි වෙලාව. මාව අහගෙන ඉන්න කවුද කියලා බලන්න යන්න මට හිතුන ඉක්මනට කැට් එක පැත්තට ගියොත් හොඳයි කියලා. මුලින්ම යනකොට කවුද දන්නවද? මැනගේ තන්මයි ඩොඩම් ගස් ලන්දේ ඉඳලා මාව අහගෙන ඉන්නේ. අද මගේ කටහඬ වෙනස් විදිහට දැහෙන්නේ. මට පොඩක් එහෙමත් හිතනවා, බලමු නේද. ලස්සන දවසක් සතියන්තයක් අහගෙන ඉන්නවා කියලා තියෙන දොළදින ඉන්නවා මෙත්සදී අමන්දී. ඊට පස්සේ මහන්තයා ඉන්නවා, හේමන්තද සිල්වා අයියා ඉන්නවා. ඊට පස්සේ නිමල් සුදුක්ක මනෝහරි ප්‍රනාන්දු අනෝමක ඉන්නවා. අපි දැන් අපි වහගෙන ප්‍රබනංගේ ගෞමිණි අයියා මැණිකි තමයි මේ විදිහට මැසේජ් එක දැම්මේ. ඔයාව අපි හරිම ආදරයෙන් එකතු කරගන්නවා. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? සුබ දවසක් කියලා තියෙනවා. සතියක ලැකනාගෙන ඉන්න ගමන් ට්‍රින්කො පහේ ගණුවෙන් පුංචි බන්න තමයි අපිට මේ විදිහට මැසේජ් එකක් දැම්මේ. සුබ දවසක් යෂෝ, අපිට ලස්සන සින්දුවක් දෙන්න. අනිවාර්යෙන්ම ලස්සන සින්දුවක් දෙන්නම් ආට. අනුරගම අනුලාවතිය තමයි මට මැසේජ් එක දැම්මේ. සිරිල් ඉන්නවා පුතා, ප්‍රදීප්ති ඉන්නවා, ඒ වගේම දු අනුෂිකා මහත්තයා, සිරිල් පුතා, ප්‍රදීප් දුව, අනුෂිකා පුතා, හර්ෂණ දුව, පේශුලා ඉන්නවා, චූටි දුව, අමේලියා ඉන්නවා, සමරසේකරවත් එකතු කරගන්න කියලා තියෙන ඊළඟ සින්දුව අහනෝ. ජය මෝම වෙනද වගේ ආදරෙන් අපි වහගෙන ඉන්නවා. කවුද මේ ඉන්නේ? සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. සුබම සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕනි. ජය මාමා, ඊට පස්සේ ආව එකතු කරගන්න. ඊට පස්සේ කවුද මේ? ඔයත් වැඩ වැඩ, අපිත් වැඩ. ඉතින් මොනවා කරන්නදනේ? ඒක තමයි ඉන්නේ. ඔයගේ කටහඬයි සින්දුය අහනකොට මාන්සිය නැතිවලා යනවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි ජය මාමා. කොට්ටාව ඉඳලා තමයි මේ මැසේජ් එක අපිට දාලා තියෙන්නේ. ලොකබස් උපුල්, පොඩිබස් වරුඩ, ලක්ෂ්මි සින්නවා, මදුසංක, ජගත් ඉන්නවා. ඉතින් හැමෝම අපි එකතු කරගන්නවා වැඩ කරන ගමන් මහන්සිය නැති වෙනත් එක්ක. ලස්සන සින්දුවක් දෙන්නම් හදෝ. ආයි බෝවන් කියලා තියෙන වලක්කන වෙනද වගේම අපිත් සද්දට අහගෙන ඉන්නවා. වැඩ කරන ගමන් අපි අශෝක අයන් වක්ස් එක ඉඳලා තමයි මේ අහගෙන ඉන්නේ. වසන්තී ඇතුළු ෂොප් එකේ ඉන්න හැමෝම හරි මාදරෙන් අපි එකතු කරගන්නවා. අශෝක තමයි මේ විදිහට මට මැසේජ් එකක් දැම්මේ. හයි අක්කිය කියලා තියෙන වශයහන්, මොකද සිනුවක් ඕන නැද්ද ඔයාට? එයාට අයි බීමක් හිතන්නේ. කොමක් නැමේ හැමෝම එකතු කරගෙන අපි අමු ලස්සර හින්දි සිින්දුවක් අහන්න. මොකද කියන්නේ, මෙච්චර වෙලා අපි හැම සිංහලේ වුවනේ, අපි පොඩි වෙනස්සකටත් එක අහමුද මේ හින්දි සිින්දුව.

0: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
1: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
2: ඉල්දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි.

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
4: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ NLB ධනනිධානය නොතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
6: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
5: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
6: රයිනෝ ප්‍රීමියර්
5: එතකොට යට මැටි කෝටින් එක තියෙන
6: සීලිමක් නැතුවත් ලස්සන එකනේ සර් අහලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
7: සේවන ප්‍රාදාන අභිමානයයි රයිනෝ
3: ශ්‍රී ලංකාවේ අංකයිකේ රූෆින් සහ සීලිම් ෂීට්
8: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
9: ජාතික
10: ලොතරැයි මණ්ඩලය.

0: සතියක ලක්හඳ
1: සිදුව කහන්න දෙල තිීට යාට දී වාඩ පුළොන් මේ පැත්තට එන්න මැසිච්චිකක් තියන්න එ මනුතුන දශම් පහෙන් එ මනෝදුන දශම හතින් මවාහගෙනන්න ගමන් පින්දුවයි හතයි බින්දුවයි තුනයි අනුතුනයි පහ අනුතුනයි හතට මැසෙච්ජිකක් කියවල තියන්න.

මේ හැන සින්දුවට ඔන්න කළුතරින් මට කතා කරපු දර්ශනීයව අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. නුවරින් සංජී ඔයාවත් අපි මේ සින්දුවට එකතු කරගන්න. ඒ වගේම තමයි රත්නපුරේ ඉඳලා අපි හැමදාම කතා කරන තමරා කුමාරියව ඉතින් අමතක කරන්නේ කොහොමද නේද? මේ තමයි ක්ලැරන්ස් විජේවර්ධන විජේරත්න මහත්මයාගේ ලස්සන සින්දුවක්.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විපාක වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: සතියක ලක්හඳ
1: කෝබලන්ද බෝඩිං වල ජීවත්වන කට්ටිය ඔයාලගේ තින්නෝ මිසිස් පෙරේරෝ කෙනෙක්. සමහරක්වෙලට ෆොඩෝස්ටක දාලතින හරි ලස්සනට ෆෙස්බුක් එකේ මේ වගේ කඩ කාමරයක් තියෙනවා කැමති පිරිමිලාමෙක් හරි ගැල්ලාමෙක් හරි ගන්න බුණ ඒවත් නැත්තං දැන් තියෙන රැඳන් බෙදාගෙන ජීවත් වෙන්න ඔන්නම ඉන්න කාමර සමහරට ගැල්ලාමෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඉතින් කොහොම හරි හරි ලස්සනට දාලා තින හැබැයි කොහොම හරි ගිහිල්ලා බැලුවට පස්සේ තමයි ඉතින් වැඩේ දෙනකට පුළුවන් වෙන්නේ. මකුණ කකා ඉන්න වෙනවා, වතුර බිල වෙනම ගෙවන්න ඕනේ, ලයිට් බිල්, වතුර බිල්, ලයිට් බිල් මේ සේරම එක පිටට එනවනේ. ඔන්න පොඩක් විතර ලයිට් බිල වැඩි වුණාම ඔන්න මිසස් පෙරේරාගෙන් පොඩ චුරුචුරුවක් කෙනා අද මේ පාර මොකද ලයිට් බිල වැඩි වෙලා තියෙන්නේ, ඕගොල්ලොම ගෙවා ගන්න කියලා ඔන්න ඉතින් වෙනම බිලකුත් අපිට ඇඩ් වෙනවා නේද. එහෙම තමයි ඉතින් ගෙදර ඉන්නවා වගේ නෙමෙයි ඉතින් බෝඩින් ජීවිතේ කීද කට්ටිය. කෝ රස මතක තියෙනවා කියන බලන්න ඉක්මනට මේ පැත්තට. රස මතක නම් කොහොමද නේමටයි නේද. කමක් නෑ, ඉක්මනට මැසේජ් එකක් දාලා තියාම සින්දුවකට එකතු කරගන්න. ඔය කවුරු මොනා කරත් කමක් නෑ යන්නේ, අපි ඉස්සරහට යමු නේද. සින්දුවක් ආඩු ගමන් නිවාඩුවේ ඉන්නකම අද ඉඳන් සතියන්තිය කියලා කියන්නේ ඔයාලට හිත නිදහසේම ඉන්න පුළුවන් දවසක්. ඉතින් මං ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඒ විදිහට මේ පැත්තට ආපුවායි ඉන්නවා ප්‍රති ෂොප් එකකින් තමයි මේ මැසේජ් එක දාලා දෙන. මහරගම පැත්තේ අජන්ත සර් ඉන්නවා, ඉන්ද්‍රජිත් සර් ඉන්නවා, ශ්‍රීබාලි, අංජලි, යසරත් ඉන්නවා, මවගෙන සජානි, කුමාරි, කුමාරි ඉන්නවා, කොබුදු, උමේෂ්, එවිතරක් නෙමෙයි මදුෂානිත් ඉන්නවා, සන්ධ්‍යා, කුෂි, දයාබරන්, ඒ වගේම දර්ශනා, රොබේකා, හන්සිකා, සමිතා, මේ කට්ටියව එකතු කරගන්නකෝ කියලා තියෙනවා. ඔන්න පරක්කු වුණාට ඉතින් කරන්න දෙයක් නෑ, මම ඔන්න දැන් ආව මතක් කළා මේ එකතු කරගත්තා කියලා. ඉතින් ආවගේ නම කවුද මේ, මං කන්නේ කවුද මේ නම, ෂෙහන් වෙන්න ඕනේ ෂෙහන්. ඔයාව අපි හරිම ආදරෙන් එකතු කරගන්න, ඔයාගේ ෂොප් එකේ කට්ටියත් එකතු කරගෙන ගල්ගම් ඔස්කර සියමලන් දොරේ ඉන් සියමලන් ගමු ඉඳලා ඉනෝකෝ ප්‍රියදර්ශුනි ඔන්න මැසේජ් එකක් දාලා තිනවත් අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ලස්සන සින්දුවක් තමයි ඔයාට අහන දින ලෑස්ති කරගෙන ඉන්න මම. ඊට පස්සේ කවුද මේ ඉන්නේ, ඊට පස්සේ ඉන්නවා ඔකුවෙල ඉරියගොල්ලෙන් පාලිත අපි වහගෙන ඉන්න, පාලිත අපි ආදරයෙන් එකතු කරගන්නවා. උදේශිකා, රූපිකා, ඉන්දෝෂා ඊළඟ සින්දුවට එකතු කරගන්න ඕනේ. උදේශිකා ආවත් අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඔයාලත් පුළුවන් මේ විදිහට මැසේජ් එකක් දාන්න FM 93.5 FM 93.7 0703 0103 93.5

අපි මංගල්ල කාලෙට විස්කි බොතලෙට කසි පුදාලයි ගැව්වේ. ඔය ජෝස මරියල්ල පේදුරු ජුදා සප්පෙලින්දෙන් තමයි නාන්නේ. මෙහෙ ලෝගෝ ඇඳගත්ත රෝමේ උන්දලට ජ

පහයි විනාඩියක මේ විදිහට දෙවෙනි පැයව පටන් ගන්නවා. ආරවුලක් මේ පැත්තට එන මැසේජ් එකක් තියන්න. ඔක හැමති කෙනෙක් එකතු කරගන්න ඕයි. ඉක්මනට මැසේජ් එකක් කියලා තියන්න.

0: சத்தியாக லக்கண்ட
1: සතියගේ ලක්කන හගෙන ඉන්න ගමන් ඔන්න දන්නෙම නැතුව අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. ලස්සන සින්දුටිකක් ඔයාට අහන්න දුන්නා. ආ වැඩ කරන ගමන් උනත් කමක් නැහැ. ඔයා ගෙදර හිටිය කමක් හිටියත් කමක් නැහැ. ඔයා කොහෙ හිටියත් කමක් නැහැ. යන්නේ පරිස්සමන සතුටින් ඉන්න ලස්සන සින්දුවක් අහන ගමන්. සමහරක් වෙලාවට තින් ඊයේ දවසේ නිවාඩුත් එක්ක ඔන්න ගමනක් කියමු ගිහින් එහෙම නැත්නම් වීකෙන්ඩ් එකේ ට්‍රිප් එකක් කියමු ගියාද? අන්තිම පොඩක් විතර වැහි පොදකුත් එනවා නේද? වැහි පොද ආවට කමක් නැහැ. ගියපු දණකින් පරිස්සමට ආපහු එන්නෝ. එහෙම ගමන් අපිවත් අහගෙන ඉන්නේ FM 93.5 FM 93.7 අහගෙන ඉන්න ගමන් ආට පුළුවන් ආ කොහේ හිටියත් ඔයා කැමති කෙනෙක්ව කැමති සින්දුවකට එකතු කරගන්න. ආර පුළුවන් මේ පැත්තට ඇවිල්ලා කැමති සින්දුවක් නමක් කියලා ඉල්ලගන්න. හරිද? නමක් ගමක් නැතුව නම් දාන්න එපා සින්දුවක් ඕනි කියලා. මම දන්නේ නැහැ ඕඩ ඕනේ මොන වගේ සින්දුවක්ද කියලා නේද? මේක හරි වැඩක් කරනවානේ. ඔයාට පුළුවන් ඉතින් කැමති සින්දුවක් කැමති නමක් කියලා ඉල්ලගන්න. ඉතින් දැනට මොන ලෑස්ති කරන් ඉන්නවා සංගීත විජේසෝරියගේ සින්දුවක් අහන්න දෙන්න ඔයාට. ඒ සින්දුව අහන්න දෙන්න කලින් මේ වෙලාව මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. ගුඩ් ඊවනින්. අපි සිද්දුරන් ගලින් අහගෙන ඉන්නේ. ආවාහගෙන ඉන්නවා කියලා තිනු අම්මා නිසංසල තාත්තා ඉන්නක ඉඳවා ලොකු නංගි නැතුල්යා චූටි නංගි චනුලි ඉසරි තමයි මට මැසේජ් එක දැම්මේ. හරිම ආදරෙන් ආව එකතු කරගන්නවා ඉසරි. හයි අක්කේ කොහොමද? අපිට අපි තිනෝ කියලා තිනු අපි අම්බලංගොඩ ඉඳලා තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. එයාගේ ෂූ ෂොප් එකේ ඉඳලා තමයි මේ විදියට සද්දට මලක්කන දාලා තියෙන්නේ නේද? අදත් ඔයා වැඩදානේ අපි වගේ. කමක් නැහැ. ඉතින් අපි හැමෝම වැඩනේ නේද? ෂොප් එකේ ඉන්න හැමෝම අපි හරිම ආදරෙන් මතක් කරනවා. කවුද ඉන්නේ මේ අකේන්? අකාන් ඉන්නවා. ඊට පස්සේ ෂොප්පෙගේ නින්ද සමහරක්ලට සමහර මැසේජ් කියව ගන්න ගියාම මේ මොකද්ද කියලා හිතෙනවානේ. අන්න එහෙම තමයි ඉතින් නේද? වාසනා ඉන්නවා. ඉතින් කමක් නැහැ. ඉන්න හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කන හඬ හැමෝම. ඔව් තමර කුමාරි ඔන්න දිග මැසේජ් එකක් කිව්ලා තියෙන ඔන්න වාගේ නම් මම ඉස්සෙල්ලා කිව්වා නේද? කමක් නෑ. ආය පාරක් එකතු කරගන්නම්. අසර සින්දුවක් අහන්න ආව මතක් කරන අපි හරිම ආදරෙන්. අපිට නම් වැස්ස කියලා තියෙනවා නූල පැත්තට ඔන්න වහිනවා. එහෙම තමයි තින්නේද? මේත් පොඩක් වැස්සේ බර කාල ගුණයක් තමයි තියෙන වික්‍රමසිංහ පුරටත්. අපි බලමු ඉතින් සමහරක් විට එළිය වහිනවා වෙන්න පුළුවන්. මං මේ ඇතුලේ හිටියට නේද? අපි බලමුකෝ ඉතින් අපිට සාස්ත්‍ර සින්දුවක් දෙද්ද කියලා තියෙනවා. කවුද මේ අලවින් ගුණසිරි කෝල් හවුස් එකෙන් තමයි මැසේජ් එක දාලා තියෙන උපාලි. සින්දුවක් අහන්න අපි එකතු කරගන්න කියලා තියෙන ලොකු බොස් ඉන්නවා. ආදිමති දුමියා ඉන්නවා. උදේ කුමාර වසන්ත සමන් එවගේ මාතුල සමිත ඉන්නවා. නිලන්ත ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සින්දුවක් අහන විදිහටම අපි ආදරෙන් අහගෙන ඉන්නවා. ලස්සනටම කතා කරන ලස්සනටම හිනා සලන හරි ලස්සන ඔයා. රසික ළමේ රැඳේ ඉන්නේ කිසි දවසක අපි හැරදා නොයා. ඔකේ ඔයාට මුළු රසික කැලම හැමදාමත් ආදරේ පානවයි ආදරේ පනවාගේ දයාව. මේ ලස්සන හැන්දෑවේ පාලුව තනිකම මකිදුවා සත්‍යකින්ම ඔයා. අර බොම්බල ජගත් රෝහණ හරිම ලස්සනයි. තැන්කූ සෝ මච් ඔයාගේ වෙලාව වෙන් කරගෙන ලස්සන මැසේජ් එකක් මේ පැත්තට එව්වට. ආදරේ පිරුණු සින්දුව කියලලා තියෙන බලන්නේ ඔයාට මේ සින්දුව හරියයිද කියලා. ආදරේ පිරුණු සින්දුම තමයි දෙන්නේ ඔයාට ලක්කන හැගෙන ඉන්න ගමන්. අනේ ඉතින් මගේ ආදරෙත් දාලා මේ ආදරෙත් එකතු කරගෙන ලස්සන ආදරේ පිරුණු සින්දුවක් තමයි මේ තියෙන්නේ. අහලා බලන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: සවස් 5 විනාඩි 16යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: වසර 25ක විශ්වාසය. AWB roller dose. මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roller dose. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB roller dose ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-1100.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
6: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 011-2-381-381.
7: සුබ දවසක්.
8: ජාතික ලොතරැයි මණ්ඩලය.

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව සතියක ලක්හඬ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076-478-478
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
6: අපේ අම්මගේ දරාවද

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: සවස 5 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සතියක ලක්හඬ.
0: මොකද කරන්න මේ වෙලාවේ? පොඩි වැස්සක් එක්ක ඉතින් මොකද කරන්නේ? රෑට කැම ටිකක් හදන්න හිම ලෑස්ති වෙලා දිනේ. ගෙදර වැඩ ටික කොහොම ඉවර කරගත්තද නැත්නම් ඉතින් හෙට අලුත් සතියක් තමයි පටන් ගන්න. හෙටට වැඩ ටික ගොඩ ගැහෙනවරි. ඉතින් හෙටට වැඩ ඉතුරු කරන්න නැතුව අදම පුළුවන් තරම් වැඩ ටික ඉවර කරගන්නනේ. හිත නිදහසේ අලුත් සතියක් පටන් ගන්නකොට වැඩ ටික හිත නිදහසේ කරගෙන යන්න පුළුවන්නේ. එහෙම තමයි ඉතින් ජීවිතේ ඉතින් සමහර දේවල් අපි ප්ලෑන් කරලා කරේ නැත්නම් ඒක නිකන් අච්චාරුවක් වගේ වෙනවා කියලා අහලා තියෙනවා නේද? වැඩේ ඉතින් අච්චාරුවක් කරගන්නතු ඊළඟ හෙට සැහැටින් පටන් ගන්න සතිය අච්චාරු සතියක් කරගන්න නැතු හිත නිදහසේ වැඩ ටික කරන්න පුළුවන් වෙන්න අද දවසේ ඔය ලෑස්ති වෙන්න නේද? හෙට වෙන කැම ටික සමහරක් වෙලාවට කපලා දාලා ෆ්‍රිජ් එකේ වෙන විදිහට අපි පැත්තකින් තියලා දෙනවා. එතකොට උදේට යදි ලේසි පාසු වෙනවනේ නේ. ඒතර වෙලාව ඉතුරු කරගන්න පුළුවන් පොල් ටික ගාලා වෙනම තියාගන්න පුළුවන්. එහෙම තමයි. ඉතින් වැඩ ටික පාසු කරගෙන දැන් ගොඩාක් ගෙවල් වල ඔය වගේ වැඩ ටික කරනවනේ. කලින් දවසේ කලින් උයන

වල මොනවද කියලා ප්ලෑන් කරලා හැම අපි ෆ්‍රිජ් එකේ ලස්සනට හරිය හැදට අර ලන්ච් බොක්ස් වල වගේ දාලා වෙනම තියලා තියෙනවා. එහෙම තමයි ඉතින් වෙලාව ඉතුරු කරගන්න අපිට පුළුවන් වෙන්නේ කෑම ටික හරි පහසුවෙන් ඉක්මනට හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ ඔක්කොම කරන්න තියෙන්නේ ඉතින් අද දවස තමයි නේද? ඒ ඉන්නකම මම හගෙන ඉන්නවා. ඉතින් මාව හගෙන ඉන්නකොට ඔයාලට පාළුවේ කම්මැලිකමේ වැඩ ටික කරන්න මන් දෙන්නේ. හරිද? ඔයාලට මම ලස්සනම සින්දු ටිකක් දෙනවා අහන්න දෙන්නේ. ඒ අහන ගමන් වැඩ ටික ඉක්මනට කරගෙන බලුවන් වෙනවා. ඒ විදිහට මට මැසේජ් කරපු අය ඉන්නවා FM 93.5 FM 93.7 මාව හගෙන ඉන්න ගමන් ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙනවා. Thank you so much ඔයාලට. මොරොන්තුඩු ඉඳලා තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. රොෂාන්, ෂෞමා, සෙනුක, රුචිකා ඉන්නවා මාව අහගෙන, ලක්ෂ්මණුත් ඉන්නවා කියලා තියෙනවා. ඔය හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දු අහන්න. සීජී, ඔයත් අපි එකතු කරගන්නවා ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ මට හිතුණා කුරුණෑගල පැත්තට යන්න ඕනේ කියලා. කුරුණෑගල ෂෙහානි අහගෙන ඉන්නවා. එයාගේ අම්මයි තාත්තා ඒ වගේම මල් පුංචි මලි කෙනෙක් ඉන්නේ. මල්ලිවත් එකතු කරගන්න කිව්වා ලස්සන සින්දුවක් අහන්න. ඊපස්සේ මට හිතුණා හොරණ පැත්තට යන්න ඕනි කියලා. හොරණින් අහගෙන ඉන්නවා සමිතායයි වගේ මෙයාගේ පවුලේ හැමෝම ඉතින් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වා. මොකද අද හැමෝම ගෙදර ඉන්න දවස කියලා කිව්වා. ඉතින් එහෙම තමයිනේ, ගෙදර හැමෝම ඉන්නකොටදී සතුට තිගුණ තිගුණ වෙනවනේ නේද? එහෙම තමයි. ඉතින් සතුටෙන් ඉන්නකොට ඉතින් පවුලේ කැමැතිමයි ළඟින් ඉන්නකොට ආදරේ වැඩි වෙනවා, සතුට වැඩි වෙනවා. එහෙනම් ඉතින් අද පවුලේ හැමෝම එකතු වෙලා රස කෑමක් හදලා ගන්න කොහොමද? මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
1: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
3: ලොවක් සනසන ඔබ

සස්සු පහයි විනාඩි 42යි සින්දු වෙලාව. මේ සින්දුවට මම එකතු කරගන්නවා කුරුණෑගල උඩත්තා පොලික් මාම මේ වෙලාවේ අහගෙන ඉන්නවා. කවුද මේ නම දාලා තියෙන්නේ? ලක්මාලි වන්නර ඕව අදින් එකතු කරගන්නවා. ආගේ පවුල හැමෝම ඉන්නවා මේ වෙලාවේ සත්තරම ලක්කනාගිරනේ. අද හැමෝම ගෙදර කියලා දින මහත්ය උපාලි, ඊට පස්සේ පුතා සිතුම සංසිත, ඒ වගේම ගෙදර ඉන්න හැමෝමත් එකතු කරගෙන අපි මෙලස්තර සින්දහමු. මැෂිහන් වීරංග

0: වෙලාව පස්සර 5 විනාඩි 45යි.
1: ලක්කන ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: හෙට දිනේදී දිවස 5000ක් ජනතා අයිතියට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 1056කට අලුතින් පත්වේ. ඥානසාර හිමි රක්ෂිතයට බ්‍රසීල මැතිවරණය ඇරඹෙයි.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6 බලාපොරොත්තු වන්න.
3: රටට

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: දැන් එතකොට තමුන් හෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
4: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

සවස 6 විනාඩි 3යි වෙලාව. දන්නව නැතුව 6 පැයටත් අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඕන පුළුවන් මේ පැයේ කියන පැයක්ම මං ඉන්නේ හැවත් එක්ක. හරියටම තව ජෝඩි වෙලාවක් ඉඳින් අවස 6:30 වෙන්න. ඊට කලින් ඉක්මනට මේ පැත්තට එන්න මැසේජ් එකක් තියන්න. 0703 93 93 7ට මම බලන ඉන්නවා මැසේජ් එක කියවනකම්. ඒ විදිහට මට එවුව කෙනෙක් තමයි සචුත් සතුෂ් නේද? ඔන්න නමස් හැරදුව. සතුෂ් ඉන්නවා මාව අහගෙන ආදරෙන් අපි එකතු කරගන්න පවුල හැමෝමත් එක්ක. දම්මිකා මැසේජ් එකක් දැම්ම කුරුණෑගල ඉඳලා ආව ආදරෙන් මතක් කරට මාස්පත. අන්න මාස්පත ඉන්නතයි මම අහගෙන ඉන්නේ. ගෙදර සද්දරිම ලකන දාලා තිනා කියලා තිනවා. වාගේ පවුල හැමෝම ලොකු දුව, අයවකින් චුටි දුව, පුතා. මේ හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන අපි යමු රයිනගේ මේ ලස්සන සින්දුව අහන්න.

0: සතියක ලකඳ
1: සවසහේ විනාඩියට වෙලාව ඉක්මනට එකතු කරගන්නම් මේ සින්දුවට කටියා කියන මව අහගෙන සද්දෙටම අක්කේ අක්කේ අපි නම් හොද්දටම වැඩ මේ දාද මගේ තද විතරයි නිවාඩු තියෙන හැට ඉඳන් එක දිගටම වැඩ කියලා තියෙනවා වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ එහෙම නේද කමක් නෑ ඉතින් හැමෝම ඉතින් වැඩ කරමුනි සතුටින් වැඩ කරන ගම සතුටින් සින්දුවක් ගහන්න මට මම දෙන්නම් මේ සින්දුව ගෙදර ඉන්න හැමෝම එකතු කරගන්න කිව්වාගේ හොඳම යාළුව සතුනි ඔන සතුනිවත් එකතු කරගෙන අපි යමු මේ ලස්සන සින්දුව අහන්න

0: රටට වග කියන රේඩියෝ.
1: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් අලුත් වෙලා
2: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
3: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
0: සුබ දවස අලුත් වෙලා
2: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවස
3: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

දීපිකා ප්‍රියදර්ශිනී මහත්මියගේ ලස්සන සින්දුවක් මම ආට අහන දින ලෑස්ති කරගෙන ඉන්නේ. ඔබත් පුළුවන් මේ සින්දුව අහන්න කැමති කෙනෙක් එකතු කරගන්න. ඒ විදිහට මට මැසේජ් එකක් දාපු අය ඉන්නවා ආදරෙන් මතක් කරන්න කියලා. ඉතින් ආදරෙන් මතක් කරන්න කියලා කිව්වහම කොහොමද ඉතින් මතක් කරන්නේ නැතුව ඉන්නේ නේද? ওই විදිහට එරංග මට මැසේජ් එකක් දුන්න යාගේ පවුල හැමෝම එකතු කරගෙන එයාගේ ආදරණීය නංගිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකේ කියලා. අනාඩ ලස්සනම ලස්සන සින්දුවක් තමයි මම මේ අහන්න දෙන ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වගේම මට කතා කරා දමයන්ති. දමයන්ති මං ආවත් ආදරෙන් මතක් කරනවා. එයාගේ හස්බන්ඩ් එකතු කරගනිකා මේ ලස්සන සින්දුවට.

0: ලොතරැයි DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: Nakanda, Radio ITN. Satyaga, Nakanda.
1: කසුන් කල්හරගේ සින්දුවක් එක්කම මම හිතුවා යන්න වෙනවා කියලා මට වෙලා ඇවිල්ලා තියෙන්නේ ගිහින් එන්න. මං අන්දර ගිහිල්ලා එන්න පරිස්සමට සතරින් ඉන්න. හෙට උදේ 10ට එනවා මම යෂෝ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
5: ප්‍රවෘත්ති සිරස්තල.

0: හෙටට යෙදෙන ජනවාස දිනයේදී නිවාස 5000ක් ජනතා අයිතියට. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 2056කට අලුතින් පත්වේ. දෙසැම්බරේදී 2900කට යතුරු පැදී. අවුරුද්දේ මුල් මාස 6දී ඩොලර් බිලියන 405ක ඍජු විදේශ ආයෝජන. ඥානසාර හිමි රක්ෂිතයට. ජලවීතිකාව 2030දී බෙරටින් තුරන් කරන්න සැලසුම්. ට්‍රම්ප් අවධානයෙන් බලා සිටින බ්‍රසීල මැතිවරණය ඇරඹේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේෂුකායි දිවිර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුරුදු ලංකලීන ආරච්චි. ලෝක ජනවාස දිනය වෙනුවෙන් නිවාස 5000ක් විවෘත කිරීමේ ව්‍යාපෘතිය හෙට සිදු කරනවා. ලෝක ජනවාස දිනය ඔක්තෝබර් 2 වෙනිදාටදී තිබුණා. ඒ වෙනුවෙන් ජනවාස සතිය ක්‍රියාත්මක කරමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා. ලෝක ජනවාස සතියේ ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍යාචාර්ය හරිණි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් අර්ලිකා මන්දිරයේදී හෙට පැවැත්වෙනවා. ඊට සමගාමීව රජයේ ආධාරයට තෙද්දි වූ දිවස 5000ක් රටපුරා විවෘත කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. දිස්ත්‍රික් සියල්ල භාවනාවේ වෙන පරිදි හෙට දිනේදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. බීට අමතරව කොළඹ පැල්පත්වාසි ජනතාව වෙනුවෙන් දිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර උතුරේ නිවාස 1500ක් ඉදිකිරීමද මෙවන විට ආරම්භ කර තිබෙනවා. මෙම සියලු ව්‍යාපෘති තුළින් ලබන දෙසැම්බර් 31 වනදා වන විට නිවාස 30,000කට වැඩි සංඛ්‍යාවක් ජනතා අයිතියට පත් කිරීම අරමුණ බවයි අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසන්නේ. සියලු දෙනාට සුරක්ෂිත නිවසක් යන තේමාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මේ අතර ITN Weekend Press වැඩසටහන සමග එක්වෙමින් නිවස හයිදි ක්‍රීම අමාත්‍යාංශයේ ලේකම් කුමුදුලාල් බෝගහවත්ත මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
1: ජනාධිපති ප්‍රමුඛ රජයේ අවධානය යොමු කරපු ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ නිවාස නැති අයට සුරක්ෂිත නිවසක් ලබා දෙන්න. නිවාස නැති අපි හිතනවා 115,000ක් විතර ඉන්නවා කියලා. මේ අවුරුද්ද තුල නිවාස 31,000ක් හදන්න වැඩ ආරම්භ කරලා තිනු අරමුණ 31,000ක්. ඉතිහාසයේ එක අවුරුද්දක් තුල රජයේ මැදිහත් වීම මත වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිවෙන අවුරුද්ද මේ අවුරුද්ද වෙනවා. එතකොට ඒකෙන් නිවාස 5000ක වැඩ අවසන් කරලා ගෙට ගෙවිදීමේ උත්සවය හෙට ලෝක ජනවාස දිනයේ නිමිත්තෙන් ආරම්භ කරන්න අපි කටයුතු කරලා තියෙනවා නිවාස 5000ක්. ඉතින් අපිට සන්තෝෂයි. ඉතින් අමාත්‍යාංශ විදියටත් අමාත්‍යාංශ ලේකම්තුමා විදියටත් ඒ වගේ කාර්යයකට සම්බන්ධ වීම ලැබීම ගැන.
0: රටේ නිවරදී නිවාස ව්‍යාපෘතියක් නොමැති වීම හේතුවෙන් ඇති වූ ගැටලු බගහරවා ගැනීම සඳහා නිවරදී නිවාස ප්‍රතිපත්තියක් අරඹා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් පළ කරමින් සඳහන් කළා.
1: මේ රටේ නිවැරදි නිවාස ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. අපි දැන් නිවාස ප්‍රතිපත්තිය නැවත සකස් කරලා දැන් අවසන් අධීරයේ තියෙන්නේ. විශේෂ බඩපිල්ලක් හදලා තියෙනවා ලංකාව පුරාම නගරයට ආසන්නව ජනතාව පදිංචි කරා. එතකොට එහෙම නගරයට ආසන්නව පදිංචි කරනකොට අපිට වෙන වෙනම අපේ තියෙන සීමිත ඉඩකඩත් එක අපිට බෑ වෙන වෙනම ඉඩම් කට්ටි දීලා ගෙවල් හදා අපාර්ට්මන්ට් සංකල්පයට අපිට යන්න වෙනවා. තට්ටු හතරේ ඒක නගරයේ හැටියට දැන් කොළඹ නම් ලොකු තට්ටු ගානකට යන්නේ වෙයි. නගර වල තට්ටු හතරට වගේ නිවාස හදලා නගරයට ආසන්නව පදිංචි කරවලා ඒ නිවාස සංකීර්ණය තුල මොන්ටිසෝරිය තියෙනවා, ඩේකියා සෙන්ටර් එක තියෙනවා, මෙඩිකල් සෙන්ටර් එක තියෙනවා. ඒක තමන්ට ඉදිරියට බැස්සම ව්‍යායාම කරන්න සහ ග්‍රවුන්ඩ් එකකට ආසන්න තැනක් තියෙනවා. පහසුකම් දෙන්න පුළුවන්. අර වෙන වෙනම ඉඩම් කට්ටි කට්ටිය දෙන එක එකතු කරලා දුවම ඒ ඉතුරු වෙන ඉඩම් වලින් ඒ පොදු පහසුකම් දෙන්න පුළුවන්. එහෙම එකකට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ.
0: නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම උත්සවය අර්ලිකා මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් වසර එකහමාරක සාර්ථක හා විධිමත් පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්වීම් ලැබූ මෙම නිලධාරීනියන් දිවින පුරා පළත් සභා සහ රේකී අමාත්‍යාංශ යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කරනවා. මේ දී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය ලලිත ජාතිස්ස මහතා කියා සිටියේ පුරවෙසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉලක්කගත සංවර්ධනයක් ක්‍රියාත්මක බවයි. වැඩිම නවපත්වීම් සංඛ්‍යාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ලබා දී ඇති අතර ඉදිරියේදී ගුරුවරුන් 20,000කට වැඩි පිරිසක් බදවා ගැනීමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
2: මාතෘ හා ලදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් අපි ආසියාවේ පමණක් නෙවෙයි ලෝකයේම ආදර්ශයක් ලබා දිය හැකි ආකෘතියක් නිර්මාණය කළ තිබෙනවා. අපේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකරු ඇතුළු ඒ මහජන සෞඛ්‍යට අදාළ කණ්ඩායම ශේෂ්ත්‍රයේ කරපු රාජකාරිය සහ සේවාව තමයි ඒකට හේතු සාධක වුණේ. තවත් රටවල මේ සමාන ආකෘති තිබ්බට අපිට ආවේනික ආකෘතියක් අපිට නිර්මාණය කරගත්ත දශක ගණනාවක් තිස්සේ. අපි රජයක් හැටියට සාමාන්‍ය මේ වෙනකොට 141,000කට පමණ අලුතෙන් බඳවාගෙන ප්‍රණමැති ලබා දීලා තියෙන රාජ්‍ය සේවයට එතනින් මගේ දැනුමේ හැටියට මේ වෙනකොට වැඩිම බදවා ගැනීම කළා තිබෙන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට. සමහර මේක කැඩෙන්න පුළුවන් තව මාස දෙකකින් විතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුවරු එකසරේ 23,000 බදවා ගන්නවා. ඔබේ ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන උසස් වීම් ලබා දීලා තියෙනවා. ඒ වගේ ඔබටම අදාළ තව දීමනා තිබෙනවා. වාර්ෂිකව ලබා දෙන රුපියල් 28,000ක නිලැඳුම් දීමනාවක්. අපි රාජ්‍ය සේවයට මූලික වැටුප් වැඩි කළා. පුහුණුන කාලයේ දීමනා වැඩි කරලා කටයුතු කරන අවස්ථාවක තමයි ඔබ අපේ සේවයට එකතු වෙන්නේ. මම අර කියපු ප්‍රශස්ත සෞඛ්‍ය සේවාව ලබා දීමේදී ඔබට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම රජය කටයුතු කරනවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2,900කට පමණ අලුතෙන් ස්කූටි ලබා දෙනවා ඉතාම ඉක්මනට.
0: 2026 වසරේ පළුම්බා සහය තුල ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 405ක ඍජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා. ජනවාරි සිට ජූලි දක්වා කාලය තුල ලැබුණු මෙම ආයෝජන මෙරට ආර්ථිකයේ විදේශීයත්ව සඳහා යොදාගෙන අතර නව ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහාද ඒ වැදගත් වනවා. එවැනි ආයෝජන මගින් රටට විදේශ විනිමය ලැබීම පමණක් නොව නව තාක්ෂණය, කලමනාකරණය, දැනුම සහ ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධතා මෙරටට ගෙනීමටද අවස්ථාව සැලසෙනවා. එමෙන්ම නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර පුළුල් කිරීම, නව රැකී අවස්ථා බිහි කිරීම සහ අපරේණ ආදායම ඉහළ නැන්වීම සඳහාද ඍජු විදේශ ආයෝජන වැදගත් වනවා. ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ බාහිර අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා විදේශ විනිමය ප්‍රවාහ ශක්තිමත් කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි. වරින්තු නිකුත් කර තිබියදී අත්තරංගුටගත් බොදුබල සේනා සංවිධානයේ බහලේකම් පූජ්‍ය ගල්කුඩත්තේ ජනසාර ස්වාමීන් වහන්සේ හෙට දිනේ දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන් අධිකරණයේ හම්වේකරු දක්වමින් දැනුම් දී ඇත්තේ සැකකාර ජනසාර හිමියන් අධිකරණය විසින් නිකුත් කළ වරින්තුවලට අනුව අත්තරංකුට ගෙන ඉදිරිපත් කළ බවයි. උන්වහන්සේට අභියාචනා අධිකරණයෙන් කොළඹ මහඅධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරින්තු නිකුත් කර තිබෙන බවත් පොලිසිය සඳහන් කළා. එම අවස්ථාවේ ජනසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ සිය සේවාදායකයා මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව සිටි නිසා උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයකට ගොස් රැඳී සිටි බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක බහිෂ්ටවත්වරයා ජනසාර හිමියන් රිමාන්ඩ් බහරට පත් කරන ලෙස නියෝග කළා. අභියාචනා අධිකරණයේ හමුවේ පවතින වරින්තුව හෙට දින එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර කොළඹ මහඅධිකරණයේ හමුවේ පවතින වරින්තුව සඳහා අනිද්දා දින කොළඹ මහඅධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණා. ඊට අමතරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින වරින්තුව සඳහා උන්වහන්සේ ලබන බදාදා එම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මඩකලපුව ශික්ෂණ රෝහලේ සත්මහල් වක්කඩු සහ රුධිර කාන්දු කරන එකකය ජනතා අයිතියට පත් කෙරුණා. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 550ක්. සායන දෙලි සත්කාර ඒකක සහ ශල්‍යකාර ඇතුළු නවීන පහසුකම් රසකින් වක්ගඩු හා රුධිර කාන්දු කරන ඒකකය සමන්විතයි. අම්පාර හා බඩකලප දිස්ත්‍රික්වල වක්ගඩු රෝගීන් බහුලව වාර්තා වන අතර එම තත්ත්වය සැලකිලට ගනිමින් කඩනමින් මෙම කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පීවර ගත්තා. බඩකලපෝ දිස්ත්‍රික්කයේ සියලු රෝහල් විධිමත් හා සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කෙරෙන අතර අවට දිස්ත්‍රික්වල ජනතාවටද ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම මෙහි අරමුණයි. බඩකලපෝ ශික්ෂණ රෝහලේ ඉතිහාසයේ පළමු වක්ගඩු බද කිරීමේ ශල්‍ය කර්මයේද පසුගිය බැයිවාසයේදී සාර්ථකව සිදු කෙරුණා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තරුණ තරුණියන්ගේ ආකර්ෂණය ඇති කිරීම උදෙසා නවීකරණය කෙරෙහි වත්මන් රජයව දහනෙ යොමු වී තිබෙන බව අමාත්‍ය උපාලි පණ්ඩිල මහතා පවසනවා. බෝකුන්දර ගොවිජන සේවා පරිශ්‍රයේ පැවති ගොවිජන හමුවටෙක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
3: වර්තමාන රජයේ විදිහට අපි පහළ මල්ලතෝය වගේ විශාල දැවැන්ත වාරි පද්ධති නැවත ආරම්භ කරනවා වගේම මෙවැනි ග්‍රාමීය ප්‍රදේශවල තියෙන කුඩා වැව්වමනෝ ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොමු වෙමින් ජල සම්පාදනයටත් ඒ වගේම අතිරික්ත ජලය බැස යාම සඳහා අවශ්‍ය පද්ධති දියුණු කිරීමටත් වැඩ කටයුතු කරනවා. ඒ වැඩසටහන් අතර ප්‍රජාශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයත් එක් වැඩසටහනක් පමණයි. අපි නව පුනරුදයක් ආරම්භ කරන්න ඕනේ. අපි ආරම්භ කරලා තියෙන්නේ අපේ රට තව දුරටත් ලෝකයේ ඉදිරියේ හුදකලා වෙච්ච රටක් වෙන්න බෑ. ලෝකය අපිට වඩා ඉතාමත් වේගෙන් ඉදිරියට යනකොට අපි පසුගිය දශක හතකට ආසන්න කාලේ අපි වේගෙන් ආපස්සට ගියා. දැන් අපේ කාලය ඇවිල්ලා තියෙනවා අපේ රට ඉදිරියට අරගෙන යන්න. අපි අතීතයෙන් යම් යම් දේවල් ඉගෙන ගනිමින් වර්තමානයෙන් ඉගෙන ගනිමින් අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ රටේ නව පුනරුදයක් දක්වා අපි ආරය යන්න ඕන. එනිසා අපේ රටේ අද විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ඛේදවාචකයක් කළා තිබෙන දුප්පත්කම අපි අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕන. ඒ ඔබේ පරම්පරාවෙන් අපේ පරම්පරාවෙන් මේ දිරිඳුකම තුරන් කරලා අපේ පොහොසත් රටක අපේ අනාගත පරම්පරාව පිහිටවමු. ඒ පොහොසත් රට තුළ අපේ රටේ ජීවත් වන සියලු දෙනාගේම ජීවිත ලස්සන කරමු. ඒ වෙනුවෙන් ඔබ මේ ගන්නා උත්සාහයට අපේ පැත්තෙන් ලබා දිය හැකි උපරිම ඒ සහයෝගය ඒ මැදිහත් වීම ලබා දෙන බව සඳහන් කරමින් අවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි.
0: ප්‍රජාව සොය බල කැන්වීමේ අරමුණින් ආරම්භ කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ 180,000 ගොවිජන උපකරණ ගොවි සමිතිය වෙත ලබා දීමේ අරමුණින් යුතුව කැස්බෑ වී ගොවිජන එකමුතුවයි මෙම හමුව සංවිධානය කර තිබුණේ. මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතාද අදහස් පළ කළා.
4: මේ කෘෂිකර්මාන්තේ නවීකරණය කරන්න අවශ්‍යයි. අද අලුත් තාක්ෂණය මේකට එකතු කරන්න අවශ්‍යයි. මොකද අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ පූර්ණ කාලීන ගොවි හරි අඩුයි. ඉන්නේ පාර්ට් ටයිම් ගොවියෝ. මේක ප්‍රධානම ජීවනෝපාය නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේදී. ගොවි දිස්ත්‍රික්ක වෙනම තියෙනවා. දැන් මේ දිස්ත්‍රික්කේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් හැටියට සැලකෙන්නේ නැහැ. ඒ නිසා මේ දිස්ත්‍රික්ක ඇතුලේ වැඩිපුර ඉන්නේ පාර්ට් ටයිම් ගොවියෝ. එහෙනම් ඒගොල්ලන්ගේ අනිකුත් කටයුතු වල නිරත වෙන ගමන් තමයි කෘෂිකර්මාන්තේ මේ කරන්නේ. එහෙනම් ඒ මායට මේ නවීන තාක්ෂණය එකතු කරලා දීලා කෘෂිකර්මාන්තේ ඵලදායීතාවය වැඩි කරලා එයා මේකට ආකර්ෂණය කරගෙන වඩා ඵලදායී කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් වෙච්ච මැදිහත් වීමක් කරන්න ඕන. මොකද අපි දන්නවා අලුතෙන් මේ දිස්ත්‍රික්කවල ගොවි පවුල්වල තරුණ තරුණිය අලුතෙන් මේකට එකතු වෙන්නේ නැහැ. ඉන වටක් වෙනකම් මඩේ එරීගෙන කුඹුරු කොටන්න නේද? එහෙම කාලෙකුත් මිනිස්සුන්ට නැහැ නේද? ඒකේ ඵලදායීතාවය අඩුයි. ඒ නිසා මම හිතනවා කෘෂිකර්මාන්ත ඇතුලේ අලුත් පරිවර්තනයක් වෙනසක් කරන්න ඕන. ඒ වෙනස කරද්දි මම හිතනවා ගොවි ජනතාවත් ඉතා ඉක්මනින් මේකට ආකර්ෂණය කරගෙන අපි කල්පනා කරන ඵලදායී වෙනසක් ඇති කරගන්න මේක පුළුවන්කම ලැබෙයි.
0: 2030 වසර වන විට ජල භීතිකාවෙන් තුරවටක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සංගම් රැසක සහභාගිත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සෑම වසරකම සැප්තැම්බර් 28 වනදා ලෝක ජල භීතිකා දිනය ලෙස නම් කර තිබෙනවා. ජල භීතිකා රෝගීන් වසරකට ලෝ පුරා මරණ 60,000ක් පමණ සිදුවන බවට සෞඛ්‍ය වාර්තා තහවුරු කරනවා. ජල භීතිකා උදුර හේතුවෙන් ආර්ථික හානිය වසරකට ඩොලර් බිලියන 9.6ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම තත්ත්වයේ යම් වෙනසක් පවතින අතර ජල භීතිකාව පාලනය කිරීම සඳහා වන පාරිසරික සාධක ශ්‍රී ලංකාව සතුව තිබීම ඊට හේතුවයි. ජල භීතිකාව තුරන් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අතර වන්දිකරණය, නිසි එනත්කරණය මෙන්ම ප්‍රජාව දැනුවත් කිරීම ප්‍රධාන වෙනවා. 2030 වසර වන විට ජල භීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සුරත සතුන් වෙනුවෙන් වූ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය ජල භීතිකා එන්ඩත් නොමිලේ ලබා දීම ඇතුළු වැඩසටහන් සිදු කරනවා. මේ පිළිබඳ ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.
5: ජල භීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය, සුරතල් සතු වෙනුවෙන් වූ පශු වෛද්‍ය සංගමය, ජාත්‍යන්තර සිංහ සමාජය, කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතු වෙලා රට පුරා නොමිලේ ජල භීතිකාව එන්නත ලබා දීම, නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, නොමිලේ වන්දයා කරන සැත්කම් සිදු කිරීම, මෙම කාරණා තුන ෆ්‍රී ඔෆ් චාර්ජ් රට පුරා මෙම සති දෙක ඇතුළත අපි සිදු කරනවා. රටේ ඉන්න සියලුම මහජනතාවගෙන් අපි සහයෝගය ඉල්ලා සිටිනවා රේබිස් වලින් තොර ලංකාවක් බිහි කිරීම සඳහා. ඔබගේ සුරතල නැත්නම් පාරේ ඉන්න සුරතල වීදි සුනකින් වීදි පෝසන් වැක්සිනේෂන් සෙන්ටර්ස් වලට අරගෙන එන්න අපි ෆ්‍රී ඔෆ් චාර්ජ් ඒ සියලුම එන්නත් කරන ලබා දෙන්නම්.
0: සුරත සතුන් සඳහා වූ පශු වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති සුරංගික අපවරච්චි මහත්මියද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
6: ජලබීතිකා මර්ධන වැඩසටහනේදී පශු වෛද්‍යවරුන්ට තමයි මේකේ ප්‍රධානම වගකීම තියෙන්නේ. මොකද අපි තමයි සුරතල් සතුන් ඒ සුරතල් සතාගේ අයිතිකාරය සමග ළඟින්ම ඇසුරු කරන තැනත්තා තමයි මේ පශු වෛද්‍යවරයා කියන්නේ. ඉතින් අපි ඒ වගකීම එකහෙලා අරගනිමින් මේ වසරේ ජලබීතිකා තේමාව කරගෙන සතියක් පුරාවටම මේ වැඩසටහන කරගෙන යනවා. 2030 වෙනකොට රටෙන් ජලබීතිකාව පුරන් කිරීමේ ප්‍රධාන වැඩපිළිවෙලේ මූලිකත්වය අරගෙන කටයුතු කරනවා. ස්තුතියි.
0: බ්‍රසීලි ජනාධිපතිවරණේ පළමු වටේ චන්ත විමසීම අද පැවැත්වෙනවා. ප්‍රධාන අපේක්ෂක ඉදදනාගෙන් කිසිවෙකුත් බහුතර බලයක් හිමිකරගතහොත් ලබන 25 වනදා දෙවන වටේ චන්ත විමසීම පැවැත්වෙනවා. බ්‍රසීලි ජනාධිපති ලුලා ද සිල්වා හා දක්ෂිණාශික සෙනෙත් සභික හිටපු ජනාධිපති ජයා බොල්සෝනාරෝගේ පුත්‍රයා වන ෆ්ලෙවියෝ බොල්සෝනාරෝ අතර තීනාත්මක සටනක් පවතින බව දේශපාලන විශේෂකයන් සඳහන් කළා. නවතම බත විමසුම් වලට අනුව බොල්සෝනාරෝට වඩා ලූලා ඉදිරින් පසුවන බව දැක්වුවද දෙදෙනාගෙන් කිසිවෙකු බහුතරය හිමිකර ගැනීමට සමත් නොවනු ඇති බවද ඔවුන් කියා සිටිනවා. ජනාධිපති ලූලා ද සිල්වා සාවෝ පෝලෝ නගරයේදී අවසන් රැලිය පැවැත්වූ අතර ඒ සඳහා විශාල ජනකායක් එක්ව සිටියා. අන්ත දක්ෂිණාශිකයන්ට පරාජය කිරීමටත් මැතිවරණය සඳහා ඇමරිකාවේ වැදගත් වීමට එරෙහිවත් මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළ කළා. ෆ්ලෙවියෝ බොල්සෝනාරෝද තම අවසන් ප්‍රචාරක රැලිය රියෝ ද ජනෛරෝ නගරයේදී පැවැත්වුවා. මැතිවරණයේ පළමු වටෙන්ම තම ජයග්‍රහණය කරන බවයි ඔහු එහිදී කියා සිටියේ. ෆ්ලෙවියෝගේ පියාවන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙකු ලෙස හැඳින්වෙන ජය බොල්සෝනාරෝ 2022 ජනාධිපතිවරණයෙන් පසු කුමන්ත්‍රණයක් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත මෙවන විට වසර 27ක සිර දඬුවමක් විඳමින් සිටිනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි අවධානය මෙම මැතිවරණය වෙත යොමු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ශ්‍රී ලංකාව පාකිස්තානයේ සහායකලන්තයේ සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කුසල් බෙඩිස්ගේ දායකත්වයෙන් යුත් මෙම සංචිතයට වෙනස්කම් කිහිපයක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. වසර දෙකකට වැඩි කාලයකට පසුව දසුන් ශාඩක සහ සහන් ආරච්චිගේ නැවතත් එක්දින සංචිතයට කැඳවා ඇති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. වසරකට වැඩි කාලයක් අවස්ථාවක් නොලැබුණු ආරම්භක ප්‍රතිකරු අවිෂ්ක ප්‍රනාන්දුටද මෙවර යළි අවස්ථාව හිම්ව තිබෙනවා. මීට අමතරව ආබාධිත ලක්ව සිටින ආරම්භක ප්‍රතිකරු පැතුම් නිශ්ශංකද සංචිතයට ඇතුළත් කර ඇති අතර ඔහු තරගාවලිය සඳහා සහභාගී වන්නේ වෛද්‍ය පරීක්ෂණවලින් පූර්ණ ශාරීරික යෝග්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරු පමණක් බව ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ ප්‍රථමයෙන්ම තරඟ තුනකින් යුත් 20 තරගාවලියකින් ආරම්භ වීමට නියමිතයි. එම තරඟ ඔක්තෝබර් 9, 11 සහ 13 වෙනි දිනවලදී පැවැත්වෙනවා. 20 තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ඔක්තෝබර් 18 වෙනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන පළමු තරගයෙන් තුන්කුන් එක්දින තරගාවලිය ආරම්භ වෙනවා. ඒ ඔක්තෝබර් 27 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එක්දින තුන්කෝ තරගාවලිය නිවීමෙන් පසුව ICC ලෝක ටෙස්ට් ශ්‍රේණිතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකටද ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක, අවිෂ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිදු වෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශාඩක, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, සචින්තු කොළඹගේ, දුෂ්මද චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් බදුශංක සහ රෂන් බාලි ගැන ක්‍රීඩකයින් ඇතුළත්. හෙටට යෙදෙන ජනාවාස දිනයේදී නිවාස 5000ක් ජනතා අයිතියට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 1056කට අලුතින් පත්වේ. දෙසැම්බරේදී 1900කට යතුරු පැදේ. අවුරුද්දේ මුල් මාස 6දී ඩොලර් බිලියන 405ක විජු විදේශ ආයෝජන. ඥානසාර හිමි රක්ෂිතයට ජලවීදිකාව 2030දී මෙරටින් තුරන් කරන්න සැලසුම්. ට්‍රම්ප් අවධානයෙන් බලා සිටින බ්‍රසීල මැතිවරණය ඇරඹේ. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: శివరాత్రి హతాయి
1: పాట పొద
2: ఆదిరి ఉనుసుమ విరహవే వేదనావ
0: హదుట దనిన హంగిమే జీవమాన ఉత్కర్షయ
2: ఆదరణీయ జ్యోతిరణీయ జ్యోతి ఇరిదా రాత్రి హతిట హిమాలిక
0: జ్యోతిరాధారయ සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0.76 325 25 අමතන්න.
4: අයිබෝ ආදරණීය ජෝතිගේ ආදරය රංගවිල තියෙනවා. ඉතින් රාත්‍රී 9 වෙනකන් ළඟින් ඉන්නවා මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

ජීවිතයේ දුකීද සතුටද හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

අයිබෝවන්, කොහොමද තින් ජීවිතේ? ඉරිදා රාත්‍රී 7 වෙනකම් බලන් ඉරු ආදරණීය යාළුවෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් රාත්‍රී 9 වෙනකම් අපිට ආදරණීය ජෝතිකි ආදරේ යොනුහුමයි විඳින්න පුළුවන්. ඉතින් ඔන්න රාත්‍රී 9 වෙනකම් ඉන්න ඕන ළඟින්ම. ඒ වගේම තමයි ඉතින් ආදරේ විඳින විදිහ කේක විදිහ තියෙනවා. ඉතින් ඔන්න අද අපි කතා කරන්න පුළුවන්, කතා කරලා සින්දුවක් කියන්න පුළුවන්, සින්දුවක් ඉල්ලන්න පුළුවන්. ඉතින් ආදරණීය ජෝතිකි ආදරණීය ගීතයක් කියන්න ඔබට අවස්ථාව තියෙනවා. 0112 775 766 0112 775 285 සුපුරුදු දුරකථන අංක 2 විරුත රාත්‍රී 9 වෙනකම්. ඒ වගේම තමයි ඉතින් 0703 93 5 93 7 ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න WhatsApp එකට නේද? ඒ විතරක්ද? ඒ විතරක්ම නෙමෙයි. ඉතින් මොනවා වුණත් ආදරණීය ජෝතිකේ ආදරේ විඳින්න පුළුවන් අපිට මේ පැය දෙක පුරා. අපිට ඉතින් ඒ හඬ ඇහෙනකොට ඔබේ හදවතේ ඔබ තනිවුණු වෙලාවක වුණත්, ඔබ කට්ටියක් එක්ක සතුටින් ඉන්න වෙලාවක වුණත්, ඔබේ මතකයන් ජීවිතයේ අතීතය ආවර්ජනය කරන්න හොඳම වෙලාව තමයි ඉරිදා රාත්‍රී 7 කියන්නේ. ඉතින් ඔබ හරියටම අලුත් සතියක බලාපොරොත්තුව, තව පැය කිහිපයකින් ඔබේ අලුත් සතියක් ඔන්න එළඹෙනවා. ඉතින් ගෙවිච්ච සතියේ විඩාව නිවන පැය දෙක තමයි ඉතින් ලක්ෂණ ජ්‍යොති රාත්‍රිය කියන්නේ. අදරින් ඉන්නවනේ මේ පැය දෙක පුරාවටම. ඔබ කොතනක හිටියත්, කොහොම හිටියත් ලංකාවේ පුරාවටම, ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම ආදරණීය ජ්‍යොතිට ආදරය කරන ඔබ මේ වෙලාවේ ලක්ෂණ අපිත් එක්ක. ඒ ආදරේ ජීවමාන ඉන්නේ අන්න ඒ හිඳයි. ජීවමාන ආදරේ ආදරණීය ජෝතිකේ.

0: ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොමදින් ඒසල්
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: එයාගේ දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගේ ආදරේ හිතෙන වෙලාවේ
2: තයිපයි මහල්ලක් කන්නවන් නෑ මත්
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

0: රාත්‍රී 7 විනාඩි 14 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාවෙදී ඔන්න අද වැඩසටහනේ මුලින්ම අපි යන්න හදන්නේ මාවර්ල පැතර. අයිබන් නැකේ.
1: අයිබන් හතේ.
0: කොහොමද ජීවිතේ?
1: හොඩක් හොඳින් ඉන්නේ. ඉතින් මාස එකමාරකින් දෙකකින් විතර ගත්තේ.
0: එහෙම තමයි නේද?
1: ගත්ත කොහොමවත් try කරන්නට බැරි වුණා.
0: ආදරණීය ජෝතිට ඒ තරම් ආදරය කරන අය ඉන්නවනේ ඉතින්.
1: හොඩක් මාදරේ හැමදාම අහනවා. ඉතින් කොච්චර බැරි වුණත් ඒක ගැන කතා කරන්න ගන්න බැරුණාට මැසේජ් දානවා.
0: ලොකු
1: පුතාත් පොඩි පුතා කුචාන් දුව සඳලි අම්බේ හෙඤ්ඤායි ලොකු අයියායි පනාකඩුරුවම් මල්ලි. එතකොට මගේ නංගීනෙක් ඉන්න ගොම්බද්දල මැණිකේ සහ එයාගේ මහත්තයයි ළමයි 3 දෙනයි. එන්න ගමේ සියලුම දෙනාවත් ලක්කඩහන සියලු දෙනාවත් ඔබතුමාවත් එක්ක තුරෙන් ලස්සන ගීතයක් අහමු. ඉතින්
0: අය දවසේදී මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
1: අනිවාර්යයෙන්.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: එසේම වේවා ඔබතුමාට.
0: ඉතින් අද මුලින්ම අපි කතා කරේ මාවරෙන් රම්යක් වදින් අපි ආදරෙන් මතක් කරන්න ඕන මේ වෙලාවෙදී. එය මතක කරලා ඔන්න මතක් කරන්න හදන්නේ අපේ දුරකථන අංක 2.11127566 2.11127575285 අපේ සුපුරුදු දුරකථන අංක 2 මිරත රාත්‍රී 9 වෙනකන්. ඒ වගේ තමයි. ඉතින් WhatsApp එකට message එකක් දාන්න පුළුවන්. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ක්‍රියේටිව් විදිහට ඉතින් පුංචියට නේද මිසඳසක් කවියක් නේද ලස්සන ෆොටෝ එකක් උනත් කමන්නේ ආදරණීය ජෝතිගේ කොහොමද ඉතින් 0.0.3 93.5 93.4 ඔන්න message එකක් දාන්න මතක් කරන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් මේ පැය දෙක පුරාවටම අපි ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳින වෙලාව නේද මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: Rati Salliden Rata Winwin පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
4: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙනදපුලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
9: මානවී

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු

0: Stories that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: හදට දැනෙන හැඟීම ජීවමාන උත්කර්ෂය.
2: ආදරණීය ජෝති.
3: රාත්‍රිය 7යි විනාඩි 28යි වෙලාව ආදරණීය ජෝති කියන උහුම ඉන්න වෙලාවෙදී ඔන්න අපි යන දන්නේ රදා වඩුන්න පැත්තට. අයිබෝන් එසේම වේවා. ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතය? දැන් අදත් මේ වෙලාවේ රාජකාරී කරන ගමන්ද? රාජකාරී කරන ගමන්. ඉතින් අද කවද අපි ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති කියලා ලස්සන ගීතයට?
4: මැදකැල්ලත්තේ සුමුදුත් චන්න දිසානායකත් කම්මල් පිටියෙන් ගුණරත්න කුමාරි දන්වට සඳුන් ප්‍රභාත් සිත්තල්මංකඩ පැන්ගිලපාරෙන් සුමිලා කුමාරි සිරාණියක්ක සාධාරණේ සිරාණියක්කත් නිමල් අයත් එකතු කරනවා. බොහොම ඉස්ති දවසාලවල
3: අය දවසකදී මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න ඕනා.
4: එසේම
3: වේවා එසේම වේවා. අදින් අපි අනදන්නේ චැට් එක පැත්තට. අයිබෝන් ලක්හඬ ලස්සන ජ්‍යොතිරාත්‍රියක් වේවා ලස්සන සින්දුවක් දෙන්න. මැසේජ් එක වන්නේ සාමකුලයේ හේන යායෙන් ඩික්සන්, පියදිස ජෝටි අයියා. ඒ වගේම අපි සදා ජ්‍යොති සමග ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඉතින් අපි දන්නවා ආදරණීය ජ්‍යොතිරි දින ආදරේ හින්දානේ ඉතින් නේද මේ හැමදේම. හයි කොහොමද? ඉතින් අපි සද්දරම ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්නවා. ඉතින් ලයිව් එකේ ඉන්න කට්ටියත් ඒ වගේම මේලා ජ්‍යොතිරාත්‍රිය අහන හැමෝම ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට මීර්ගමින් මදු කියලා තියෙනවා. මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සම්මදා දිනේ වාලක්හඬ සූපත් වේවා ලක්හඬ කාර්ය මණ්ඩලය. හදවතේ ගැඹුරුම තැන ලක්හඬ ඉන්නවා ආදරෙන් මගේ මුළු ජීවිතේ. ඉරිදරය හතට අපිව සනසන හිමාල ඔබ අපේ හදවතේ සොයුරු ජෝති මිනිස්කමට ගී ගයා අපිව සනසූ මේ මුළු ජීවිතේ. පැතුවත් නිවන් සුව අමරණීයයි ජෝති හඬ සැමදා සැමගේ හදවතේ. ඒක නම් ඇත්ත නේද? අපි කොහොම වුණත් ආදරණීය ජෝතිර නිවන් සුව පැතුවත් ආදරණීය ජෝතිගේ හඬ අපේ හදවතේ හැමදාම තියෙනවා. එහෙම කියලා තියෙන්නේ තමරා කුමාරිහාමි තමයි. ඉතින් ඉරන්දී තමරා කුමාරිහාමිකි ඒ කවිය තමයි. ඉතින් නේද නිසඳස තමයි අපි උන ආදරෙන් කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඔන්න අපිත් ආදරණීය ජෝති වහන් ඉන්න ගමන් මේ වෙලාවේ හරිම ආසාවෙන් හිතේ සැනසුම ගෙනෙන පෑය දෙකක් මැදිරිගිරියෙන් තමයි මැසේජ් එක අමගස්සව බානුමලී නේද. ඉතින් අදිසා බානුමලී අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. ජෝතිමත් සින්දු අහන්න කැමති අකමැති කෙනෙක් මේ ලොවේ නැත. කිරිමැටියාවේ අනුර, එවැගේම නිලූෂා, නිවන පුතා, නිරෝෂණ පුතා, එවැගේම මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රිය යන හැමෝම ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. නිවන පුතා තමයි හැමදාම ජ්‍යොතිරාත්‍රිය ආසාවෙන් අහන්නේ. එහෙම තමයි මැසේජ් එකේ තියෙන්නේ. මැසේජ් එක එවපු කෙනාගේ නම නැහැ නේද? කොහොම වුණත් කමන්නේ අපි ආදරණීය නිවන පුතාව ආදරෙන් එකතු කරගන්න පවුලේ ඇත් එක්ක නේද? ආදරණීය ජෝති වෙනුවෙන් ආදරණීය හිමාල් මල්ලි ගීයක සුවඳින් හදවත් පුරවා මතකේ මිහිරක් ඉතිරි කරවා ලක්හඬින් රටම එකතු කරවා ජ්‍යොතිරාත්‍රිය අදත් දිලේවා. මැසේජ් එක ගවන්නේ ගල්ලුය ජයන්ත අයියා. ඉතින් ජයන්ත මුදලාලි මැසේජ් එක තමයි කියන්නේ. අද නම් මල්ලපු කඩේ එවැගේම ලොන්ඩේ

සංකයියයි ශංකරයියයි දෙන්නම සද්දරම් ජෝතිරාත්‍රි අහනවදත් අපිත් ඉන්නවා ඉන්නවා චූටි එවැගේම ලොකු මැද්දම අයියා එවැගේම ඔන්න සුනිල් අයියා ටෙලිකොම් කඩේ අංකල් චූටි අක්කා ගිම්හාන් අලා සිහාරා සිනාත් සීනාත් එවැගේම සීදේවි අකිත කුමාර රුවන් අපිත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ජයන්ත ගල්ලොය ජයන්ත එළවලු කඩේ ඉතින් ජයන්ත උන්දලා අපිට මෙසේජ් එක දා තින්න ජයන්තයි ඉතින් බොහොම ස්තුති ඒ ආදරයට ඉතින් ඔන්න තාම මෙසේජ් එකක් කියපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703 93 5 93 7 ඒ වගේම තමයි 0112 774 606 0112 775 766 අපේ සුපුරුදු දුරකථන අංක දෙකක් විවෘතයි රාත්‍රී 9 වෙනකන් කතා කරන ආදරණීය ජ්‍යොති ලස්සන ගීතේ කොටසක් ගායනා කරමු අපි ආදරෙන් මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යොතිගේ

0: ITN දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: මොටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
2: දවසක්
3: ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රියට ඒ විනාඩි 42 වෙලාව ආදරණීය ජෝති ඔබ ආදරෙන් අහන් ඉන්න වෙලාව වේ. අපි ඉක්මනට යනදන්නේ WhatsApp chat එක පැත්තට. ඉතින් ඔන්න messages ගොඩාක් එවලා තිනු. නැත්තම් ඉතින් කතා කරපොයි කියනවනේ. message නම් ඒවමාලි ඉතින් ඒක queue නෑ කියලා. හරි ඔන්න අපි chat එක පැත්තට යනවා. ආය අයියේ ජෝති රාත්‍රියක් වූ වේවා. ජෝතිපාල මහත්මගේ ලස්සන සින්දුවකට පොල්ගහවලින් අම්මා අනෝජා ඒ වගේ මල්ලි භාග්‍ය ගම්පහ දනුෂ්කයියගේ පවුලේ හැමෝමත් මහව අක්කලගේ පවුලේ හැමෝමත් යාළුවා හිරුණි. එයාගේ පවුලේ හැමෝමත් ආදරෙන් එකතු කරගන්න ලක්කන මේ වෙලාවේ ආන හැමෝමත් අයියෝ ආවත ආදරෙන් එකතු කරගෙන අපි ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට පොල්ගහවල ගයනි ඔන්න කියලා තියෙන ගයනි. ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපිටත් ආදරණීය ජෝතිගේ ලස්සන සින්දුවක් දෙන්න මැසේජ් එක දෙන කිරිමැටියාවෙන්. නිපුන පුතා ඇතුළු පවුලේ සියලු දෙනාම ඉදන් අපි ආදරෙන් එකතු කරගන්නවා. නිපුන ඔයාගේ පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. අපිත් අහනවා හෝකන්දරින් ජෝති රාත්‍රිය. ගොඩක් ආසාවෙන් අහන් ඉන්න අපේ තාත්තා. තාත්තාගේ නම විපුල නේද? අම්මා සමන්තිකා මල්ලි විකුම්. මේ වගේම අද උපන්දිනේ සමරනවා බාප්පා ජයසිරි. ඉතින් ඔන්න බාප්පටත් සුභපතන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. අපිත් ඔන්න ජෝති රාත්‍රියෙන් සුභ ජෝති රාත්‍රියක් වේවා කියලා ඔන්න ආගේ බාප්පට සුභවදනවා. තව එයාගේ දුව වශානි කල්පනී ජීවන්තී වගේම අනිත් බාප්පත් යාවත් එකතු කරගන්නවා. නයන පුංචි අංජු අක්කා ඉසුරු අයියවත් එකතු කරන ලස්සන සින්දුවක් අහමු. මැසේජ් එක එවන්නේ අශානි. ඔන්න අශානි හොකන්දරින් අශානිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වෙදී පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. කෝබියවති හැරිසන් අයියා ලක්ෂ්මී ඇන්ටි ඒ වගේම උපුල් මල්ලි ගංගනංගි පවුලේ සියලු දෙනාමත් ලක්වාසි ජෝති රාත්‍රිය යන සියලු දෙනාමත් ඔබතුමාවත් ආදරෙන් එකතු කරන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න අපි මැසේජ් එක එවලා තින්නේ. අනෝමක් අවන අනෝමක් ඔයගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඊළඟ ලස්සන ගීතේ අපි ආදරෙන් එකතු කරගන්නවා. වද්ද මේ මැසේජ් එක වද්ද නේද? අම්මයි තාත්තයි මලිලා දෙන්නයි අනෝම නැන්දයි ජානක මාමා හැරිසන් සීයා ලක්ෂ්මී ආච්චි වගේම මේ වෙලාව ජෝතිරාත්‍රිය යන හැමෝමත් අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි පුතා නිපුන් මැසේජ් එකක් දාලා අපිට කියලා තින්න. ඕන නිපුන් පුතා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මට ආදරණීය ජෝතිගේ ඕනම ගීතයක් දෙන්න. මැසේජ් එක වන්නේ අලව්වෙන් නිල්මිනි. ඒ වගේම නිලන්ති නිම්සරා ජගත් සුජීව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න නිල්මිනි අපිට කියන්නේ. නිල්මිනි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. විශේෂයෙන් මතක් කරගන්න මේ වෙලාව ජෝතිරාත්‍රිය යන හැමෝම අපි ආදරෙන් එකතු කරගමු. මීට දින කිහිපයකට පෙර විවාහ දිවයින පැමිණි උපුල් වසන්ත සහෝදරයාටත් ගංගා සහෝදරියටත් සුභ විවාහ ජීවිතයකට ආශිර්වාද කරන ගමන් තමයි මේ මැසේජ් එක ගවන්නේ ජානක නේද? හරි ජානකයි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිති ඔයාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. ඉතින් 011 2 7 7 7 66 011 2 7 4 6 6 ඔන්න අපි සුබුරුදු දුරකථන අංක දෙක ඉදින් කතා කරන්න අපි ගීතයක පොඩි කොටසක් කියලා ගායනා කරලා නේද කියලා නෙමෙයි ගායනා කරලා අපි ඉතින් මේ ආදරේ බෙදාගමු. යෝගෙන් තමයි 0.7.3.93.5.93.4 ඔන්න ක්‍රියේ විතර මැසේජ් එකක් එවන ආදරණීය ජෝති වෙනුවෙන්. අපිට ඉතින් තව ටික වෙලාවක් තියෙනවා නේද? වෙලාව කියන එක නම් ඉක්මනින් යනවා. අපිට අල්ලන් ඉන්න බෑ කොහොමවත්. අපි ඉක්මන් කරලා මැසේජ් එකක් එවනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ජීවමාන ආදරේ බෙදා ගන්න බැරුවයි මේ වෙලාවේ අපි ඉන්නේ. හරි අපි ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න යන්නේ. මැසේජ් එකක් කියවනවා 0.7.3.93.5.93.7

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා කබුණ කෝටි යටේ NLB දනනිධානය නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දනනිධානය බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන

0: ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රත්‍රිහතයි විනාඩි 53 වෙලාව ආදරණීය ජෝති වාදනයෙන් හංග ඉන්න වෙලාව ඉතින් ඔන්න අවසන් පැයේ අවසන් මිනිත්තු කිහිපය නේද නැහැ පළමු පැයේ අවසන් මිනිත්තු කිහිපයකින් අපි තව පැයක් වගේ ඉතුරුලා තියෙනවා ඉතින් ඊට පස්සේ මේ ආදරේ බෙදා ගන්න ඕන ඉක්මනටම කතා කරන්න ඕන හරි අපි යන්න හදන්නේ වර්ගබල පැත්තට අයබෝන් වර්ගබල පැත්තෙන් අපි දාලා ගිහිල්ලා කොහොමවත් කමක් නැහැ 0112 765 766 0112 274 606 අපි සුපුරුදු දුරකථන අංක ටිකක් විවෘත රාත්‍රී 9 වෙනකම් ඉතින් කතා කරන්න ඕන හරි chat එකට යන්න ඉස්සෙල්ලා මතක් කරගන්න 0703 93 5 93 4 ඉතින් ඔන්න ක්‍රියේටිව් විදිහට message එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන් එහෙම කියලා අපි යන්න නදන්නේ WhatsApp chat එක පැත්තට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මයි තාත්තයි අක්කයි අයියයි රශ්මි ආච්චි හැරිසන් සීයා අනෝමා නැන්දයි ජානක මාමායි අමීෂ අක්කයි එහෙම කියලා අපිට ටිනූ පුතා තමයි මෙසේජ් එකේ තියෙන ටිනූ පුතා වන්න ඔයාගේ මෙසේජ් එක තමයි අපි ඉතින් ඔන්න ආදරෙන් කිව්වේ ඉතින් ජෝතිමත් සුබ රාත්‍රියක් වේවා කියලා ටිනූ පුතා අපිට කියලා තියෙනවා ඉතින් ටිනූ පුතාගේ මෙසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ බලද්ද බලමුකෝ තන අග දිලිසි පිනිබිඳු බිම වැටුණු ලෙස උපදින සියලු ධන මිය යන නියත බස අප හදවත් විය කම්පා ගැඹුරු ලෙස මාමා අහිමි විය ගිය සතියේ එලෙස එවෙවින් එන්න බැරි විය ගිය ඉරිදා දින එනමුදු පුරුදු ලෙස ආවෙමි මම මෙදින පැතුමෙන් ගෙනෙමි ගුවනින් අද මෙලිසින මාමාට මෙන්ම ජෝතිට පතනෙමි නිවන එහෙම තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ කොහොම වුණත් මේ මැසේජ් එක එහුපු ගෙනගෙනම නම් වුණා තාම මේ වෙලා නැහැ කොහොම වුණත් ඒක විශේෂ මැසේජ් එකක් නේද හදවතට දැනෙන අව්‍යාජ හදව අව්‍යාජ අදහස් කවියෙන් ඉවර කොට ඉතින් ඒකෙත් වෙනම රහක් තියෙනව නේද හරි කොහොම වුණත් ඒ ඔබේ හදවතට දැනෙන වචන අව්‍යාජ වචන අව්‍යාජ හැඟීම් ආදරණීය ජෝතිගේ ගීත හගෙන ජීවත් වෙමි එහෙම කියලා තියෙනවා මගේ බිරිඳ අයියා ඒ වගේම දුව ලක්ෂ්මි සම්බන්ධ කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් මේ රජවත් රාත්‍රිය හන හැමෝම ආදරෙන් එකතු කරගමු බොහොම ස්තුතියි කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඉතින් අන්න මැසේජ් එකේ උගෙන කොහොමද කවන්න අපි ඊළඟට මැසේජ් එකක් කියවනනම් අනිවාර්යෙන්ම නමත් එවන්න ඕන නේද එතකොට තමයි එතකොට හොඳයි හරි නාලු අමුතු විදිහේ મેસેජ් එකක් කියලා දෙනවා ෆොටෝ එකක් තමයි අපිට එවලා දෙන පින්බර ජෝති රාත්‍රියක් වේවා හිමාල ඇතුළු ලක්කඳ සියලුම කාර්යමලයට අපි හේනටිය මෝල ගොඩලෙන් රණවිරු අජිත් ප්‍රේමචන්ද්‍ර මාවතෙන් නාමලි ලංකා එවැගේම ප්‍රසංගී හිනටිය විහාර මාවතේ සුනිල් බාප්පා එවැගේම ශාන්ති මම්මා දිනේෂ් මල්ලී ලොකු නංගි සුදු නංගි සරසි නංගි ඇතුළු සුදු අයියා චන්දි අක්කා මාරණිය අක්කා මිහිර පොදා එවැගේම මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රි හංගින සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් විචිත්‍රු සිහින ලොවේ ලංවි ඈත කොනේ යාවි සුරංගනාවි. ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතයක් දෙන්න. එහෙම තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. ඉතින් මේ පැය කිමින් කිමින් ගියා. අපි ඊළඟ පැයදී ආදරෙන් හමු වෙමු. තාම මැසේජ් එකක් කියව නැත්තම් 0703 93 5 94 4 මැසේජ් එකක් කියවන්න ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: ಹೋಗಿ
1: ಲಕಾಂಡ ರೇಡಿಯೋ ITN ශ්‍රීලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
2: දීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Punchi Vyapara, Loku Artikekata. සුළුහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළුහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දෙන්වීමකි.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.

0: ඔය දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රාත්‍රියටයි විනාඩි 14 වෙලා ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳින වෙලාව. ඉතින් ඔන්න අපි යන්න හදන්නේ වාද්දුව පැත්තට. අයිබෝවන්
4: වාචා.
3: කොහොමද ඉතින් ජීවිතේ?
4: හොඳින් ඉන්නවා. ඉතින් අපි ජෝති රාත්‍රිය අහගෙන
3: මේ වෙලාවේ වාද්දුවර වහිනවද? වාද්දුවර මේ වෙලාවේ වහිනවා.
4: සාමාන්‍ය විදිහට මෙහෙ තියෙන්නේ.
3: ඉතින් අපි ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතේ කවද ආදරෙන් එකතු කරගන්නේ?
4: මගේ නෝනා අනෝමා, මගේ නංගි මේ ගංගා මල්ලි උපුල්, ලොකු පුතා මේ කවි දුව සුදු, ලක්ෂ්මීන්ටි හැරිසන් අයියවයි මතක් කරනවා. අපි කට්ටිය ඔබතුමා විශේෂයෙන්ම මේ වැඩසටහන කරන ඔබතුමාට ස්තුති කරලා ඔබතුමා අනිවාර්යයෙන්ම අපි මේකට සම්බන්ධ කරගෙන අපේ ලස්සන සින්දුවක් දෙන්න කියන්නේ.
3: හරි, තින ආයි දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
4: ඔබේ සෙනෙහසට හිමි ඉස්සහසේ ගෑවෙන්න තරමට ගීතයක් බඳීමි.
3: ආදරණීය ජෝතිට නම් ඉතින් එහෙම කියන්න පුළුවන් නේද? ඉතින් ගීසයක් බඳින්න පුළුවන් නේද? අපිට බැරි වුණාට කොහොමද ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් කතා කරලා බොහොම සතුටි. අපි ආයෙත් දවසක මේ ආදරේ බෙදාගෙන කතා කරමු. ජෝතිමත් රාත්‍රියක් වේවා.
4: ඉතින් වේවා ඔබතුමාට.
3: එහෙම තමයි ඉතින් නේද? ආදරේ ඉතින් ඒක ඇයට දැනෙන විදිහ වෙනස්නේ. හරි, ඉතින් ඔන්න අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. මේ මැසේජ් එක එවලා තියෙන්නේ කවුද කියලා බලමු. ජෝතිමත් රාත්‍රියක් වේවා. අපිත් ඔයාව අහගෙන ඉන්නේ. මාතර කුමාරතුංග මාවතෙන් පර්ස්ටි හෝටලෙන් තමයි මැසේජ් එක එවන්නේ. කින්ස් දෙද සිල්වා. ඉතින් ඔන්න ශම්මි, ඉරෝෂන්, ඒ වගේම ඉරේසා සජානි, ඒ වගේම නිව් චිප්ස් සයිඩ් එකේ අධිපතිතුමන් කාර්ය මණ්ඩලේ බදුල්ල ඥානා කුමාරය, අනිල් මෙන්ඩි, ශ්‍රදාවර්ණ ගාමිණී වීරසිංහ, අලව්වේ සුභාෂිනී ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙනවා. අපි ආදරෙන් එකතු කරගන්නවා කිස්ලේ, ඒ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඒ වගේම තමයි මතක් කරනවා පොල්ගස්සෝවිද චංචලාගේ උපන්දිනය කියලා ඔන්න අපිට මැසේජ් එකක් කියලා දුන්නේ. චංචලාට ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න wish කරන්න කියලා තමයි අපිට ශාමලි මැසේජ් එකක් කියලා දෙන්නේ. ශාමලි වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියවි. ඉතින් ඔන්න උපන්දිනයක් නම් ඉතින් ජ්‍යොති රාත්‍රිය මතක් කරන්න බැහැ නේද? හරි, ඉතින් ඔන්න ඒ වගේම තමයි මැසේජ් එකක් කියලා දෙනවා අපිට නූරින්. මේ මැසේජ් එකවන්නේ නූරින්. තාත්තා ජයලා, අම්මා මල්ලිකා, අයියා රංග නේද? හරි, දීර්ඝ නංගිවත්, ඒ වගේම මනුක ශනාල් තෙහස්, ඒ වගේම පුතාලතනා වාදලෙන් එකතු කරගන්න කියලා තියෙනවා. තක්ෂිදුව සිරිල් අයියා දැහැමිණන්ගේ ඔන්න ගිය සති ඉරිදු තමයි තක්ෂිදුවගේ උපන්දිනය තිබුණා කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න තක්ෂිලා දුව නේද? හරි, තක්ෂිලා දුවට ඔන්න අපි ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් හරි අපි ඉක්මනටම යන්න හදන්නේ. තවත් ආදරණීය ජ්‍යොති ලස්සන ගීතයක් අහන්න. ඉතින් 0703 93 95 93 4 දා තාම මැසේජ් එකක් කියවුනේ දයාලුවන්ට. මේ කියන්නේ ටික ටික වෙලාව යන හින්දා ඉක්මනින් මැසේජ් එකක් කියවන්න. ආදරණීය ජ්‍යොති වෙනුවෙන් මේ ජීවමාන ආදරේ ආදරණීය

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
6: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
6: ඩෙංගු මාරාන්තිකයි. ජීවමාන උත්කර්ෂය
9: ආදරණීය ජෝතිරණීය ජෝති
10: රාත්‍රියට ඒ විනාඩි 26 වෙලා වාදනය ජෝති වාදනයෙන් අහගින්න වෙලා වේ මොනව යන්න හදන. ඉතින් බදුල්ල වැත්තට අයිබෝවන්.
11: අයිබෝවන් ජෝතිමත් සුබ රාත්‍රියක් ආදරණීය ඔබට.
10: ඉතින් කොහොමද ජීවිතේ?
11: ඉන්නවා හොඳින්.
10: අපි ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතේ කවදා ආදරෙන් එකතු කරගන්නේ?
11: මට මුලින්ම උපන්දිනයක් තියෙනවා මහනුවර කෙනෙක් දිසානායක ජෝති සුත්තාටත් ආනන්ද කල්දේරා මල්ලීටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මුලින්ම ඉතකිතින් සුබ පතනවා.
10: අපිත් ලක්කල ජෝතිරාත්‍රියෙන් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි කියන්න.
11: ගීතයට එකතු කරගන්නවා මාජි කල්දේරා, වර්ෂාපල පාතිමා නංගි, එම මල්ලි, පස්යාලේ ජගත් චන්ද්‍රසිරි, සිලක් මංකනායක, සිල්දීබ සිල්වා, සිලක සිරිබ සිල්වා, අනිල් මෙන්ඩිස්, වීජී සුමනරත්න, ඒකම අයිතියෙන් නාලිකාවේ සියලුම දෙනාවත් ආදරණීය ඔබවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. අවස්ථාවක් ලබා දුන්නට ගොඩාක් ස්තුතියි.
10: ජෝතිමත් සුබ රාත්‍රියක්. ඉතින් ආයෙත් දවසක අපි කතා කරමු.

පියුමි විජේසිංහ දුවගේ උපන්දිනයේ කිදී අපි පියුමි දුවටත් ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙම කියලා අපි යන්න හදන්නේ බොළොන්නරුව පැත්තට. අපිටත් ජ්‍යොති මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න. රොහන් මාමගේ වැඩපොලේ වැඩ කරන ගමන් ජ්‍යොති අහන් ඉන්නවා. වැඩපොලේ දෙන්න නේද? නදීෂ ප්‍රකාශ් වගේම රොහන් මාමගේ පවුලේ සියලු දෙනාමත් ස්වරණ නැන්දත් රොහන් මාමත් ඉමාෂ මල්ලිත් මලිෂ නංගිවත් ජ්‍යොති මහත්මයාගේ ලස්සන සින්දුව එකතු කරගන්න කියලා තමයි මැසේජ් ගන්නේ බොළොන්නරුවෙන්. ඉතින් මැසේජ් එකේ ගුවේ කවුද කියලා තමයි මම බැලුවේ. හරි කොහොමනත් ප්‍රභාස් තමයි මැසේජ් ගන්නේ. ඔන්න ප්‍රභාස් වගේ මැසේජ් එක තමයි අපි ආදරෙන් කියුවේ. ඉතින් වැඩ කරන ගමන් වුණත් ආදරණීය ජෝති අපි ආදරෙන් අහන් ඉන්නකොට ඉතින් නේද මහන්සියෙම ටිකක් අඩුවෙන් තමයි දැනෙන්නේ. එහෙම කියලා අපි අනදනික් මුණම් බෙලියත වැතර මැසේජ් එක එවන්නේ ගුණදාස. හැම ඉරදම ජෝති රාත්‍රියට සවන් දෙනවා. අදත් ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න. සින්දුවට එකතු කරගන්නවා ලොකු දුව දිලුකා. යාගේ හස්බන්ඩ් ඩුබායි ඉන්නේ හර්ෂණ නේද? වගේම ලොකු පුතා කවිදෝ, චූටි දුව හර්ෂි, පොඩි පුතා වත්සර, ආදරණීය බිරිඳ අශෝකා. සින්දුර මේ වෙලාව ජ්‍යොති රාත්‍රිය හන සිරු දනම තාදරෙන් එකතු කරගන්නවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. සුබ ජ්‍යොති රාත්‍රියක් වේවා කියලා තමයි ඉතින් එහෙම මැසේජ් එක අවසන් කරලා තියෙන්නේ. එහෙම තමයි නේද? ඔන්න පොළොන්නරුවෙන් උපසේන තමයි මැසේජ් ගන්න. අපිවත් සින්දුවර එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා පොළොන්නරුවෙන් එක්ක දිගට මැසේජ් එවනවා නේද? ආදරණීය ජ්‍යොති වෙනේ. හරි ඒ වගේම තමයි ඉතින් ඔන්න අපිට මේ මැසේජ් එක එවන්නේ විදුලිපුරෙන් මල්කාන්ති. දැනෙන තැන සිත නතර වෙනවා කියන්නේ ඇත්තටම ජ්‍යොති රාත්‍රිය ළඟ ඒ තරමට අපේ සිත් ඇද බැඳගෙන ඉවරයි. අකුණු පිට අකුණු ගැහුවා තියාදරණීය හඬ අහගෙන ඉන්නවා. හිමාලමල්ලි ඉතින් අපිවත් එකතු කරන ලස්සන සින්දුවකට මම හිතන්නේ මේ වෙලාවේ ගෙවල් පැතර වහිනා විදුරුපිට පැතර නේද වහිනවා නේද? කොහොමවත් කමන්නේ අකුරු ගහනවා නම් ඉතින් ආදරණීය ජ්‍යොතිව අහන්න උනත් දෙපාරක් හිතන්න ඕන. ඔබ පරිස්සමෙන් හිටියොත් තමයි ඊළඟ සතිය අපිව අහන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි නම් කියන්නේ එහෙම තමයි. කොමනත් ඉතින් ආදරණීය ජෝතිර දින ආදරේ හින්දා ජෝතිරාත්‍රි අපි අහනවා කියලා අපි ආදරෙන් දන්නවා. ඉතින් ඒක අපිට දැනෙනවා. ඒක ඔබේ වචනවල තියෙනවා. ඒක තමයි හදවතේ ගායකයාට තියෙන ආදරේ, ජීවමාන ආදරයට ඔබේ තියෙන ආදරේ. කොමනත් පරිස්සමෙන් ඉන්න ඕන ආදරේ වෙනුවෙන්. හරි ඉතින් තා මැසේජ් එක එවෙන තියාලොන්ට මේ කියන්නේ 0703935937. හරියටම තමයි පැය භාගයක් තියෙන අපිට මේ ආදරේ විඳින්න. පරිස්සමෙන් ඉන්නවනේ ඉතින් කොහොමවත් නේද? හරි ඉතින් අපි ආදරණීය ජෝතිගේ මේ ජීවමාන ආදරේ ආදරෙන් ඉදිමු. මේ ආදරේ ආදරණීය

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

එයාගෙන ආතරය හිතුණු වෙලාවේ ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රියටයි විනාඩි 39යි වෙලාව. රටක් වටින හඬක් තිබුණේ ජෝති අයියටයි. ලොවක් වටින කටක් ඇත්තේ හිමාල් මල්ලිටයි. ගහට පොත්ත වගේ කැපෙන මේ දෙන්නටයි. ඉදරේ අපිත් ඉන්නේ මේ දෙන්න වටේමයි. මෙහෙම කියලා එලා තියෙන ජගත් චන්දසිරි, පූජා ජගස්සිරි, එවැගේම චමිලා ජගස්සිරි, මාජි කල්දේරා, සුජානි හෙට්ටිආරච්චි, එවැගේම තමයි ඥාන කුමාරි පෙරේරා, අනිල් මෙන්ඩිස්, කුමුදිකා සිරෝමි, වාරියපොල නිලු, වර්කපොලින් ෆාතිමා, අනුර කුමාර අපි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මෙසේ මේ පෝස්ට් කාඩ් පණිවිඩයේ තියෙන. ඉතින් හදවතට දැනෙන දේවල් නේද ආදරණීය ජෝති වගේම. ඉතින් ලක්කණ හංගින්න ඔබට ආදරේ දැනෙනවා. හරි, ඉතින් අපේ ආදරේ දැනෙනවා කියන්නේ ආදරණීය ජෝතිගේ ආදරේ කොහොමද දැනෙනවා. හරි, අපි යන දන්නේ කහවත්ත වැත්තට. කහවත්තරෙන් අපිට මේ මැසේජ් කියවලා දෙන්නේ සුනිල් ධර්මදාස, එවැගේම නිහාල් බණ්ඩාර, සමන් ගාල්ලගේ ජෝති කීයකට කැමති ආදරෙයි. ආදරණීය ජෝතිට කියා ගන්න බැරි තරම් ආදරේ කියලා තමයි මැසේජ් එකේ තියෙනවා. ඉතින් අපි ආදරෙන් ඒ ආදරණීය ජෝතිට ආදරේ කරන හදවත ආදරෙන් එකතු කරගන්නවා. සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ජෝති රාත්‍රියක. මේ මැසේජ් එක එවන්නේ කළුතර උතුරෙන් කැයිඩෝ පාරෙන්. ඉතින් ජෝති කුමාරගේ ආපකඩෙන් තමයි මැසේජ් කියලා දෙන්නේ. ඉතින් අපි වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න. කුමාර පත්මිනී වින්ද්‍යාද්, ඒ වගේම වින්ද්‍යාදුව, ඒ වගේම රණ අම්මා, තව අපේ ආදරණීය ගම්වැසියන් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්නන කැයිඩෝ පාරේ අපේ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. සුබ රාත්‍රියක් වේවා සියලු දෙනාටම. අපිත් ජෝති රාත්‍රිය හන ගමන් ඉන්නේ මේ වෙලාවේ. මිලානි සහ භද්‍රාදුව බිරිඳ අසෝමයන්ගේ වගේම පුතා යුවින් නේද, යුවින් මහේෂ් පුතාවත් ආදරෙන් එකතු කර ගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ වගේම කුරුම්පේල විමල නැන්දා, ජයතිස්ස මාමා එකතු කරගෙන ජෝතිර රාත්‍රියෙන් දෙන ඕනම ගීතයක් අහමු කියලා තමයි ආරම්භ කරන මුං කොටුවෙන් විමල සිරිය ඔන්න අපිට මැසේජ් එකක් කියලා දෙන. විමල සිරියගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා තලාවේ හිරිගොල්ලා ගමින්. විමල දාසයිගේ මැසේජ් එක තමයි මේ කියන්නේ. අපි අදත් අපි වෙනද වගේම ජෝති රාත්‍රිය අහන ගමන් අදත් ලස්සන සින්දුර අපි එකතු කර ගන්න. නෝනා සීතා, ඒ වගේම පොඩි පුතා සාලින්ද, දුව සඳුනි, මිනිබිරිය බිනායා, මොනුබුරා මිහෙන්, ජෝතිගේ මතක අස්සෙන් කිමි දෙන්නට අපිටත් දෙන්න ලස්සන සින්දුවක්. ජෝතිගේ මතක විතරක් නෙමෙයි, ඒ සින්දුව අහනකොට ඔබේ මතකත් ඔබට යලි අවදි වේවි නේද? හරි, ඩිලානි රෝස් අපේ හිතවතා ඉතින් එච්චා ජෝති බල මහත්මයාගේ ලස්සන සින්දුවට එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකක් දාලා දෙනු. ඩිලාන් ඔයා අපි ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ ලස්සන ගීතේ ආදරණීය ජෝති වෙනුවෙන් අපිත් හැම ඉරිද වෙනකම්ම ආසාවෙන් තමයි බලන් ඉන්නේ. අපිවත් ජෝතිපාල මහත්මයාගේ සින්දුවකට එකතු කර ගන්න. අපේ තාත්තා තමයි වැඩිපුරම ආදරණීය ජෝතිට ගොඩක් ආදරෙයි. ඒ වගේම ඉතින් මට සතුරු දවසක් අද ඔන්න ගුරු සිහිනෙන් සැබෑ වුණු අචිනි තාරිකා තමයි මේ මැසේජ් එකේ වෙලා තියෙන්නේ. තාත්තා මහින්ද එදිරිසිංහ, අම්මා ප්‍රියන්ති, නංගි හංසිනි තාරිකා. ඉතින් ඔන්න කපුගම දෙවුනලා ආරච්චි ගෙදරින් අචිනි තාරිකා තමයි මැසේජ් එක දෙනවා. ඔන්න අචිනි වාඩත් අතින් අපි සුබ පැතුම් එකතු කරනවා ලක්කන ජෝති රාත්‍රියෙන් ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඔයාගේ සිහින පැතුම් ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා. ඒගොල්ලෝ තමයි යන්න හදන්නේ බෙල්ලන්තර පැත්තට. ඉතින් අපිව හැමදාම අහන ඒ වුණාට ඉතින් කරදරයක් දෝ කියලා හිතලා මැසේජ් එකක් නොදා ඉඳ හිට අපිට මැසේජ් එකක් එවන අපේ ආදරණීය හිතවතිය අපි ආදරෙන් එකතු කරගන්නවා. කාන්තියන්ටි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතේ. ඉතින් මම දන්නවා හැමදාම මැසේජ් නොදැම්මට හැමදාම ආදරෙන් අපිව අහනවා කියලා. ඉතින් ඔන්න තව පුංචි වෙලාවක් තියෙනවා අපිට මේ ආදරේ වේදාගන්න. මැසේජ් එකක් කියපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703935934. ඉතින් ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන. මේ ජීවමාන ආදරේ වේදාගන්න. මේ ආදරේ ආදරණීය ජෝතිගේ. මේ තිතින් ගියසතේ වෙච්ච පොරොන්දුවක්.

0: FM 93.5, FM 93.7, Lakhana. Radio ITN.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLV ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: Luck Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: එයාද දැක්ක වෙලාවේ
3: ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
2: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ

රාත්‍රියටයි විනාඩි 55 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න අවසන් මිනිත්තු කිහිපය නේද? අපි අනඳන ඉක්මනින්ම පනාකඩුව පැතර ඔන්න හිමාල් ජෝතිමත් රාත්‍රියක් වේවා. ලස්සන සිංදුවක් දෙන්න. ගයනි සචිනි චෙවින් ඔවින් ඒ වගේම බෙංගමින් ධර්මසිරි මාවරගෙන් රම්යක් අය වගේ මල්ලිකා යූරියනගේ මහත්මිය ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට පනාකඩුවෙන් රුවන් කියලා එවලා තියෙන්නේ. රුවන් ඔයගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මමත් ජෝතිගි අහනවා ලස්සන සින්දුවක් දෙන්න. මීරිගමින් කරගා තන්න යමුනා ධම්මිකා තමයි මැසේජ් එක කියලා තියෙනවා. යමුනා අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගි අවසන් ගීතයට. ජෝතිමත් රාත්‍රියක් හිමාල් මල්ලියෝ අපිට තත්න ලස්සන සින්දුවක් ඕනි. කොඩියකුමරෙන් තමයි මැසේජ් එක වන්නේ. නිල්මිනි මහත්තයා ජයලත් දුව පියුමි සෙව්වන්දි පුතාලා කාංචන සහ අසංක චෝටි දඟයා කීන් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න ඉතින් නිල්මිනි කුමාරිගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් පවුල හැමෝම අපි ආදරෙන් අවසන් සින්දුවට අද දවසේ නේද එකතු කරගන්නවා. සුබ ජ්‍යොති රාත්‍රියක් වේවා. මැසේජ් කියවල තියෙන ගිරිතලෙන් අනුපමා වෙනද වගේම අපිට අදත් ජ්‍යොති රාත්‍රිය අහන ගමන් ඉන්නේ අම්මා චන්ද්‍රලතා. අපි නුවර ඇවිල්ලා ඉන්නේ. ඉතින් අම්මා මට කෝල් කරලා කියනවා ජ්‍යොති රාත්‍රියට මැසේජ් එකක් දාන්න කියලා. ඉතින් ඔන්න කවදා මොනවා මගේ ඇරිය ජ්‍යොති රාත්‍රිය නම් අපේ අම්ම කවදාවත් මග අරින්නේ නැහැ. අපිත් එහෙමයි. ඒගෙම මහත්තයා දිනුක අකලා ධම්මිකා නයනී තිරිණී දිරිණී ඒ වගේම අයියා සමන්ත ඉතින් එයාලගේ බබාලා තරුස ජෙමිදු නිතුක යනුස් ආස්මා එවගේම මෙතුන් පුංචි දීපානි පවුලේ හැමෝමත් ආදරෙන් එකතු කරන ලස්සන සින්දුවක් අහමු. අයියා ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන. ඉතින් පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. තෙරුවන් සරණයි. අපිත් සද්දරම ජෝති රාත්‍රිය අහන ගමන් අම්මා කොසම් ගෝණි සිරු මිතුරු මිතුරෙන් එකතු කරගන්න. මැසේජ් එක වන්නේ අනුෂා සෙනවිරත්න හෝමගමින් තමයි මැසේජ් එක. ඉතින් හෝමගම අනුෂාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජෝති රාත්‍රියේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට කැලුම් කියන කැලුම්මත් අපි ආදරෙන් එකතු කරගන්නවා. එවගේම සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා පවුල සිරු දෙනාම ආදරෙන් එකතු කරගන්න. අම්මයි තාත්තයි අක්කයි අයියයි කිතුල්ගරින් සනජ තමයි මැසේජ් එක වන්නේ. ඔන්න සනජ වගේ මැසේජ් එක තමයි අපි අද දවසේ අවසන් මැසේජ් එක විදිහට කිව්වේ. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා මැසේජ් එක ඔබ යාළුවෝ හැමෝම. අවපින් ගොඩක් මැසේජ් තියෙනවා. අපි නොකිව්වාට නේද ඉතින් කතා කරපු හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න හරියටම අපි සිගිය සතිය වරන්දුනා වගේම මේ සතිත් වරන්දුනෝ හයිදම දින හතකින් ආදරණීය ජෝතිගේ ආදරය අරන් ඉන්නව පොරොන්දුෙන් තමයි ආදර සමුගන්නේ. 93.5 93.7 ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳිනා වගේම ලක්කණෙන් එකතු වෙනවා අපිත් එක්ක ආදරෙන්. ආදරණීය ජෝතිගේ ආදරේ ජීවමානයි වගේම ලක්කණ ආදරේ ජීවමානයි නේද? හරි ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න මම හිමාල්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ සුබ ජෝතිමත් සතියක්.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: පන සිතනිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සුබරාත්‍රියක්. රාත්‍රී 10යි දැන් වෙලාව. ඔබ ඊයේ දිනේදී මිලදී ගත ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳුන්වා දුන් ලොතරැයි පාටික අතර අරගෙන බලන්න. ඊළඟ මන්ත්‍රතුර ඔබේ වාසනාව තියෙන බුලුත් මේ සූදානම් වන්නේ ඔබේ වාසනාව උරගා බලන වෙලාවයි.

0: ආයුබෝවන්. ඔබට හොඳ විශ්වාසයක් තියෙනවා ඔබේ ජීවිතය දිනන්න පුළුවන් කියලා. අපිට හොඳ බලාපොරොත්තුවක් තියෙනවා ඔබේ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අදත් වාසනාවන්ත පෑභාගයක් අපි ආරම්භ කරනවා. මේ NLB ජාතික ජයවර්ධනය. අද NLB ජාතික ජයවර්ධනයේ පරිගණක වාර්තාව අපිට ලබා දෙනවා සුපුන් චාමර මහතා. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ AC යසස් කුලතුංග මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී NMLN ආරියරත්න මහත්මිය. එමනම් වාසනාවන්ත ලොතරැයි අටක ගමන දැන් අපි ආරම්භ කරනවා NLB ජයෙන්. මෙතෙක් දිනුම් වාර 597කින් ඔබට ජයගෙන ආ NLB ජය අදත් අතට සල්ලි වෙනුවෙන් 598 වෙනි දිනුම් මැදිමේ වාරයයි අපි දැන් ක්‍රියාත්මක කරන්න සූදානම් ඉන්නේ. එහෙමනම් අපි දැන් යොමු වෙනවා දිනුම් මැදීමට. හොඳයි, එහෙමනම් අපි මේ තෝරගන්නේ අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ අංක 4. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය C, ජයග්‍රහී අංක 5.24. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජයලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් රුපියල් 105 ජයග්‍රහකින් 372 දෙනෙකු එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 9,387 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද වාසනාවේ තොරතුරු.
1: Today selected English letter is C, winning number is 5240.
0: අද NLB ජය තුලින් රුපියල් 105 ජයග්‍රහකී කපි බිහි කරනවා වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා හොරණ ප්‍රියංග රත්නවීර මහතා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකීන් 28 දෙනෙකුත් අපි බිහි කරනවා. යනු අද දවසේ NLB ජය තුලින් සමස්ත වාසනාවන්තයින් 66,158 දෙනෙකු අතරේ රුපියල් 55,47,160ක මුදලක් අපි බෙදා දුන්නා. මේ අවුරුද්දේ මේ වෙනකොටත් සුපිරිත්‍යාගලාවින් 13 දෙනෙක් බිහි කරපු නියත ධනයෝග හඳහනෙන් අදත් ඔබ වාසනාවන්ත එක් කරන්න අපි සූදානම් 1639 වෙනි වතාවට. රුපියල් 133 ඉක්ම වූ සුපිරිත්‍යාගයක් දිනා ගන්න දැන් ඔබ සූදානම් වෙන්න. මුලින්ම අපි තෝරගන්නේ අද හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය. අද ඔබට වාසනාව ගේන ලග්න සංකේතය කටක. මේ තෝරගන්නේ ඔබේ වාසනාව තව තවත් බලවත් කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකයේ අංක 39, මීළඟ ජයග්‍රහී අංකයේ අංක 51, මීළඟට ඔබට වාසනාව ගේනවා අංක 25. අද අවසන් ජයග්‍රහී අංකය අංක 19. ක්‍රීඩා අරමුදලට වගේම සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 188 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද හඳහනේ වාසනාව ගැන.
1: Today selected zodiac sign is Cancer, winning numbers are 39, 51, 25 and 19.
0: අදත් හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා දෙහිඔවිට අලෙවි නියෝජිත AWM හර්ෂ මොහන් මහතා. ඒ අනුව අද දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 112,283 දෙනෙකු අතරේ රුපියල් 78,25,220ක මුදලක් අපි බෙදා දුන්නා. 1640 වෙනි හඳහන දිනුම් මැදීමේ වාරෙන් ඔබ දිනා ගන්නා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 33,95,707. සතියේ දින 7ම ඔබ වෙන් කරගන්න සත් දිනම ජයනියත ගොවිසෙතෙන් අද ඔබ වාසනාවන්තයෙක් කරන්නේ 4572 වෙනි වතාවට. මේ තොරගන්නේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ අංක 4. කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑග්ගක් ඔබට දිනා ගන්න තියෙනවා ගොවිසෙතෙන්. බලමු අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. මේ තොරගන්නේ ගොවිසෙතේ ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අද මුල්ම ජයග්‍රහී අංකය අංක 36. මීළඟ ජයග්‍රහී අංකය අංක 77. තුන්වෙනි ජයග්‍රහී අංකය අංක 41. ගොවිසෙතේ අවසන් ජයග්‍රහී අංකය අංක 14. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 83 දෙනෙක් එක්ක රුපියල් 250,000 ජයග්‍රහකින් 1,110 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් බලමු ගොවිසිතේ වාසනාව ගැන.
1: Today's selected English letter is W, winning numbers are 36, 77, 41 and 14.
0: අද ගොවිසෙතෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගලාභියක් අපි බුක් කරනවා. වාසනාවන්ත ලොතරැපත අලවි කරනවා FH නිමල් මහතා මල් සිරිපුර. ඒත් එක්කම රුපියල් 250,000 වාසනාවන්තින් දෙදිනෙක් බිහි වෙනවා ලොතරැපත අලවි කරනවා SM ප්‍රේමසිරි කුරුණෑගල සහ WP පත්මසිරි රාජාංගණය. යන අද දවසේ ගොවිසෙතේ සමස්ත වාසනාවන්තින් 1,460 දෙනෙකු අතරේ රුපියල් 88,6840ක මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවේ සිරිකත කැන්දන ගොවිසෙතෙන් හෙට ඔබ දිනා ගන්න බෙසපිරි තෑගේ වටිනාකම රුපියල් 8,67,71,256.76. දවස සුබයි, සිහින දිනයි, ගන්න මොන ටිකට් එක සුබ දවසක්. මේ ආරම්භ කරන්නේ වාසනාවන්ත 446 වෙනි දිනුමැදි මේ වාරය. පරක්කු නොකර අපි යමු වෙනවා දිනුමැදියට. ලග්න සංකේත 12කින් දැන් අපි තෝරගන්නවා අද සුබ ලග්නය. අද ජයග්‍රහී සුබ ලග්නය මීන. ඊළඟට අපි තෝරගන්නේ ජයග්‍රහී සුබ අංක 3. මුල්ම සුබ අංකය අංක 12. ඊළඟ සුබ අංකය අංක 15. අවසන් සුබ අංකය අංක 58. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පාත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ විතරක් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 357 දෙනෙකු එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 1,805 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව විතරතුරු.
1: Today's selected zodiac sign is Pisces. The winning numbers are 12, 15 and 58.
0: අද සුබ දවසක් තුලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයක් අපි බිහි කරනවා. ලොතරැයි මත අලෙවි කරනවා දෙල්ගොඩ සම්පත් ගුණරත්න මහතා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද සුබ දවසක් තුලින් වාසනාවන්තයින් 90,703 දෙනෙකු අතරේ රුපියල් 71,40,201 මුදලක් අපි බෙදා දුන්නා. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න දැන් සූදානම් ඉන්නවා ජිතාරස් සමගින් රුශාන්ත ප්‍රියා.
1: මේ ළඟට මෙගා පවර්.
2: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයිබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
3: කෝටි 23ක් කෝටි 47ක් කියන්නේ හීන කීයක් හැබෑ කරන වාසනාවක්ද? ඒ නිසාවෙන්ම එවැනි සුපිරි ත්‍යාග දෙකක් මේ වෙනකොටත් මෙගා පවතුලින් ඔබට අපි ලබා දී අවසන්. ඉතින් අද කෝටි 31 මාගේ සුපිරි ත්‍යාගයක වාසනාවන්තෙක් හොයාගෙන දැන් අපි යන සෝදානම්. ඔබ දකින සිහින අතර සුපිරි මෝටර රථයක සිහිනය තියෙනවා කියන්න අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඒ නිසාවෙන්ම මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් මිනිසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය අදත් ඔබටම ලබා දෙන්න අපි සෝදානම්. සුපිරිම ත්‍යාග තුනක් අදත් ඔබේ වෙන වාසනාවක්. එහෙමනම් 2678 වන වතාවටත් මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පව තවත් දිනුම් වාරයක්. මෙගා පව වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. දෙවන යන්ත්‍රයෙන් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 12. මෙගා වාසනාවක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නෙ. අද දවසේ පළමු ජය අංකය අංක 3. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 69. අද දවසේ දෙවන ජය අංකය අංක 13. මෙගා පුව වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 59. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේව පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 74 දෙනෙක් බිහි කළා. බලමු අද දවසේ ඔබේ උණු වාසනාව ගැන.
1: Today's English letter is P. Super number is 12 and the winning numbers are 30, 69, 13 and 59.
3: අද මෙගා පවතුලින් තවත් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කරන්නේ තමුත් ඒගම NLB අලෙවි නියෝජිත SN තිලකරත්න විසින්. ඒත් එක්කම ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළා GG ධනපාල නෙළුව, JAN මංජුල දංකොටුව ඉන්දික චාමින්ද කුරුණෑගල කියන NLB අලෙවි නියෝජිතින් විසින් යනුව අද සමස්ත වාසනාවන්තීන් 1,02,239 දෙනෙක් අතරේ රුපියල් 84,55,641 මුදලක් මෙගාපෝතරින් මේ දැන් අපි බෙදා දුන්න රෂ නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙකම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගාපෝතරින් හෙට ඔබේ වෙන මෙගාපව මෙගා සුපිරිත්‍යාගය රුපියල් 30,80,72,110ක් පව සුපිරිත්‍යාගය රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගය සුපිරි මෝටර් රථයක් ඔබ මඟ බලාගෙන ඉන්නේ නිධානයක් ඔබේ කරගන්න වග අපි දන්නවා. ඒ නිසා මෙම නිධානයක වාසනාව ඔබේ කරන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ජයග්‍රහි 2360 දින වාරය දැන් අපි ආරම්භ කරනවා. එහෙමනම් නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Z. රුපියල් කෝටි 8 මාගේ සුපිරිත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4 මේ අපි තෝරා ගනිමු. අද දවසේ පළමු ජය අංකය අංක 79. දෙවන ජය අංකය අංක 42. අද දවසේ තෙවන ජය අංකය අංක 76. අද වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 52. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානයේ ලොතරැයියෙන් මේ වර්ධදී අපි සුපිරි ත්‍යාගලාභින් 3 දිනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 46 දිනෙක් මේ වෙනකොටත් මෙලිකට අවසන් බලමු අද මේ වුණ වාසනාව ගැන.
1: Today's English letter is Z and the winning numbers are 79, 42, 76 and 52.
3: අද දැන් නිදානින් තවත් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත උතරයි පත ඔබ චලවි කලේ උනවටුන NLB අලෙවි නියෝජිත මදුමාල් පෙරේරා විසින්. එතෙක්ම ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද අප බිහි කරනවා. බුත්පිටිය NLB අලෙවි නියෝජිත WAT මංචනායක විසින් වාසනාවන්තයෙක් බිහි කරද්දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක් අද බිහි වුණා. යනු අද සමස්ත වාසනාවන්තින් 76,024 දිනක් අතරේ රුපියල් 65,22,201 මුදලක් ධන නිධානයෙන් දැන් අපි බෙදා දුන්න 2025 වසරේ සිට මේ දක්වා කෝටි 13ක කෝටි 12ක කෝටි 9ක කෝටි 8ක සුපිරිත්‍යාගයන් ඔබට ලබා දුන්නු ජාතියේ මහා ධන සම්පත ධන නිධානයෙන් හෙට ඔබේ වෙන නිධානයේ වටිනාකම රුපියල් 8,86,18,384.70ක්. එදත් අදත් කවදත් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහි 6,330 දිනුම් වාරය. රුපියල් කෝටි 3 ඉක්මවාගේ සුපිරිත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් වැඩිමිට. එහෙමනම් මහජන සම්පත වාසනාවේ රටාවයි දැන් අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ N ජය අංක 3,8,4,3,3,2. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ වර්ධදී අපි සුපිරිත්‍යාගලාභීන් 15 දෙනෙක් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 301 දෙනෙක් මේ වෙනකොටත් ඔබ අතරින් බිහිකොට අවසන් බලමු අද වාසනාව ගැන. බොහොම ස්තුතියි.
1: Today's English letter is N and the winning numbers are 3, 8, 4, 3, 3 and 2.
3: අද 125 බැකින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා W1 ගේ වේයන්ගොඩ EJ ඒකනායක සෙල්ලකතරගම් කියන NLB අලෙවි නියෝජිතින් විසින්. එතෙකම 100 බැකින් දිනා ගන්නා වාසනාවන්තින් 19 දෙනෙක් අද අප බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා නන්දික ප්‍රියන්ත අම්පාර, S අබේගුණතිලක රදන්පොළ, තුෂාර ප්‍රීතිකුමාර පිටිගල, ලලිත් සුජීව එඬේරමුල්ල, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, SG චන්ද්‍රසිරි මහනුවර, GM ලියනගේ රත්මලාන, WMU වික්‍රමසිංහ පදියපැලැල්ල, P ප්‍රදීපන් මඩකලපුව, ජරීන සරප් රද්දලුගම, ධනංජය රත්නායක ගල්හ, S ජයරත්න තඹුල්ල, AIK රාමනායක කොටහේන, LHA සුමනසිරි කිරිඳිවැල, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව, පද්මසිරි පීරිස් මාරවිල, P ඇලඩින් පෙරේරා දිගන, නිරාෂා නිසංසලා කළුතර, නිමල් ගුණරත්න බලංගොඩ කියන NLB අලෙවි නියෝජිතින් විසින් යනුව අද සමස්ත වාසනාවන්තීන් 227,667 දෙනෙක් අතරේ රුපියල් 2,12,77,760 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. එහෙමනම් දිනක ජය නියත මහජන සම්පතින් හෙට ඔබේ වෙන දැවැන්ත සුපිරිත්‍යාගයේ වටිනාකම රුපියල් 3,05,61,160ක්. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක හතර. ඒ අනුව 905 අද සම්පත මේ දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය N ජයංක 4, 3, 3 සහ 2. අද සම්පත winning English letter is N and the winning numbers are 4, 3, 3 and 2. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චල්වි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. SP තුසිත හක්මන, YA ධනසිරි දෙල්වල. ඒ විතරක් නෙමෙයි රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 41 දෙනෙකුත් අද අපි බිහි කළා. ඒ අනුව අද සම්පත මේ දිනම් වාරයෙන් රට පුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,42,120 මුදලක් දැන් අපි බෙදා දුන්නා. අද අපේ වාසනාවේ සුබ අඩ හොරාව NLB ජාතික ජයවර්ණෙන් රට පුරාම වාසනාවන්තින් 8,01,732 බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 7,57,17,140 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි පොරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

0: ඒ විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: රාත්‍රී 10 විනාඩි 17.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින්

ඒ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අප සිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

උපසිරැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ.
මමත් සොබාදහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

පුත්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: අයිබෝන් සුබ දැසනක මනුතුන දශම් පහෙන් අනුතුනයි දශම හතෙන් ලක්හඩ හගෙන ඉන්න වෙලවදේ පහයි විනාඩි හතරයි.
1: FM 93.5 FM 93.7 ලක්හඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ